0: Ситуацията Дивайна пора. Свята Pocket Money.
1: දෙපහයි විනාඩි 37යි වෙලා වොන්න අද පළවෙනි තරගකාරිනිය තමයි දැන් එකතු වෙන්නේ කේෂිකා මන්දාකිනි. කේෂිකා මන්දාකිනි, good morning.
2: Good morning.
1: කේෂිකා දැන්ද නැගිටේ? හරි, කේෂිකා ලැස්සින්න තරම් කරන්න.
3: චුට්ටක් සද්දට අපි උත්තර දෙමු කේෂිකා. ඔයා සද්දට උත්තර දෙනකොට තමයි අපිටත් ලේසි වෙන්නේ. හරි. ඉතින් ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අපි ඔයාට දෙනවා උත්තර දෙකක්. ඒ වගේම තප්පර පහකුත් අපි ඔයාට දෙනවා. හොඳට කල්පනා කරලා හරියට උත්තරේ දෙන්න තමයි තියෙන්නේ. කේෂිකා, මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: කේෂිකා, පළවෙනි ප්‍රශ්නේ ඔයාට හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. වියලි කාලවලදී වගා කටයුතු සහ දෛනික අවශ්‍යතාවලට ජලය ක්‍රෙක්ස් කරගන්න ලංකාවේ පැරණි තාක්ෂණය උපයෝගී කරගෙන තමයි මේ කෘතීම ජල ගබඩාවක් විදිහට වැවක් නිර්මාණය කරන්නේ. අපි වැව් දැකලා තියෙනවනේ ඕන තරම්. මම අහන ප්‍රශ්නේ, සාම්ප්‍රදායික වැවක වැව් බැම්ම සීදී යාම වැළැක්වීම සඳහා ඇති අංගය මොකද්ද? 1. රළපනාව, 2. බිසෝකොටුව.
2: රළපනාව.
3: මෙමයි කේෂිකා, හරියටම හරි උත්තරේ දීලා රුපියල් 250ක් පොකට් මනි දිනා ගත්තා. කේෂිකා, අපි යමු අපේ දෙවෙනි ප්‍රශ්නෙට.
1: කේෂිකා, ඔන්න දෙවෙනි ප්‍රශ්නේ වලට හම්බෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකෙන්. සංධි ආණ්ඩුක්‍රමය කියන්නේ රාජ්‍යයක පාලන බලතල, මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත

0: වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් බෙදා තියෙන පාලන ක්‍රමයක්. අපි අහන්නේ මේ අතරින් සංධීය ආණ්ඩුක්‍රමයක් පවතින රටක් වන්නේ 1. ස්විට්සර්ලන්තය 2. රුසියාව.
1: හරි උත්තරේ වෙන්න ඕනේ පළවෙනි උත්තරේ ස්විට්සර්ලන්තය තමයි හරි උත්තරේ වෙන්න ඕන. කමක් නැහැ, අතේ 250ක් තියෙනෝනේ. මේ 250 පන්සියක් කරගන්න අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි කේශික, මේක තමයි ඔයාලට හම්බෙන තුන්වෙනි ප්‍රශ්නේ. ඉතිහාස සබ්ජෙක්ට් එකේ තමයි මේක ඔයාලට හම්බෙන්නේ. රන්දෙනිවල සටන 1630 අගෝස්තු 25 සිංහල සහ අපේ කට්ටිය සහ පෘතුගීසි අතර තමයි පැවතුනේ. ඔන්න මේ ප්‍රශ්නේ මම වගේ අහන්නේ රන්දෙනිවල සටන ගැන. රන්දෙනිවල සටන මෙහෙවූ පෘතුගීසි කපිතාන්වරයා කවුද? 1. කොන්ස්තාන්තිනෝ ද සෝසා. 2. පේරෝ ලෝපෙස් ද සූසා.
1: හරි උත්තරේ වෙන්න ඕනේ පළවෙනි උත්තරේ. කමක් නැහැ, දැන් අතේ රුපියල් 250ක් තියෙනවා. අපි ප්‍රශ්න තුනක් ඇහුවා. ඒ ප්‍රශ්න තුනෙන් එකකට හරියට උත්තර දීලා 250ක් අතට අරන් තියෙන නිසා කේශිකාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
2: හා.
0: රයිට් කේශිකා, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. එක්සත් ජනපදයේ උතුරු ඇමරිකාවේ පිහිටි ප්‍රාන්ත 50කින් එක් ෆෙඩරල් දිස්ත්‍රික්කයකින් සහ විවිධ භූමි ප්‍රදේශවලින් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී ෆෙඩරල් ජනරජයක්. අපි අහන ප්‍රශ්නේ එක්සත් ජනපදයේ අගනුවර මොකද්ද? එක්සත් ජනපදයේ අගනුවර මොකද්ද කියලා තමයි අහන්නේ. 1. ලන්ඩන්. 2. මොස්කව්.
2: ලන්ඩන්.
1: අතේ රුපියල් 250ක් තිබ්බා. 250 පස්කුණේකින් වැඩි වෙලා රුපියල් 1250ක් වන්න කේශිකා මන්දාකිණි අද දවසේ දිනා ගන්නවා.
0: හරි කේශිකා, දැන් නැගිට දැන් ඉස්කෝලේ යන කීයටද එතකොට?
2: 7ට.
0: සෑහෙන වෙලාවක් තියෙනවා ඉස්කෝල ළඟයිද ගෙදරට?
2: ඔව්.
0: හරි, එහෙනම් යාළුවන්ටත් කියන්න ඕන අපිට මැසේජ් එකක් දාන්න කියලා. ජය වේවා කේශිකා.
3: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Rockwemo Theatre. වෛර පෙඳ ගොහුදු විත්තා.
1: වෛර පෙඳ ගොහුදු විත්තා.
0: අන්න හරි. ඒ කියන්නේ බාටේල්ඩ් ගොඩ්වි. කුරුල්ලෙකුගේ නමක් මම මේ කිව්වේ. මම හරි අnder දෙවලයක් කිව්වා වගේ සීලිමදියයි කාපට් එක දිහායි බලබල ඉඳපා.
1: මම ඒත් කල්පනා කරා මගේ දැනුමෙන් තොර දෙයක්ද මේ කියලා මම.
0: එහෙමව නෑ නේද? මගේ දැනුම් පරාසයට අහු නොවන දේවල් ඔයාගේ දැනුම් පරාසය නෑ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
3: අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
5: සෙනසුරාදා උදේ 8ට.
6: ඇයි
7: අනේ සර්, අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
6: මොකක්?
7: අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
6: අවුරුදු ඉවරයිනු මනුස්සය දැන්. ඈ
7: මං කිව්වේ සර් ලබන අවුරුද්ද.
6: ඈ
8: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
9: 98.1 98.7

0: Money. දසන පහයි විනාඩි 54යි. ගාල්ලේ ඉමදුවේ නම් දැන් ඉන්නවා සකිඳු. Good morning සකිඳු.
1: Good morning.
0: සකිඳින කීවසරේද?
1: 9
0: වසරි. හරි. සකිඳු එහෙනම් තරඟ කරමුද?
1: කරමු.
2: මට හිතෙනවා සකිඳු කතා කරන විදිහට 5000ම දිනා ගන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ කියලා. එහෙම නේද සකිඳු? හරි. සකිඳු ඔයාට අපි තප්පර 5ක් දෙනවා, උත්තර දෙකකුත් දෙනවා. හරියට උත්තරේ තෝරන්න තමයි තියෙන්නේ රුපියල් 5000ම දිනා ගන්න ඔයාට පුළුවන්. මේ තමයි සකිඳුට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: සකිඳුට පළවෙනි ප්‍රශ්නය ඔයාට හම්බෙන්නේ භූගෝලීය විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. සාගර ජලයෙන් වටවුණු විශාල ගොඩබිම් ප්‍රදේශ හඳුන්වන නම මොකක්ද? 1 දූපත්, 2 මහද්වීප.
2: නියමයි සකිඳු, රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්නා පළවෙනි ප්‍රශ්නේ. අපි යමු 250 500ක් කරගන්න දෙවෙනි ප්‍රශ්නෙට.
0: සකිඳුන දෙවෙනි ප්‍රශ්න වලට හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. විජය කුමරුගේ පැමිණීම ලංකා ඉතිහාසයේ විශේෂයෙන්ම මහාවංශයට අනුව සිංහල ජාතිය ආරම්භය සනිටුවන් වෙන්නේ මේ පුරාවෘත්තමය සිදුවීමත් එක්ක. මම අහන ප්‍රශ්නේ, විජය කුමරු සමග පැමිණි ජන කොටස හැඳින්වෙන නම මොකද්ද? 1 යක්ෂයෝ, 2 ආර්යයෝ.
2: හරි උත්තරේ දීලා ඔන්න රුපියල් 250 500ක් කරගත්තා. දැන් සකිඳුරු තව ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ ප්‍රශ්න දෙකට උත්තර දුන්නා කියන්නේ රුපියල් 5000ම දිනා ගන්න පුළුවන්. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නය.
0: සකිඳු, තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම සඳහා අපගන ආහාර භෞතිකව සහ රසායනිකව කුඩා කොටස් වලට කඩා ශරීරයට අවශෝෂණය කරගන්න තියෙන අපේ ශරීරයට ඕනම කරන අවයවය. මම අහන ප්‍රශ්නේ, ආහාර ජීර්ණ පද්ධතියට අයත් නොවන අවයවය මොකද්ද මේ අතරින්? 1 ශ්වාසනාලය, 2 අග්මාව.
2: කල්පනා කරලා හරියටම උත්තරේ දුන්නා. රුපියල් 1000ක් මේ වෙනකොට පොකට් මනි අතේ තියෙනවා. සකිඳු, දැන් ඔය රුපියල් 1000 5000ක් කරගන්නවා මොකද්ද කරන්න ඕන?
1: බෝනස්
2: ප්‍රශ්න තෝරගන්න ඕන. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නට යමුද?
1: යමු.
0: සකිඳු, මේක තමයි හම්බෙන බෝනස් ප්‍රශ්නේ ඔයාට. සමනින් ඉතා අඩු වර්ෂාපතනයක් ලබන වැලි කඳු සහ වැලි තලා වලින් බහුල නිසරු භූමි ප්‍රදේශය අපි කාන්තාර විදියට හඳුන්වනවා. ලංකාවේ නම් කාන්තාර නෑ. හැබැයි අපි දැකලා තියෙන වීඩියෝස් වලින් එහෙම. මම අහන ප්‍රශ්නේ, ලෝකේ විශාලතම වැලි කාන්තාරය මොකක්ද? 1 ගෝබි කාන්තාරය, 2 සහරා කාන්තාරය.
2: සකිඳු, රුපියල් 5000ම පොකට් මනි දිනා ගන්න ඔයා.
0: සකිඳු, දැන් ඉස්කෝලේ යන ලෑස්ති වෙලා තින්නේ කීයටද යන්නේ?
1: 6:45.
0: 6:45ට තව ටිකක් වෙලා තියෙනවනේ. එහෙනම් කවුද ළඟ ඉඳන් උදව් කරේ?
1: කවුරුත්
0: නෑ, තනියම උත්තර දුන්නේ. හරි සකිඳු, එහෙනම් මම ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න ඕනේ පිට මැසේජ් එකක් දාන්න කියලා. ජය වේවා.
1: ජය වේවා.
2: සකිඳු, ඒ විදිහට පොකට් මනි දිනා ගන්නකොට ඔන නංගිලා මල්ලිලාට අපි ආයමත් සරයක් මතක් කරනවා. අපිට එවන්න මැසේජ් එකක් 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා මේ පැත්තෙන් පොකට් මනි දෙන්න. එවන්න මැසේජ් එකක්.
0: රයිට්. දැන් මාෂි, අපි දරුවන්ට කියලා දෙන්නේ හොඳ දේවල්නේ. පොඩොන්ට කියලා දෙන්නේ හොඳ දේවල්. මේ ඉගෙන ගන්න දේවල් වගේම එයාලට ජීවත් වෙන සමාජයේ හොඳ දේවලුත් කියලා දෙන්න ඕනේ. එතකොට සල්ලි ඉතුරු කරන එකේ වටිනාකම අනිවාර්යයෙන්ම අම්මලා තාත්තලා කියලා දෙනවා. නේ පුංචි කැටයක් හරි ගෙනල්ලා දීලා මේ වගේ මොනවා හරි ක්‍රමයකින් කියලා දෙනවා. ආ, ඔයා සල්ලි ඉතුරු කරොත් තමයි ඔයාට මේ දේ ගන්න පුළුවන්. මෙහෙම මෙහෙම කියලා දෙනවානේ. එහෙම ඉතුරු කරන එකේ වටිනාකම පොඩ්ඩක් ඉතින් තේරෙන්නේ නැහැ. හැබැයි හරි ආසාවෙන් ඉතුරු කරන අම්ම සල්ලි මෙච්චරක් ඉතුරු කරා කියලා අපිත් එහෙමනේ කරේ චූටි කාලේ. ඉතින් අම්මලාගේ අම්මලා ඉතුරු කරන්න ඕනේ මුලින්ම අම්මලා තාත්තලා ඉතුරු කරන්න ඕනේ. එතකොට තමයි දරුවා ඉදේ පුරුදු වෙන්නේ නේ. ඔන්න දරුවා වෙනුවෙන් සල්ලි ඉතුරු කරන ඔයාට තමයි මේ chance එක තියෙන්නේ. පෙන්ෂන් තුරුම් ගිනුම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් තමයි මේ පෙන්ෂන් තුරුම් ගිනුම නිර්මාණය කළා තියෙන්නේ. ඔයාගේ දරුවා වෙනුවෙන්ම තමයි මුදල් ඉතුරු කරන්න මේ ගිනුම තියෙන්නේ. අනිත් ගිනුම් එක බලනකොට මාෂි, ඒ කියන්නේ කිසිම සංසන්දනයක් කරන්න බෑ. මොකද උඩින්ම තියෙන ගිනුම තමයි පෙන්ෂන් තුරුම් ගිනුම. වාසිය අතින් ගත්තත් ඉහළයි, වගකීමතින් ගත්තත් ඉහළයි, විශ්වාසය අතින් ගත්තත් ඉහළයි. මේ හැම දෙයකින්ම පංචයිතුරුම් ගිනුම තමයි හිලිම තියෙන. ඉතින් ඔයාලට තෝරගන්න තවත් හේතු හොයන්න ඉන්නෝනේ නෑ. පංචයිතුරුම් ගිනුම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මුල් ආයතනයක් තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය. අපි මතක් කරන්න වාසි මොනවද, ප්‍රතිලාභ මොනවද, මේ හැමදේම ගන්න කෝල් එකක් 13 19 වේට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. අපිත් ලෑස්ති මේ පැත්තෙන් වැඩිපුර විස්තර කියන්න.

0: Money.
1: දස්සන 6යි විනාඩි 7යි. දැන් ඉන්නවා තක්ෂිලා අපිත් එක්ක ගාල්ල ඉඳන් එකතු වෙලා. Good morning තක්ෂිලා.
2: Good morning.
1: තක්ෂිලා අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමුද? හරි. තරම් කරන්න ලැස්ති නේද?
3: තක්ෂිලාට හම්බ වෙන අපෙන් ප්‍රශ්න 4ක්. ප්‍රශ්න 4ට උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන් නිකන් නෙවෙයි. තමන්ගේ දැනුමත් වැඩි කර ගන්න ගමන්. හොඳද? හරි තක්ෂිලා, ඔයාලට මේ තමයි ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඔනතක්ෂිලා පළවෙනි ප්‍රශ්න වලට හම්බෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකෙන්. ඕනම ආගමක් අදහන බැතිමතෙක්ට තමගේ ආගමට අදාළ පූජනීය ස්ථානයක් තියෙනවා. මක්කම කියන්නේත් ඒ වගේ පූජනීය ස්ථානයක් සවුදි අරාබියේ තමයි පිහිටලා තියෙන්නේ. මං අහන ප්‍රශ්නේ, මක්කම ශුද්ධ භූමියේ විදිහට සලකන ජාතිය මොකක්ද? 1. දමිල ජාතිකයන්, 2. මුස්ලිම් ජාතිකයන්.
3: නියමයි, හරි උත්තරේ දීලා රුපියල් 250ක් දිනා ගත්තා. ඒ වගේම දැන් මේ 250 500ක් කරගන්නත් එපා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: දෙවෙනි ප්‍රශ්නේ, ඔන්න හම්බ වෙන ඔයාලට සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාවක් තමයි පාපන්දු ක්‍රීඩාව. කණ්ඩායම් දෙකක් අතර තමයි මේ තරගය පැවැත්වෙන්නේ. අපි ෆුට්බෝල් මැචස් බලලා තියෙනවනේ ඕන තරම්. මම අහන ප්‍රශ්නේ, පාපන්දු ක්‍රීඩාවට ක්‍රීඩකයන් කීයක් ඉන්නවද? 1. කණ්ඩායමකට 1. 15යි 2. 10යි.
2: 10.
3: අපි අහුවේ පාපන්දු ක්‍රීඩාවට ක්‍රීඩකයන් කීයක් ඉන්නවද කියලා. හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ, කියන්නේ ක්‍රීඩකයන් 15 දෙනෙක් තමයි ඉන්නේ. කමක් නැහැ, අතේ තියෙන 250 500ක් කරගෙන තුන්වෙනි ප්‍රශ්නෙට යන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නේ, මම හම්බෙනවා සිංහල සබ්ජෙක්ට් එකේ. වැසි වසිනා අහස අපි, මුතු බඳිනා මුහුද අපි, මිනිදිලෙනා පොළව අපි, ශ්‍රී ලංකා රටම අපි, මේ පදේ රචනා කර ඇත්තේ කවුද? 1. මහගමසේකර, 2. මාටින් වික්‍රමසිංහ.
3: නියමයි තක්ෂිලා, රුපියල් 500ක් පොකට් මනි මේ වෙනකොට ආදිනාගෙන ඉන්නවා. ඔයාට පුළුවන් මේ 500 පස්තුණකින් වැඩි කරගන්න. රුපියල් 2500ක් වෙනකම් වැඩි කරගන්න. අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන, මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නට යමුද?
2: යම්.
1: හරි තක්ෂිලා, මේක තමයි ඔයාට හම්බ වෙන බෝනස් ප්‍රශ්නේ. රූපවාහිනිය ටීවී එක කියන්නේ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍යයක්. එය සජීවී රූප සහ ශබ්ද විකාශනය කරන ප්‍රධානම සංනිවේදන මාධ්‍යයක්. 1926 දී තමයි ටීවී එක නිෂ්පාදනය කරන්නේ. මම අහන ප්‍රශ්නේ, රූපවාහිනිය සොයාගත්තේ කවුද? 1. තෝමස් අල්වා එඩිසන්, 2. ජෝන් ලොගිබෙයාට්.
3: රුපියල් 2500ක් පොකට් මනි දිනා ගන්නවා තක්ෂිලා. නියමයි.
1: රයිට් තක්ෂිලා, දැන් කීටද ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ? තක්ෂිලා තවටිකි ලෑස්ති වෙනවා. ඉස්කෝලේ ළඟයිද ගොඩක් ගෙවල් වලට? හරි, එහෙනම් තක්ෂිලා යාළුවන්ටත් කියන්න ඕන මැසේජ් එකක් දාන්න කියලා. හරිද? රයිට්, ජය වේවා තක්ෂිලා.
4: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
4: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: නිලධාරියාගේ ආන්දෝලනාත්මක මරණයක් සමග යන පරීක්ෂණ වලට මොකද වෙන්නේ?
3: බැරිව මේ පරීක්ෂණ වලට බාධා තාම බාල ක්‍රියා.
4: සියලු දෙනාම හෙලා දකින ප්‍රකාශය.
5: ඇති හැකි කෙනාටත් නැති බැරි කෙනාටත් නීතිය සමානයි. කරදීම් මතපසු වීම දෙහෙම නැත්නම් හිතාමතා චේතනාන්විතව කරලද දූෂණ වංචාදේ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
6: පළාත් සභා ඡන්දෙවත් කිව්වොත් මේ රටේ ඉක්මනින්
7: ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනේටවත් පළාත් සභා තියෙන දිනයක් කියාවි.
8: ජනතාවට කෙලවෙන දේ නම් හරියට කරනවා.
1: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: Gentlemen, welcome to Bangkok, Thailand.
10: Hi, මම ෂේනියා. foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
11: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 492 0.711 327 777.
12: මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
13: ලොවම රසින්ම විත කළ ආසියානු සැබෑ රසය නියම ලවුන් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුන් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න, නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
14: පිට්සා ෆැක්ටරි, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
0: අහම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා, ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.

0: తిలకవర్ధన టెక్స్టైల్స్.
1: అమ్మే, మెన్న ఒయాట మగిన్ తాగ్గాక్.
2: అనే, రత్తరం పెండెంట్ ఎకక్. ఐ పుతే మెచ్చర వటిన తాగ్గాక్.
1: అమ్మా వెతిమ్మట వటినోనే.
3: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
5: powered by bid to win.

0: și iată Pocket Money. දවදේ 6 විනාඩි 23යි. අපේ අවසාන තරඟකාරයනි අද දවසේ දැන් එකතු වෙලා ඉන්නෝ ඉන්දුනි ඉන්නෝ LPT ඉඳන්. ඉන්දුනි, good morning.
1: Good morning.
0: ඉන්දුනි, ඔයාට නම දැන් මේ කවුද?
1: අම්මා.
0: ෂා, ලස්සනම ලස්සන නමක් තියෙන ඉන්දුනි. හරි, ඉන්දුනි එහෙනම් රුපියල් 5000ම වින් කරමු. ප්‍රශ්න 4යි තියෙන්නේ, ලෑස්තිනේ.
1: ලෑස්ති.
2: ඉස්කෝලේ යන්න තියෙනව නේද?
1: ඔව්.
2: හරි, ඉන්දුනි, මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: ඔන්නින්දුනි, පළවෙනි ප්‍රශ්නේම ඔයාට හම්බ වෙනවා විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. විටමින් D මගින් අස්ථිවල සෞඛ්‍ය පවත්වා ගන්න, කැල්සියම් සහ ෆොස්ෆරස් අවශෝෂණයට වගේම ප්‍රතිශක්තිකරණ පද්ධති ක්‍රියාකාරීත්වයටත් අවශ්‍යම විටමින් වර්ගයක්. මං අහන ප්‍රශ්නේ, මේ අතරින් විටමින් D ඌනතාවය නිසා ඇතිවන තත්ත්වයක් වන්නේ 1. අස්ථි විකෘති වීම, 2. රුධිරයේ කැට ගැසීම, ප්‍රමාද කිරීම.
2: මේමයි ඉන්දුනි, රුපියල් 250ක් පොකට් මනී දිනා ගන්නා පළවෙනි ප්‍රශ්නේ. 250 පන්සියක් කරගන්න අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකේ. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මීට වසර 2000කට විතර කලින් ඉඳන් ශ්‍රී ලංකාවේ විසින්ම ගද්‍ය සහ පද්‍ය වශයෙන් රචනා කරපු ඓතිහාසික සාහිත්‍යමය කෘති. මං අහන්නේ, ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වඩාත් පැරණිතම කෘතිය මොකක්ද? 1. දීපවංශය, 2. මහාවංශය.
1: 1.
2: හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ. දීපවංශය තමයි හරි උත්තරේ වෙන්න ඕන. හරි කමක් නැහැ. 250 500ක් කරගන්න පුළුවන් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර දීලා අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ ඉන්දුනි, ඔයාට හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. විලේජ් ඉන් ද ජංගල් නම් සුවිශේෂී නවකතාවේ කතුවරයා කවුද? 1. ලෙනඩ් වුල්ෆ්, 2. චාල්ස් ඩිකන්ස්.
1: 1.
2: නියමයි ඉන්දුනි, රුපියල් 500ක් වන පොකට් මනිය අතේ තියෙනවා. දැන් 500 පස්කුණියකින් වැඩි කරගන්න අපි බෝනස් ප්‍රශ්න තෝරගන්න වෙනවා. බෝනස් ප්‍රශ්නට යමුද?
1: යම්.
0: හරි ඉන්දුනි, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. මහාචාර්ය දිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණයක් වන්නේ මේ අතරින් 1. එලොව ගිහි මෙලොවාව, 2. නරි බෑනා.
2: එක උත්තරයයි අපි බාරගන්නේ. ඔයා ඉස්සලම දුන්න උත්තරේ තමයි අපි බාරගන්නේ. නරි බෑන කියලා තමයි උත්තරේ දුන්නේ. හැබැයි හරි උත්තරේ වෙන්න ඕනි එලව ගිහින් මෙලොවාව වගේ. එතකොට රත්තරන් කදාවලලු එලව ගිහින් මෙලොවාව වගේ නාට්‍ය නිර්මාණය කළා තියෙන මහාචාර්ය ඉදිරිවීර සරස්චන්ද්‍රයන්. එතකොට නරි බෑන නාට්‍ය දයානන්ද ගුණවර්ධනයන්ගේ නිර්මාණයක්. හරි කමක් නෑ, අයිමත් දවසක සම්බන්ධ වෙලා අපි රුපියල් 5000ම දිනාගමු හොඳද?
1: හරි.
2: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: මතක් කරන්නේ මාෂි නේද, සර්වෝ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපේ පෙන්ෂන් ඉතුරුම් ගිණුම පොඩ්ඩ වෙනුවෙන් සල්ලි ඉතුරු කරනවා නම් ඔයා තාමත් දැන් හොය හොය ඉන්නවා නම්, ඒ කියන්නේ දැන් කීක කවුන්සල් ඉතුරු කරන්න ගිහලා අමාරු වෙටලා ඉන්නවා වෙන්නත් පුළුවන් අපේ දෙමෝපියෝනේ. සමහර සල්ලි ඊළඟ මාසෙ ටිකක් දාන්න ගියාම ආය නිකක් කැපිලා අරවම යවලා මැසේජස් ඇවිල්ලා ෆෝන් එකට මෙන්න මේකට මෙච්චරක් කැපුණා අච්චරක් කැපුණා කියලා ප්‍රශ්න ගොඩයිනේ. කල්පනා කරන ඔහොම ඉතුරු කරගෙන යනකොට ඉතින් වයස අවුරුදු 18 දරුවට ඉවරනකොට පොඩි මුදලයි ඉතුරු වෙන්නේ නේ. හැබැයි පෙන්ෂන් ඉතුරුම් ගිණුමේ මේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මාෂි. මොකද වග කියනවා විශ්වාසදායකයි, ප්‍රතිලාභ කොටකුත් එක්ක ඔයාට පුළුවන් හොඳ හොඳ පොලි අනුපාතිකයකුත් එක්ක ඔයාගේ දරුවා වෙනුවෙන් මුදල් එකතු කරන්න. ලොකු ගණන් නෙවෙයිනේ, පොඩි ගණන් දාන්න රුපියල් 500,000 වෙන්න පුළුවන්. අතේ තියෙන ගාණට ලොකු ගාණ, අතේ තියෙන වෙලාවට ලොකු ගාණක් ඉතින් දාලා ඉතුරු කරන්න පුළුවන් වයස අවුරුදු 18 න් පස්සේ. මේ මුදල ඔයාගේ දරුවගේ අතට දෙන්න පුළුවන් විශ්වාසයෙන් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් තමයි මේ පංචායත උරුම ගිරුම නිර්මාණය කරලා තියලා තියෙන්නේ. බැංකු account එක ඕපන් කරගන්නත් බොහොම පොඩි දේවල් ටිකක් විතරයි කරන්න තියෙන්නේ. රුපියල් 1000ක් තමයි මූලික තැන්පතුව දාන්න ඕනේ. මේකෙන් වැඩිපුර විස්තර දැනගන්න ඕන නම් ඔන්න 13:19ට කෝල් එකක් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දැනගන්න වැඩිපුර විස්තර 13:19ට කෝල් එකක් අරගෙන. මොකද ඔයාගේ දරුවා වෙනුවෙන් ඔයා දෙන්න ඕන හොඳම දේ. අපි ඒකට ඔන්න පාර වෙන්නවා.

0: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මාලදිවයින් ජනපති හා අගමැති හරිමි අතර සාකච්ඡා. පොහොර ආනයනය ගැන ආණ්ඩුවට චෝදනා. වැට්වදු සංශෝධනෙන් ආනයන අපනයනවලටත් බලපෑම්. වැලිකඩ තවත් සිරකරුවෙක් මියයි.

0: ඇතුළු දූත පිරිස සහභාගී වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. තුන්දින නිල සංචාරයක් සඳහා මාල්දිවයින් ජනපති මොහමඩ් මුයිසු දිවයිනට පැමිණියේ පසුගිය තුන්වැනිදා පසරුවේ. ගුවන්තොටුපලේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඔහු පිළිගැනීමෙන් අනතුරුව මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා එහිදී පැවැත්වුණා. දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් හතක් හුමාරු කර ගැනීම සිදු වූයේ ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුරයි. සංචාරක අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ කටයුතු සංවර්ධනය, ලේඛනාගාර සහ ආරක්ෂකංශන ශේෂ්ත්‍රවලට අදාළව එම ගිවිසුම් හුමාරු කර ගැනුණා. ජනාධිපතිවරයා සමග පැවති හමුවෙන් අනතුරුව මාලදිවයින් ජනපති මොහමඩ් මුයිසු, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කථානායක ජගත් වික්‍රමරත්නද හමු වුණා. මොහමඩ් මුයිසු 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදු කරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වනවා. පොහොර ආනනයේදී ආණ්ඩුව වංචාවක් සිදු කරන බවට ජාතික ගොවිජන එකමුතුව පවසනවා. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ අඩුමිලට පොහොර ආනනය කිරීමට හැකියාව තිබියදී රජය ඒ සඳහා වැඩි මිලක් ගෙවන බවයි.
1: නාමල් කරුණරත් අමාත්‍යවරයා කියන විදිහට මේ ආණ්ඩුවේ පොහොර ගෙන්වන්නේ ඩොලර් 800ට මෙට්‍රික් ටොන් එක යූරියා. මැද පෙරදිග රටවල තියෙන පොහොරවල ක්වොලිටියටම පොහොර ගෙන්වන්න පුළුවන් කසකස්ථාන. කසකස්ථානයේ මේ වන විට පොහොර මිල මෙට්‍රික් ටොන් එක ඩොලර් 220ත් 320ත් අතර මුදලකට තමයි එළඳපළේ මිල ගණන්. යල්කන්නේ පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වුවොත් ඩොලර් කෝටි 5ක් අපි වැඩියෙන් පිටරටට ගෙවන්න ඕන මේ පෙරදිග රටවලට. ඒ කියන්නේ ලංකා මුදලින් රුපියල් කෝටි 1600ක් වැඩිපුර ගෙවනවා.
0: ජාතික ගොවිජන එකමුතුව මෙම චෝදනාව සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ පෞද්ගලික සමාගම්වලට ඕනෑම රටකින් ප්‍රමිතියෙන් යුතු පොහොර ආනනය කිරීමට අවසර ලබා දී ඇති බවයි. කසකස්ථානයෙන් පොහොර ආනනය කිරීමට සමාගම් කිහිපයක් අවසර ලබාගෙන නැතත් මේ දක්වා පොහොර ආනනය කිරීමක් සිදු කර නොමැති බවයි ඔහු සඳහන් කළේ.
2: දැන් රටට ගේන ප්‍රමාණයට වඩා අඩු මිලට කොහෙන් හරි අපේ රටට අපේ පතට උචිත ප්‍රමිතියෙන් යුක්ත පොහොර ගේන්න පුළුවන් නම් ඒ ඕනම කෙනෙකුට ඒකට අවකාශ තියෙනවා, ඉඩකඩ තියෙනවා. ඒකට රජයේ විදියට අපි උදව් කරනවා. ඒ වට කිසිම බාධාවක් නැහැ. ඒ නිසා අපට උවමනාව තියෙන්නේ ගොවි ජනතාවට මේ වෙලාවේ උපරිම සහන ලබා දෙන්න.
0: මේ අතර යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් පොහොර නෞකාවක් මේ වන විට දිවිනට ළඟා වී තිබෙනවා. හිංගියකින් තොරව ගොවීන්ට පොහොර නිකුත් කිරීම මේ වන විට සිදු කරන බවයි පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේ. මූල්‍ය ශේෂ්ත්‍රයේ වැඩපතු සංශෝධනයෙන් තම ශේෂ්ත්‍රයට වක්‍ර බලපෑම් එල්ල විය හැකි බව සොළු ආනනකරුවන් හා අපනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති චමිල ලියනගේ සඳහන් කළේ බැංකු ඉදිරියේදී කටයුතු කරන ක්‍රමවේදය අනුව එය තීරණය වන බවයි. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු හෙවත් වැඩපදු සංශෝධිත පනත් කෙටුම් පත මුදල් අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ යටතේ ලබන ජූලි මස පළමුවනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වැඩපදු කිහිපයක් පැනවීමට යෝජිතයි. මූල්‍ය සේවා මත වැඩපදු 18% සිට 20.5% දක්වා වැඩි කිරීමට කෙටුම් පතින් යෝජනා කර තිබෙනවා. ඉන් යම් බලපෑමක් එල්ලවීමේ අවධානමක් පවතින බවයි ආනයනකරුවන් හා අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති චමිල ලියනගේ සඳහන් කළේ.
2: ව්‍යාපාරිකයන් තුළ අදහසක් තියෙන වක්‍රව අනිවාර්යෙන් මේක බලපාය කියලා. මොකද විශේෂයෙන්ම මේක අපි ගත්තම ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් වල මේක බලපෑමක් නැුණත් මේක බැංකු ක්ෂේත්‍රයේ නැත්නම් මූල්‍ය ක්ෂේත්‍රයේ මේක බලපෑමක් වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් මූල්‍ය ක්ෂේත්‍ර බලපෑමක් ආවා කියන්නේ අනිවාර්යෙන්ම මූල්‍ය ක්ෂේත්‍රත් එක්ක සම්බන්ධ වෙන ව්‍යාපාරිකයෝ ඒ ෆිනෑන්සයක් වෙන්න පුළුවන්, වාරිකයක් ගොඩ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් LC එක කියලා හරි මොනවා හරි දෙයකදී මූල්‍ය කටයුතු වලදී වැට් එක ඇඩ් වුණොත් එක්ස්ට්‍රා විදිහට මම හිතන්නේ ඒක අපිට යම් බලපෑමක් අනිවාර්යෙන් කරයි.
0: නව වැඩබදු සංශෝධනය මගින් අමතර බදු බරක් පනවා නොමැති බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කළේ.
3: බැංකු සහ මුල්‍ය ආයතන තුගලාගේ මත බද්දට 18% අනුපාතයට යටත් වෙනවා. ඊට අමතරව ඒ බැංකු හා මුල්‍ය ආයතන 2.5% සමාජ ආරක්ෂණ බද්දක්, එහෙම නැත්නම් SSCL බද්දට යටත් වුණා. ඒතකොට ඒ දෙකම එකතු කරපුවාම 22.5% එකතුවක් වෙනවා. කරන සංශෝධනය තමයි මේ බැංකු සහ මුල්‍ය ආයතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැත්තෙන් ඉවත්

0: කරනවා. එතකොට තවදුරටත් ජූලි පළවෙනිදා ඉඳන් ඉදිරියට බැංකුවක් හා මුල්‍ය ආයතනයක් තමන් සපයනු ලබන මුල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක්, එහෙම නැත්නම් SSCL කියන බද්දක් ගෙව යුතු නැහැ. අන්න ඒ 2.5%ක මුදල අපි කරන්නේ මුල්‍ය සේවා මත වැට් බද්දට එකහු කරනවා. ඉතින් ඒගොල්ලන්ට වැඩි අමතර බරක් දැනෙන්නේ නැහැ මෙතෙන්දී. කිසිම ඒ ගෙවපු අඩු ප්‍රමාණයම තමයි ගෙවෙන්නේ.
1: ලබන ජූලි පළවෙනිදා සිට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සපයනු ලබන සේවා, එනම් අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයන්ගෙන් 18%ක වැට්බදු අය කිරීමට යෝජිතයි. එය පසුගිය වසරේ ඔක්තෝබර් පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද මේ වසර දක්වා කල් දැමුණා. සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම, මාර්ගගත වෙළඳසැල්, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළඳ ප්‍රචාරණය, සයිබර් ආරක්ෂණ සේවා, තොරතුරු තාක්ෂණ සහාය සහ කළමනාකරණය කළ සේවා, වීඩියෝ සංගීතමය මෙන්ම සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා මෙම වැට්ටගයට අය කිරීමට ඇතුළත්. මේ හරහාද පාරිභෝගිකයන්ට බලපෑම් එල්ලවන බවයි වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමින්ද මිත්සිල සඳහන් කළේ.
2: සේවය සැපයම් කරන කෙනා දේශීය නොවෙනවා නම් අනිවාර්යෙන් අතිරේකව 18%ක් එකතු වෙනවා මේ ජූලි මාසේ ඉඳලා. ඒ කියන්නේ ඒ සේවා කරන එක අතිරේක මුදලක්. දැන් අවසානයේදී ඔක වෙන්නේ පාරිභෝගිකයාට වැඩිපුර ගෙවන්න වෙන එක පොද වැට්බද්ද වක්ක බද්ද. ඒ බද්ද අය කරගන්නේ අවසාන පාරිභෝගිකයාගේ. එතකොට අපි ඕනම ඩිජිටල් සේවා කරනයක් සඳහා බද්දක් පැනවුවොත් ඒ බද්ද අවසානයේදී ඒ පාරිභෝගිකයා දරන්න ඕනේ. ව්‍යවසායකයා කරන්නේ අපෙන් බදු අරගෙන රජයට ගෙවන එක තමයි. Netflix, Spotify වගේ ඔක්කොම apps වලට මේ tax එක බලපානවා, cloud services වලට බලපානවා, online marketing players වලට, digital subscription, මේ හැම දෙයක්ම බද්දට යටත් වෙනවා.
1: ජනතාව මත බදුබර පැටවීමෙන් වැළකිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්.
3: ජනතාවගේ කරපිට බදුබර පටවන බදු සූදුව වහම නතර කර ජනතාවට සහන ලබා වැඩිහිටියන්ට මෙතෙක් ලබා දුන්නු 15% ඉතිරි කිරීමේ පොලිය ලබා ඒ ශ්‍රේණිගත කිරීම, විධායක ව්‍යවස්ථාදායක අධිකරණය, එවයි බලතල ආරක්ෂා කර සංවරණ සහ තුලන ක්‍රියාවලිය ආරක්ෂා කරනවා මිස අධිකරණයේ සිදුවෙන ක්‍රියාදාමයන් පිළිබඳව අනාවැකි ප්‍රකාශ කරන්නෙක් බවට ජනාධිපතිවරයා පත් නොවිය යුතුයි.
1: මහා බණ්ඩාකාරයට අහිමි වූ මුදල් ජනතාවගෙන් අයකර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ. මහා බණ්ඩාගාරයේ සිද්ධියට අදාළව වගකීම් සහගතව කටයුතු කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා පැවසුවා.
4: දැන් මෙතන අපරාධයක් වෙලා තියෙනවා කියන එක කවුරු පිළි අරගෙන තියෙනවා? බණ්ඩාගාරයේ 108,000ක් නේද හොරකම් කරලා තියෙනවා, හොරකම් කරලා තියෙනවා. ඒක අය අලුතෙන් කියන්න දෙයක් නෙමෙයි. හොරා කවුද කියන අල්ලන එක හොරා අල්ලන කට්ටියගේ කාර්යභාරය. කවුද හොරු අල්ලන්නේ? පොලිසිය. හැබැයි අපිට තියෙන වගකීම ඒක නෙමෙයි. ඉතින් අපි බලය ඉතාමත්ම වගකීමකින් යුතුව දේශපාලනය කිරීමකින් තොරව ඒ වගකීම ඉෂ්ට කරමින් ඉන්නවා.
1: මෙරට තුල සයිබර් අපරාධ ප්‍රවණතාවක් හටගෙන තිබවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ.
5: ඓතිහාසිකව පරිගණක වංචාකරුවන්ගේ තිප්පොළවල් බවට පත්වුනේ කාම්බෝජයේ සහ මියන්මාරේ. නමුත් අවාසනාවට පසුගිය වසර තුළ ඒක ක්‍රමයෙන් ශ්‍රී ලංකාව බවට පත්වෙමින් තිබෙනවා. සමහර විට හැකර්වරුන්ගේ ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ පැවතීම නිසා අපේ පොරවල් ලංකාවේ බලය අල්ලලා අපේ ජාවාරම කරගෙන යන්න ලොව තිබෙන හොඳම ස්ථානය ලංකාවයි කියන නිගමනයට ඔවුන් එළඹුණා වෙන්න පුළුවන්.
1: ජනතාවගේ මූල්‍ය සම්පත්වල ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජීල් පීරිස් සඳහන් කළේ.
6: සූර්යා පෙරම මහත්මයාට නෙවෙයි මේ රටේ ජනතාවට වෙච්ච අලාභය ධන වශයෙන් රුපියල් අක්ෂ 8,000 ඉක්මවන. තෙල් මිල වැඩි කරනවා. මේ දිනේ ඉවරලා පැය 24ක් ගත කරන්නේ ආයි තෙල් මිල වැඩි කරනවා. මේවා කරන්න අවශ්‍යද මහ ජනතාවගේ මූල්‍ය සම්පත් වෙන තැනක නෙවෙයි මහා භාණ්ඩාගාරය තුලවත් රැකගන්න පුළුවන් නම්.
1: සියදිවි හානිකරගත් මුදල් අමාත්‍යංශයේ නිලධාරියාට දැඩි මානසික පීඩනයක් එල්ල වී තිබිය හැකි බවයි අමාත්‍ය සුසිල් රණසිංහ පැවසුවේ.
7: මට තියෙන ප්‍රශ්නය මුදල් ලේකම්ගේ ගෙදර වට කරන්න කල්ලියක් ගියානේ. කල්ලියක් ගිහිල්ලා මුදල් ලේකම්ගේ ගෙදර වට කරනකොට රංගරාජපක්ෂ කියන නිලධාරියට කොච්චර මානසික පීඩනයක් එල්ලෙන්නේ නැද්ද? ඒ වගේම පාර්ලිමේන්තුවේ මුදල් කාර්යක සභාවට ඒක මුදල් කාර්යක සභාව උසාවියක් බවට පත් කරගෙන හිතුවා පස් ගහන්න වගේ මුදල් ලේකම් මහා ලොකු ഘോഷාවක් කළ කැඳවනකොට රංගරාජපක්ෂට කතරම් පීඩනයක් එල්ලෙන්නේ නැද්ද?
1: වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලැබමින් සිටි රැඳවියෙකු හදිසියේ රෝහල්ගත කිරීමෙන් පසුමිය ගොස් තිබෙනවා. මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව සිරදඬුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවෙකු එහි නිලධාරීන් පසුගිය 3 වෙනිදා බන්ධනාගාර අභ්‍යන්තර එලිමහන් ක්‍රීඩාංගණය වෙත රැගෙන ගොස් ඇත්තේ පිරිසිදු කිරීමේ කටයුතු සඳහායි. ඒ අතරතුර සිරකරු එක්වරම පලා ගොස් ඇති අතර ඔහු ලුහුබැඳ ගිය බන්ධනාගාර නිලධාරීන් බොරැල්ල නගරයේදී යලි රැඳවියා සිය බහරයට ගෙන තිබෙනවා. බන්ධනාගාරයට රැගෙන විත් සුළු වේලාවකට පසු දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් ඔහු ඇතුළත් කර ඇත්තේ බන්ධනාගාර රෝහල වෙතයි. එහිදී ඔහු මිය ගොස් තිබෙනවා. අදාළ රැඳවියා බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40කයක්. මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 110ක පමණ ප්‍රමාණයක් ළඟ තබා ගැනීමේ සිදුවීමකට දඩයක් නියම වූ ඔහුට මාස 3ක සිරදඬුවම් නියම වී ඇත්තේ රුපියල් 5000ක දඩිය ගෙවීමට නොහැකි වීම හේතුවෙන්. රැඳවියාගේ ඥාතින් චෝදනා කළේ නිලධාරීන් විසින් පහර දීම හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවටයි. සිරකරුවන් සුරක්ෂිත කිරීමට බන්ධනාගාර නිලධාරීන් බැඳී සිටින බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති සේනක සිල්වා සඳහන් කළේ. බන්ධනාගාරවල පවතින තදබදය මෙම මරණවලට හේතුව බවද ඔහු ප්‍රකාශ කළා.
8: සාමාන්‍යයෙන් බන්ධනාගාර ආඥාපනතේ යම් ප්‍රතිපාදනයක් තියෙනවා. රැඳවියේ පලා යනවා නම් ඒ රැඳවියාව නවත්ත ගන්න. රැඳවිය කියන්නේ සතුරෙක් කියන ආකල්පයෙන් ඉතලා කටයුතු නොකර ඔහු පාලනය කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් බලය විතරයි ක්‍රියාත්මක කළ යුතු වෙන්නේ. බන්ධනාගාර පද්ධතිය තුළ දෙකින් දිගටම පවතින තදබදය තමයි මේ ගොඩාක් දේවල් වලට හේතු විදිහට අපි දකින්නේ. සිරකරුවන් සිටින්නේ විශාල අසහනයකින්. 10,500ක් බන්ධනාගාරවල ඉඩකඩ එනකොට 40,000කට සන්න ප්‍රමාණයක් බන්ධනාගාර පද්ධතියම ගත්තාම නැනල යන්න මේවා බොහෝ විට හේතු වෙනවා.
9: විදේශීයත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: අමෙරිකානු හමුදා වත්කම් සහ මධ්‍යස්ථානවලින් ඈත්ව සිටින ලෙස ඇමරිකාව ඉරානයට අනතුරු අඟවා තිබෙනවා. ඇමරිකානු මධ්‍යම අණදෙනන මුලස්ථානයේ ප්‍රධානි අඩ්මිරාල් බ්‍රැඩ් කූපර් සඳහන් කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය විරුත කිරීම සඳහා ක්‍රියාත්මක ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුම අතරතුර වාණිජ නෞකාවලට බාධා කළ ඉරාන බෝට්ටු 6ක් ගිල්වා දැමූ බවයි. ඉරාන ක්‍රූස් මිසයිල් සහ ඩ්‍රෝන් යානා කිහිපයක් සාර්ථකව විනාශ කළ බවද ඔහු ප්‍රකාශ කළා. ඇමරිකාව විසින් ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය සිරවී ඇති නෞකා ආරක්ෂිතව ඉන් පිටතට ගැනීම සඳහායි. හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළුවීමට උත්සාහ කළ ඇමරිකානු යුද නෞකාවකට ඉරානය ඊයේ ප්‍රහාර එල්ල කරනු ලැබුවා. අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් ජාස්ක් දූපතසලදී ඇමරිකානු යුද නෞකාවකට මිසයිල් ප්‍රහාර 2ක් එල්ල කළ බවයි ඉරානය සඳහන් කළේ. මේ අතර එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ ප්‍රධාන තෙල් වරායක් වන ෆුජෛරා වෙත ඉරානය ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. ෆුජෛරා එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ විශාලතම ඉන්ධන වරාය සහ ගබඩා සංකීර්ණයයි. ඇමරිකාව සහ ඉරානය අතර සටන් විරාමයට පෙරද එම වරායට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර එල්ල වුණා. මේ අතර සිය මුහුද සීමාවට ඉහළින් එල්ල වූ ඉරාන මිසයිල 3ක් සාර්ථකව මැඩ පැවැත්වීමට හැකි වූ බවයි එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ. මෙම හදිසි ප්‍රහාර මාලාව හේතුවෙන් ඩුබයි සහ සාජා ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් රැසක්ද ප්‍රමාද වුණා. යලි සිරස්තල මාලදිවයින් ජනපති හා අගමැති හරිණි අතර සාකච්ඡා. පොහොර ආනයනය ගැන ආණ්ඩුවට චෝදනා. වැඩපදු සංශෝධනයෙන් ආනයන අපනයනවලටත් බලපෑම්. වැලිකඩ තවත් සිරකරුවෙක් මියයයි. ඇමරිකාවෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවේ. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනින්ද්‍රී සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින්න පැන් පැපුවත් සමග.
9: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති
10: යළිත් බලාපොරොත්තු වන්න.

0: of the town. කැරක්ටර් එකකට කරන්න පුළුවන් උපරිම සාධාරණීකරණ. ලංකාවේ අපිට ඉන්න ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පියෙක් තමයි රොජර් සෙනවිරත්න.
1: අද ඉතින් එයාගේ බර්ත්ඩේ එක. Happy birthday.
2: ඒකට ගොඩක් ස්තුතියි.
3: Happy birthday. Happy birthday. Happy birthday to you.
0: අද පාටියක් එහෙම නැද්ද?
2: නෑ නෑ මම ඉතින් එහෙම විශේෂයෙන් ওই පාටි එහෙම දාන එකක් නෙමෙයි. ඒ සල්ලි වලින් කාටහරි කැම ටිකක් ආරම්භ දෙන එක මේ වඩා හොඳයි කියලා තමයි මම හිතන්නේ.
1: එදා ඉඳන් ඔයාගේ රඟපෑම් ගැන ආයෙම හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?
2: මම සෑහීමකට පත් වෙන්නේ නෑ. මම රඟපෑවා මදි කියලාම තමයි මට හිතෙන්නේ. නමුත් මම රඟපාලා තියෙන ප්‍රමාණය ගත්තාම මම සතුටු වෙයි.
0: New generation එකට ඇඩ්වයිස් එකක් දෙන්න කිව්වොත්
2: රඟපාන්න රඟ නොපා.
1: මේ ටිකේ වැඩත් එක්ක සෑහෙන බිසි නේද?
2: ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගේ චිත්‍රපටියේ වැඩ කරා සමහරුසා සමාගම, ඊළඟට වී සිවදාසන් මහත්තයාගේ චිත්‍රපටියේ පෞගි දවසර වැඩ කරා දූවිලි දරුවෝ, හේමසිරි සෙල්ලප්පෙරුම මහත්තයාගේ පුතන්ලියා චිත්‍රපටියක් කරනවා ලබන 13 වෙනිදා ඉඳලා එක පටන් ගන්නවා. ඊට අමතරව සුකුන් රත්නායක මහත්තයා විලම්බීත කියලා දෙවිනාට්‍යයක් කරලා උතුරු ටික රූපගත කරන්න බලාගෙන ඉන්නවා.
0: Talk of the town. හොසත්තයගෙන් හොරකම් කරලා දුප්පුතුන් අතරේ බෙදලා දුන්න පොඩි කාලේ ඉඳන් අපි ගොඩක් දෙනෙක්ගේ හීරෝ රොබින් හුඩ්.
1: එයාගේ චැප්ටර් එක ක්ලෝස් වෙන්නයි යන්නේ. The Death of Robin Hood. ඒ තමයි ළඟදිම රිලීස් වෙන සුපර් මූවි එක.
0: මේන් රෝල් එක කරන්නේ Hugh Jackman. එයා වුල්වරින් වගේ කැරක්ටර් එකකින් පස්සේ මේ වගේ ඩාර්ක් ඉමෝෂනල් රෝල් එකක් කරන්නේ සෑහෙන කාලෙකින්.
1: රොබින් හුඩ්ගේ කැරක්ටර් එක සාමාන්‍යයෙන් කාටවත් පරද්දන්න බැරි එකක්නේ. හැබැයි මේ ෆිල්ම් එකේදී ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා.
0: ඒ නිසා තමයි ගොඩක් ෆෑන්ස්ලා කියන්නේ This is the ending we never expected කියලා. Talk of the town.
4: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
5: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 හොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
7: ෆිනිෂින් වහලක් ලෙස කලරම් බ්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
8: 98.2 98.4

0: Bunnies, Pocket Money.
1: මාෂි, අපි සාමාන්‍යයෙන් අලුත් දෙයක් කරන්න, අලුත් දෙයක් අත්හදා බලන්න හරිම බයයිනේ.
2: සමහර වෙලාවට පොඩි බයක් තියෙනවා. හැබැයි අලුත් දෙයක් අපි කරන්න උත්සාහ කරොත් අනිවාර්යෙන් ඒක අපිට කරන්න පුළුවන් රවිෂ්ක.
1: අන්න හරි, උත්සාහ කරොත් තමයි දවසක ඒ දේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. අත්දැකීමකුත් ගන්න පුළුවන් නේ. අද දවසේ අපිත් එක්ක එකතුලා ඉන්න ඔන්න කටානිඳන් සුරංගි. ගුඩ් මෝර්නින් සුරංගි.
3: මෝර්නින් රවිෂ්ක.
1: සුරංගි, අද ලෑස්ති නේද තරඟ කරලා රුපියල් 5000ම වින් කරන්න?
3: ඔව් ලෑස්ති.
2: මට තේරෙනවා සුරංගි පුතුම උද්‍යෝගයකින් ඉන්නේ ප්‍රශ්න හතරට උත්තර දෙන්න. හරි සුරංගි, ප්‍රශ්න හතරට උත්තර දෙන්න අපි තප්පර 5ක් වට දෙනවා, උත්තර දෙකකුත් දෙනවා. හොඳට කල්පනා කරලා හරි මොහොතේ දීලා රුපියල් 5000ම දිනා ගන්න ඔයාට පුළුවන්. මේ තමයි සුරංගිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: සුරංගි, කුස්සිය කෑම හදනකොට කෑමවල සුවඳ වැඩි කරන්න, රහ වැඩි කරන්න එක එක කුළුබඩු පාවිච්චි කරනවානේ. ඔයා පාවිච්චි කරන විශේෂ රෙසිපි එකක් එහෙම තියෙනවද කුළුබඩු වල?
3: සාමාන්‍යයෙන් පාවිච්චි කරන සල් කරාබු නැති ඒවා තමයි.
1: හරි, ආහාරවලට කුළුබඩු එක් කරගත්තම ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා. මාළු මස් වගේ ආහාරවල බැක්ටීරියා වර්ධනය වීමත් මේ කුළුබඩු වලින් පාලනය කරනවා. මං අහන ප්‍රශ්නේ, මේ අතරින් ලොව මිලෙන් වැඩිම කුළුබඩු වර්ගය මොකක්ද? 1. කුංකුම, 2. කරඳ මුංගු.
3: කුංකුම.
2: නියමයි සුරංගි, හරිම උත්තරේ දුන්නා. රුපියල් 250ක් ඔන්න පොකට් මනී දිනා ගන්නවා. කුංකුම වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ සුරංගි බිරියානි වලට. එතකොට ඉන්දියාවේ එක එක ජාති රස කැවිලි නිෂ්පාදනය කරන්නත් ඔන්න කුංකුම පාවිච්චි කරනවා. හරි, සුරංගිගේ අතේ තියෙන රුපියල් 250 500ක් කරගන්න අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: මෞකිරි කියන්නේ ඕනම දරුවෙක්ට චූටි කාලෙදී ලැබෙන පෝෂණ ගුණෙන් අනූන පානයක්. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ මං ඔයාගෙන් අහන්න හදන්නේ මෞකිරි ගැන. මෞකිරි වල තියෙන ස්වාභාවික ප්‍රතිදේහ නිසා බැක්ටීරියා වෛරස් ආසාදනයෙන් දරුවව ආරක්ෂා කරනවා. මේ මෞකිරි නිපදවීමෙන් මවගේ ශරීරයේ කැලරි දහනය කරන්නත් පුළුවන්. අපි අහන්නේ දරුවා ඉපදීමෙන් පසු මෞකිරි ලබා දීම ආරම්භ කළ යුත්තේ 1. පළමු විනාඩි 60 ඇතුළත, 2. පළමු විනාඩි 20 ඇතුළත.
2: සුරංගේ හරි උත්තරේ වෙන්න ඕනේ පළවෙනි උත්තරේ. පළමු විනාඩි 60 ඇතුළත තමයි දරුවෙක් ඉපදිලා මෞකිරි ලබා දෙන්න ඕන. ඉතින් යුනිසෙක් සංවිධානය වගේම ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිර්දේශ කරලා තියෙනවා දරුවෙක් ඉපදිලා විනාඩි 60ක් ඇතුළත මෞකිරි දෙන්න ආරම්භ කරන්න ඕනේ කියලා. හරි සුරංගේ, කමක් නෑ, අතේ රුපියල් 250ක් තියෙනවා. අට පුළුවන් ඔය 250 500ක් කරගන්න අපේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සුරංගි, වායු දූෂණය වළක්ව ගන්න දැන් වෙනකොට ලෝකේ ඉලෙක්ට්‍රික් වාහන වැඩි වශයෙන් වෙළඳපොළට ඇවිල්ලා තියෙනවනේ නේද? ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ මම ඔයාගෙන් අහන්න හදන්නේ මේ වායු දූෂණය ගැන. වායු දූෂණය සහිත රටවල දරුවන්ගේ මොළයේ IQ මට්ටම අඩු බව පරීක්ෂණ වලින් හඳුනාගෙන තියෙනවා. හෘද රෝගවලටත් 25%ක්ම බලපාන්නේ මේ වායු දූෂණය. මං අහන ප්‍රශ්නේ, 2026 වන විට ලෝකේ වායු දූෂණය වැඩිම රට මොකක්ද? 1. පාකිස්තානය, 2. ඉන්දියාව.
2: හරි උත්තරේ වෙන්න ඕන පළවෙනි උත්තරේ. පාකිස්තානය තමයි හරි උත්තරේ වෙන්න ඕනේ. එතකොට ලෝකේ දෙවනියටම වායු දූෂණේ වැඩිම රට තමයි බංගලාදේශය. හරි සුරංගි, ඔයාගේ අතේ දැන් රුපියල් 250ක් තියෙනවනේ. ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගෙන ඔය රුපියල් 250 රුපියල් 1250ක් කරගන්න. මොකද කියන්නේ මේ සුරංගි, අපි බෝනස් ප්‍රශ්නට යමුද?
3: යමු යමු මාස්.
1: සුරංගි, ඉන්නේ කටාණි කිව නේද?
3: ඔව්.
1: ගම්පහ දිස්ත්‍රික්කේ නේ කටාණ තියෙන. ඔන්න අපි හිතුවා ඔයාගෙන් ගම්පහ දිස්ත්‍රික්කේ ගැන ප්‍රශ්නයක් අහන්න. ගම්පහ දිස්ත්‍රික්කේ 1815ට කලින් ඝන වනාන්තරයක් විදිහට පැවතුණා කියලා තමයි සාක්ෂිවල සඳහන් වෙන්නේ. ලංකාවේ ඉහළම සාක්ෂරතාවයක් තියෙන දිස්ත්‍රික්කයේ විදිහටත් ගම්පහ දිස්ත්‍රික්කය සැලකෙනවා. මං අහන ප්‍රශ්නේ, මේ අතරින් ගම්පහ ප්‍රදේශයේ පිහිටා ඇති අති විශේෂ ශාකයක් වන්නේ 1. ලංකාවේ පළමු රබර් ගස, 2. ලංකාවේ පළමු ෆයිනස් ගස.
2: නියමයි සුරංගි, රුපියල් 1250ක් පොකට් මනිය ඔන්න දිනා ගන්නවා සුරංගි. ඒ වගේම කියන්න ඕන ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ තමයි මේ ගස රෝපණය කළා තියෙන්නේ. ඒ වගේම බ්‍රසීලයෙන් ගෙනෙන ලද බීජයකින් තමයි මේ ගස රෝපණය කළා තියෙන්නේ. හරි සුරංගි, රුපියල් 1250ක් දිනා ගන්නවා. ඉතින් පොකට් මනි වැඩසටහනට සම්බන්ධ වෙන කොච්චර කල් ට්‍රයි කරාද? නියමයි සුරංගි, එහෙනම් ආයෙමත් දවසක අපි සම්බන්ධ වෙලා රුපියල් 5000ම දිනා ගමු. ජය වේවා.
3: ජය වේවා මාසි.
4: ගාථා පොකට් මනි.
5: අශපිය පංචයි තුරුම් කිරුම ගැන මතක් කරන්නේ නේද? කොච්චර ප්‍රතිලාභ තියෙනවද? කොහොමද පාසියක් වෙන්නේ මේ හැමදේම ගැන අපි ඔන්න ප්‍රෝග්‍රෑම් එක පුරාවටම අපි හැමදාම මතක් කරගෙන යනවා. සාමාන්‍යයෙන් දැන් දරුවෙක් ඉස්කෝලේ බාර දෙන්නේ අවුරුදු 5නේ. මේ කාලෙදිම පංචයි තුරුම් කිරුමක් ඕපන් කරොත් නිකන් හිතර බලන්න මාෂි. වයස අවුරුදු 18 ඉවර වෙනකොට ලක්ෂ 6කට 7කට වැඩි මුදලක් එකතු වෙලා තියෙනවා. මේකට මේ පංචයි තුරුම් කිරුමේ තියෙන විශේෂම පොලියත් එකතුනොත් වාර්ෂික පොලිය සඵල පොලිය මේ පොලිය අනුපාතිකයත් එකතුනොත් එහෙම සෑහෙන මුදලක් අතට ගන්න පුළුවන්. සුරක්ෂිතයි. ආයේ ඒ ගැන කතා බහ කරන්න දෙයක් නැහැ. මොකද බය වෙන්න දෙයක් නැහැ. සල්ලි අතේ තියෙනවා කියන්නේ මාෂි දරුවගේ නාගතේ තියෙන කැම්පස් වැඩ කටයුතු වලට ඕනම දෙයකට මේ මුදල පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. 13.19ට ගන්න කෝල් එකක් වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනයේ විසින් තමයි මේ පැංචා ඉතුරු විරුම ඔයාගේ දරුවා විරුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ.
2: අද අපි පොකට් මනි දුන්නා වගේ හෙටත් අපි පොකට් මනි දෙන්න ලෑස්ති. ඉතින් ඔන්න අද දවසේ කියන්න ඕන නංගිලා මලිලාට අපිට මැසේජ් එකක් එවන්න කියලා 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. අහගෙන ඉන්න අතරතුරේදී අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එක ඉක්මනට අරගෙන එවන්න අපිට මැසේජ් එකක්.
5: හරියටම හරි ඔන්න ඔය විදිහටම තමයි මම මේ පොකට් මනි සෙග්මන්ට් එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. 0714 151 151 WhatsApp මැසේජ් එකක් එවලා. එහෙනම් හතර කිල්ලෙන් නම් මම රවිෂ්කා.
2: මාෂී.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM
2: ඔබ නොදන්න මෙඩිසින්
3: සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඔබගේ උදරයේ ප්‍රමාණය බලපාන්නේ කොහොමද?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග
3: ඔබ ඔබගේ සිරුරේ බර ගැන ඒ වගේම හැඩය ගැන සැලකිලිමත් වෙන පුද්ගලයෙකු නම් අනිවාර්යයෙන්ම ඔබගේ උදරය ගැන සැලකිලිමත් වෙනවා නෝර්මානයි. ඒ වගේම බොහෝ දෙනෙක් අපෙන් අහන දෙයක් තමයි උදරය විතරක් අඩු කරගන්න වෙනම ව්‍යායාම තියෙනවද කියන කාරණාව. කෙටි උත්තරය තමයි ඒ සඳහා වෙනම ව්‍යායාම නැහැ. ඔබ එදිනෙදා ව්‍යායාම කිරීම ඉතාම වැදගත් වගේම ඔබ ඒ කරන ව්‍යායාම අතර උදරය සඳහා වූ ව්‍යායාම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම උදරය අඩු කරගන්න ව්‍යායාම කරනවට අමතරව හොඳ ආහාර පාලනයක් තිබිය යුතුමයි. නිරෝගී කාන්තාවකගේ උදරය ප්‍රමාණය සෙන්ටිමීටර 80ට වඩා අඩුවෙන් තිබීමත් ඒ වගේම නිරෝගී පිරිමි පුද්ගලයෙකුගේ එම ප්‍රමාණය සෙන්ටිමීටර 90ට වඩා අඩුවෙන් තිබීමත් ඉතාම වැදගත්. ඔබගේ උසට සරලන බර එහෙම නැත්නම් BMI අගේ වගේම ඔබගේ ඉනේ වට ප්‍රමාණයත් ඉතාම වැදගත්. ඔබව බෝනෝන රෝගවලින් ආරක්ෂා කිරීමට විශේෂයෙන්ම දියවැඩියාව අධිරුධිර පීඩන නිසා හදවත් රෝගවලින් ඔබව ඈත් කරලා තියාගන්න ඔබගේ උදරේ වට ප්‍රමාණය අඩුවෙන් තබා ගැනීම ඉතාම වැදගත්. අපි හෙටත් උදෑසන හමුවෙමු මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු සමගින්.
2: ඔබ නොදන්න මෙඩිසින් තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
4: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න, නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 011 5 93 93 93.
5: පිට්සා ෆැක්ටරි, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
6: දැනෙන රසක මහිම
7: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
9: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස, ජාතියේ මිල තීරක.
11: එකෙන් ගත්තත් H15 රීලෝඩ් කරලා ගත්තත් H15, ඇප්ලිකෙන් ගත්තත් රීලෝඩ් කරගත්තත් iPhone 17 Pro දිනනනම් H15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් H15 ඇක්ටිවේට් කරන්න, දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් රීලෝඩ් කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
12: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්, කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙති. වැඩි විස්තර සඳහා 011 4 700 550 අමතන්න.
13: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මැයි 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 13 22.
14: රත්තරන්ින් බැබලෙන්න, කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණ මහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛා වන්විතින් මේ මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න. ස්වර්ණ මහල්, ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
15: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
16: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා.
15: ලව්ලි, ඊට පස්සේ සහිලි
16: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
17: මිලියන 2,500,000 දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7
0: මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
18: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
0: අම්මා වෙතින් මට වටිනවනේ.
19: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
20: RG හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
21: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
22: powered by bid to win.

0: ගුඩ් මෝනිං.
1: ගුඩ් මෝනිං.
0: මේ මම මේ කල්පනා කරන්නේ ඒ ලෙවල් වලට ලියන්න තිබිච්ච මේ සමහර ප්‍රශ්න වලට උත්තර ඒ මට දැන්නේ මේ හරි මේක මතක් වෙන්නේ.
1: මටත් එහෙම වෙලා තියෙනවා.
0: ඒ වෙලාවෙ ඉන්නේ නෑනේ.
1: හරියට හරි.
0: කොච්චර පාඩම් කරත් ඒ වෙලාවේ ප්‍රශ්නයක් අහපුවාම ඒ දන්න ටික කොහොමද එළියට අරන් ලියාගන්නේ කියන එකදී ගොඩක් ගේම මතක නෑ.
1: දැන් දුන්නොත් පේපර් එක නියමට ලියලා ගොඩ දාන්න පුළුවන්.
0: දැන් පුළුවන්. දැන් පුළුවන්. ඒ දන්නවද මේ ජොබ් එක කරන්න ගත්තට පස්සේ ඒක ගොඩක් පුළුවන් වුණා. ඔයා දන්නවද මේ පාඩම් කරන එකෙන් ස්ටඩි කරන එකෙන් කෙනෙකුට මතක තියාගන්න පුළුවන් 10%යි කියලා කියනවනේ. මේක කෙනෙකුට උගන්නන එකෙන් 90%ක් දක්වා මතකේ වර්ධනය කරගන්න පුළුවන් කියලා කියනවා. මේ ක්‍රමයේ ඇත්තටම හොයාගත්තේ සුප්‍රකට භෞතික විද්‍යාඥෙක් රිචඩ් ෆ්‍රේමන් කියලා. ඔය නම් මතක තියාගන්න ඕනේ. ඒවත් දැන් මතක තියාගන්න ඕනේ. මේකට කියන්නේ මේ ෆ්‍රේමන් න්‍යාය කියලා කියන්නේ ෆ්‍රේමන් න්‍යාය.
1: හා ඕකේ.
0: මේක හරි මේ හරි සිම්පල් වැඩක් තියෙන්නේ. දැන් මේ අලුත් ලෝකේ දැන් අපි හිතමු සයිබර් සිකියුරිටි. මෙහිතා ගන්නත් බෑ නේද? නිකන් වා හිතන්නකෝ සොෆ්ට්වෙයාර් ඩෙවලොපර්. හිතාගත්ත හැකිද?
1: නෑනේ මොකක්ද කියලා හිතන්න බෑ.
0: මොකද්ද කරන්නේ කියලා? ඒවනේ මේ සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ඒකෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා කපාගෙන ඉෆෙක්ට්ස් ටික දාලා එළියට ගන්නෙ කොහොමද? මේක 3D එකක් හදන්නේ කොහොමද? වැඩියෝ නෑ නිකන් චිත්‍රයක් අඳින්නේ කොහොමද? ඒ වගේ කොච්චර විෂයන් තියෙනවද අපි දැනගෙන හිටියනම් හොඳයි කියලා හිතෙන.
1: අනිවාර්යෙන්.
0: නේද? දැන් අපි හිතමුකෝ ඔබ නියුක්ලියර් ගැන ඉගෙන ගන්නෝ. නියුක්ලියර් ගැන ලෝකේ හරියට කතා වෙන කාලයක් මේක. න්‍යෂ්ටික බලය ගැන.
1: හරි.
0: මේ රටේ ලෝකෙ තියෙන ඔක්කොම ප්‍රශ්න ඇදලා තියෙන්නේ න්‍යෂ්ටික බලය පෙන්නලා තමයි. නේද? න්‍යෂ්ටික මංගල්‍යයක් හින්දානේ මේ ඉරානෙත් එක්ක යුද්ධ පටන් ගත්තා කියලා කිව්වේ.
1: ඒකනේ.
0: ඇත්ත කතාවේ ඒක හරි ඒක නෙවෙයි හරි. නමුත් අපි න්‍යෂ්ටික බලය ගොහම ඒක ගැන අපිට තියෙන අදහස මොකද්ද? මෙලෝ සංසාරයක් නෑ බහුතරයකට. මේ වගේ අලුත් සබ්ජෙක්ට් එකක් මේ වයසේදී ඉගෙන ගන්න පුළුවන්ද?
1: අම්බෝ බෑ.
0: දැන් පොඩි කාලේ අපි හිතනවානේ පොඩි කාලේ තමයි හොඳට මතක තියෙන්නේ. මොන සමයන්ද එහෙම මතක තියෙන අපි ඕ ලෙවල් ඒ ලෙවල් ආයේ මොකුත් නැ දොඹෙන් පාස් වෙන්න එපැයි.
1: ඔයා කියන්නේ මේ කාලෙදිත් අපිට ඉගෙන ගන්න
0: පුළුවන්. ඒකට තමයි රිචඩ් ෆ්‍රේමන් යාගේ මේ භෞතික විද්‍යාඥයයි මේ න්‍යාය හැදුවේ.
1: හරි.
0: එයා කියනවා ඕනම සබ්ජෙක්ට් එකක් මොකක් හරි ඉස්සෙල්ලා පොතක් පෙරලාගෙන මොකක් හරි එඩියුකේෂනල් මටීරියල් එකක් අරගෙන එයා කියනවා ඒක ඉගෙන ගන්නලු. ඒ තමයි පියවර එක.
1: හරි.
0: ඒක ඉගෙන ගන්නවා. දෙවෙනි පියවර මේ තමයි ඉතාම වැදගත් පියවර. දෙවෙනි පියවරේදී ඔබ ඉගෙන ගත්ත දේ උඩින්ම මාතෘකාව දාලා අපි හිතමු න්‍යෂ්ටික විලයනේ කියනකොටත් අපබ්‍රංශවත්. මේක ලියන්න කියන්නේ ටෙක්නිකල් වචන පාවිච්චි කරන්නේ නැතුව විෂයට අදාළව තියෙන බර වචන පාවිච්චි කරන්නේ නැතුව සාමාන්‍යයෙන් අවුරුදු 8ක විතර ළමයෙකුට මේක කියලා දෙන්න උනොත් ඒ ළමයට මේක කියලා දෙන්නේ කොහොමද කියලා හිත හිත ඒ විදිහට මේක ලියන්න පටන් ගන්න කියලා කියන.
1: ඒක තමයි දෙවෙනි පියවර.
0: දෙවෙනි පියවර.
1: හරි.
0: දැන් ඊට පස්සේ මේ එහෙම ලියලා මේක අවුරුදු 8ක විතර ළමයෙකුට මේක පැහැදිලි කරලා දෙනවනේ අපි. එතකොට ඒක ස්වභාවයෙන්ම ඒක අපෙන් පොඩි පොඩි ප්‍රශ්න අහනවා.
1: ඕකේ.
0: පොඩිම ප්‍රශ්න අහනවා. ඒවා තර්කානුකූලද නැද්ද? ඒ ප්‍රශ්නේ මෝඩ එකක්ද? ඒ ප්‍රශ්නේ අහලා මම සෞතු වෙයිද?
1: ඒව හිතන්නේ නැහැ ඒගොල්ලෝ.
0: පොඩියුන් ඒව හිතන්නේ නැහැ. ඒතර පොඩි එකක් ප්‍රශ්න අහනවා. ඒවටත් ඔබ සරලව ටෙක්නිකල් වචන පාවිච්චි කරන්නේ නැතුව උත්තර දෙන්න මහන්සි වෙන්න
1: ඕනේ.
0: අපි හිතමු ඒක කරගන්න බැරි වුණා.
1: ඕකේ.
0: ආන්න ඔබ තුන්වෙනි පියවර හැටියට ආයිත් පාරක් ඔබ අර කියවපු පොත හරි බලපු වීඩියෝ වලට හරි ගිහිල්ලා මේ පොඩි එකා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ඒකට මට උත්තර දෙන්න බැරි වුණා. ඒකට අදාළ උත්තර ටික හොයාගත්තා. ඒකත් ආයි කතාවක් වාගේ ලිව්වා. කතාවක් වාගේ ලිව්වා. ඔන්න තුන්වෙනි පියවර.
1: ඕකේ.
0: හතරවෙනි පියවර. දැන් මේ මුළු ඔක්කොම ටික එකතු කළා. අපේ නිකන් ජනවහරේ තියෙන උදාහරණ උපහැරණ ආත්තෝපදේශ අරගෙන මේක නිකන් ජන කතාවක් කියනවා වගේ න්‍යෂ්ටික විලයනය ගැන මේ කතාව නාට්‍යානුසාරයෙන් ආයි ලියාගෙන යනවා.
1: ඒ කියන්නේ අච්චර බර මාතෘකාවක් නිකන් ගමරාලයි මහගෙදරයි වගේ සරලව
0: ගමරාල දිව්‍ය ලෝකෙ ගිය කතාව වගේ ලියලා කියනවා.
1: ඕකේ.
0: එහෙම ලිව්වහම මේ විෂය අපිට සදාකල් මතක හිටිනවා. ඒ විෂය අපිට ඕන වෙලාවක ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ෆෝමැට් එකකින් අපේ ඔළුවේ රැඳෙනවා.
1: ඕකේ.
0: දැන් ඔය අපේ ඔළුවේ රැඳෙනවා කියන කතාවට අලුත් තර්ක මතු වෙලා තියෙනවා. මතකය කියන එක මොලේ නෙමෙයි, මතකය කියන එක ශක්තියක් හැටියට විශ්වයේ තියෙන්නේ. අපි කරන්නේ අවශ්‍ය වෙලාවට මොලේ රේඩියෝ එකක් වගේ ටියුන් කරලා ඒ විෂය ඩවුන්ලෝඩ් කරගන්න එක කියලා. මේවා තර්ක.
1: හරි.
0: ඇහැට පිනිච්චේව නෙවේ.
1: හරි.
0: ඉතින් මං හිතුවා හැමදාම මේ කවුරු හරි කරපු ගොබිල වැඩ කතා කරගෙන ඉන්න වෙලාවේ මිනිස්සුන්ට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දෙයක් මට ගොඩක් අය කියලා වැඩක් තියෙනවා. ඔයා වැඩිය මේ ඔය පොලිටික්ස් ඒවා ගැන කතා කරන්න ඕනේ නැහැ කියලා. කතා නොකරම බැරියෝ විතරයි කතා කරන්නේ. ඔක්කොම කතා කරන්න යන්න බෑ, වෙලාව නැහැනේ.
1: ඔව් ඒකනේ.
0: ඉතින් මේ බලන්න ට්‍රයි එකක් දීලා දැන් ඔබ ඉගෙන ගන්න විෂය අවුරුදු 8ක පොඩි එකෙකුට තේරෙන විදිහට ලියා ගන්න පුළුවන්ද කියලා බලන්න කෑල්ලෙන් කෑල්ල. පුළුවන් නම් ආයි මතක තියාගන්න දෙයක් නැහැ. ඔබට මතකයි. එහෙම ලියා ගන්න බැරි නම් ලියන්න පටන් ගන්න. ඔබට ගින්දර වගේ මතක තියෙයි කියලා මම කියන්න කැමතියි.
1: ඒක මරු.
0: අපි මේ රස්සාව ඇතුළේ කරන්නේත් ඔන්න ඕකට සමාන දෙයක් තමයි.
1: කතා කියන එක නෙමෙයි කරන්නේ.
0: පරපතල විෂයන් ගැන පොඩි කතාවක් ඔබට කියනවා. ඉතින් ඔබට මේක නිකන් අල්ලලා යනවා. ගංගාමේ කතාවක් වගේ ඕන් ගම මහගේ ආවෝ පොවිරාලාව ඕන් වංගෙඩියක් වගේ එකක් ආවා. ඊට පස්සේ එහෙම ගියා නැට්ටෙලිලා දිවිලෝකෙ ගියා. මේ මෙච්චරක් විතර මෙහෙම ගියා. මේකේ වැටුණා නැට්ටෙලිලා හිටපු කට්ටිය කියලා තමයි
1: යන්නේ.
0: හරි.
1: ඔයාලා මේ කතාව මතක නැහැ නේ? වංගෙඩිය නෙමෙයි නේ අලියාගේ.
0: ඔය පේනවනේ ෆ්‍රේමන්ගේ ක්‍රමෙන් ලිව්වහම මට වෙලා තියෙන්නේ. ඕ පේනවනේ. ඉතින් මම මේ කිව්වේ මේ ගුරුවරයෙක් මොකද කරන්නේ? ගුරුවරයෙක් කරන්නේ තෝහා සමානම දෙයක්. අපිට මෙලෝ සසරකට තේරෙන දි සබ්ජෙක්ට්ස් අරගෙන යා හරි ලස්සනට අපිට කතන්දර විදිහට කියලා දෙන සමහර ගුරුවරු මාර දක්ෂයින ඔය වැඩේට.
1: ඔව් ඒක හරි.
0: ඔය වගේ ගුරුවරු දක්ෂ ගුරුවරු 10 ගානකට වඩා බිහි කරලා තියෙනවා
1: Horizon campus එක.
0: ඒගොල්ලන්ගෙන තියෙන අධ්‍යාපන වේදී ගෞරව උපාධිය. Bachelor of Education. මේක ගෞරව උපාධිය තමයි ඒගොල්ලෝ දෙන්නේ.
1: හරි.
0: මේක ලංකාවේ තියෙනවානේ ශ්‍රී ලංකා qualification framework කියලා එකක්. මේ උපාධි සහ මේ අධ්‍යාපනික වැඩසටහන් වල වටිනාකම ඒගොල්ලෝ නිර්ණය
1: කරනවා.
0: ඒ ෆ්‍රේම්වර්ක් එකේ හැටියට මේක ලෙවල් 6 වලට අයිති වෙන එකක්. ගෞරව නොවන සාමාන්‍ය අධ්‍යාපන වේදී උපාධිය නිකන් ලෙවල් 5 වල තියෙන එකක්.
1: පල්ලෙහාට
0: දාලා කතා කරනවා නෙමෙයි. හොඳ මේක ගන්න පුළුවන්කම තියදී හොරයිසන් එකෙන් වෙන කොහෙන් හරි පොඩි එක ගන්න ඕනේ නෑනේ. කෙලින්ම ලෙවල් 6 එකේ එකක් ගන්න. මේගොල්ලන් හොඳ පුරුද්දක් තියෙනවා. ඒ වගේ ගෞරව උපාධි ධාරීන් 10 ගානක් බිහි කරලා තියෙනවා. ඒගොල්ලන්ට ඒ වගේ ගුරුවරුන්ට රස්සාවල් තියෙන්නේ. මේ රජයේ රස්සාවල්. රජයේ පාසල උගන්වන්න පුළුවන් මේ උපාධිය.
1: හරි, ඕකේ.
0: පුද්ගලික පාසල. ලෝකේ ඕනම තැනක අධ්‍යාපන වේදිය හොයනවා නම් ඔබට ඔබේ දරුවට ඉල්ලුම් කරන්න පුළුවන්. එස්සා මාර්ත 3ක් තියෙනවා නම් හොරයිසන් කැම්පස් එකට කොල්ලව යවලා, දුවව යවලා, එයාව අනිවාර්යයෙන්ම අධ්‍යාපන වේදී ගෞරව උපාධි ධාරියෙක් කරන්න පුළුවන්. ඒ තාත්ත කෙනෙක් අම්ම කෙනෙක් හරි ආස වෙන්න ඕන වැඩක් ඒක.
1: උදේ මහබු හොඳම නිවුස් එක එහෙනම්. හරිනේ.
0: එහෙනම් අද පොඩි এডুকেෂන් ලයින් එකේ තමයි අපි පැනගත්තේ.
1: Okay.
0: Right. අපි එහෙනම් ගමනයන්. වෙලා වෙලා පේන්න වෙලා කියන්නේ නැහැ.

0: ඇත. 98.2 98.4 සියත FM
1: Honor X9D මේක ලොකු තිරයක් තියෙන ෆෝන් එකක්. ගොඩක් වැඩ කරන්න හදපු ෆෝන් එකක්. හොඳ strong AI operated AI supported camera system එකක් තියෙන ෆෝන් එකක්. කොච්චර නම් ඔබේ ෆෝන් එක ඔබේ ඔඩොක්කුවෙන් මේසෙන් වාහනෙන් බහිනකොට වැටලද්ද? මේ X9D ෆෝන් එක බබෙක් නෙමෙයි. කොච්චර ලස්සන උනත් හුරතල් පාටට තිබ්බට නිකන් මට සිලුටු එක්කෙනෙක් නෙමෙයි මෙයා. හරිම ලස්සනයි. හරිම expensive touch එකක් look එකක් තියෙන. 149999ක් වෙනවා මේ ෆෝන් එක. රයිට්. හොඳ බැටරියක් තියෙනවා මේ මෑන. මේක තියෙනවා සිලිකන් කාබන් බැටරි. දවස් 3ක් එක දිගට තියාගන්න පුළුවන් 8300 mAh capacity එකක් තියෙන බැටරි එකක්. What 66ක wired fast charging එකක්. What 66ක් කියන්නේ මාර fast. වෙන අඩු වෙලාවකින් charge කරන. පැයකට අඩුවෙන් charge කරනවා මන් දන්නේ. මේක ගෙවන්න ගන්න පුළුවන් සිංගරකින්. කවුරුවත් දෙන්නේ නැහැ. සිංගරකින් ගෙවන්න දෙනවා. ලස්සනයි ෆෝන් එක.
2: මට කාගීල්ස් ෆුඩ් සිටි ගියාම මට හැමතිස්සෙම හිතට එන මම ඒක කෑගගා කිය කිය යන්නේ නැහැ. හැබැයි මගේ හිතට එන සින්දුවක් තියෙනවා. සෝබාවදේ මේ පුරසිරි විසිතුරු බලනු මිතුරු කියලා මගේ හිත කියනවා අරවින්ද ඒ තරම් දේවල්.
3: සින්දුවත් එක්කම ඔයා ෂොප් කරාගෙන කරාගෙන යනවා.
2: කරාගෙන කරාගෙන යනවා. ඉතින් ඇත්තටම සතුටුයි.
3: කොහේ තියෙන සල්ලිද මේ?
2: ගොඩක් සල්ලි ඕනේ. මම රිවෝඩ් සමාජිකෙක්. මට මාර විදියට ගණන් අඩු වෙනවා. මං හිතුවා ඒක මට විතරයි මේ කාගීල්ස් ෆුඩ් සිටි ඔන්නේ මට විතරයි රිවෝඩ් සමාජිකත්වය කියලා. පස්සේ තමයි
3: මට මොඩේ නේ මේක.
2: ඊට පස්සේ තමයි තේරුනේ. නෑ.
3: කාගීල්ස් රිවෝඩ් සමාජිකත්වය තියෙන ඔයාලට විතරයි කියලා.
2: වෙන පාරිභෝගිකයන්ට ලැබෙන වාසි වලට වඩා ගොඩාක් වැඩි වාසි ඔබටත් හම්බ වෙනවා. එහෙනම් අපි අද ෂොප් කරමු. කාගීල්ස් ෆුඩ් සිටි.

බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට play කරමු.

0: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස් ජෙලටින්, කලරින් සහ ෆ්ලේවර්ස් හදට දැනෙන රසකමයිම.
1: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
2: සිල්වෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් එන්ජොයි පිරිසිදු පොල් තෙල් ඉතිරි රුපියල් 245යි, කොකා කෝලා ඉතිරි රුපියල් 100යි, මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි, පයාස් නැචරල්ස් කොකුම් බේබි සබන් මල්ටිපැක් ඉතිරි රුපියල් 210යි. කාගිල් ෆුඩ් සිටි තායිලන්ඩ් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නව නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777

0: දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා. මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව්මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
0: Crazy when Desi Sikurada Hawas Pahata
2: Powered by Bid to Win.
3: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මැයි 10 වෙනකන් තියෙන 88 Residence Open House එකට ඔයත් එන්න. කතා කරන්න Prime Group 13:22 98.2 98.4

0: ඔයාලගේ ගෙදරත් තියෙනවද WD-40? තියෙන්න ඕනි. ඒක මතක තියාගන්න, පොඩි පොඩි වැඩ 2000ක් විතර කරගන්න පුළුවන්. ඒ වගේම CA ශ්‍රී ලංකා කියලා කියන්නේ චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න තියෙන හොඳම ක්‍රමය සහ එකම ක්‍රමය. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනි. අපි කොමර්ෂල් බැංකිං ගැන කතා කරමු. ඒ වගේම කැන්ඩස් චොක්ලට් ගැන කතා කරමු. පැල්වත්ත කිරි ගැන කතා කරමු. ඊළඟට NLB ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාම මතක් කරනවා ඔබේ වාසනාවට පොඩි ඉඩක් දෙන්න, චාන්ස් එකක් දෙන්න. අද අනිවාර්යෙන් ලොතරැයියක් අරගෙන බලන්න. H15 කියලා කියන්නේ අපිට ගන්න තියෙන හොඳම පැකේජ් එක. හේතුව තමයි වැඩිපුරම යූස් කරන ඇප්ස් 15කට අන්ලිමිටඩ් ඩේටා හම්බ වෙනවා H15 වලින්. ඒත් එක්කම චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට එක ගැනත් ඔගලන්ට විස්තර කියන්න ඕනේ. කලර් අප් වහලක් ගැන පොඩ්ඩක් හොයලා බැලුවද? ගෙදර වහල වැඩක් මොකක් හරි කරනවා නම් අනිවාර්යෙන්ම කලර් අප් වහල ගැන පොඩ්ඩක් හොයලා බලන්න. රයිනෝ වෙතින් තමයි ඔබට කලර් අප් වහල ගෙන එන්නේ. ඒ වගේම බජාජ් නෝමල් පෙට්‍රල් ත්‍රිවිල් එක ගැන අපි මේ දවස්වල කතා කරනවා. ඒක අලුත් වෙලා ඇවිල්ලා තියෙන 236cc. ඔ නියම එන්ජිමක් තියෙන සුපිරි පව එකක් තියෙන ත්‍රිවිල් එකක් තමයි බජාජ් අලුත්ම ත්‍රිවිල් එක. කප්රුක ගැන මතක් කරන්න ඕනේ. කප්රුක ඒගොල්ලන්ගේ සයිට් එකට ගියත්, ඒගොල්ලන්ගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තත්, එහෙම නැත්නම් 13:37 කියන ඒගොල්ලන්ගේ ෂෝට් කෝඩ් එකට කතා කරත් ඕගලන්ට ඕන කරන හැම දෙයක්ම ඕඩර් කරගන්න පුළුවන්. මේ දවස්වල විශේෂයෙන්ම අපේ ප්‍රයිම් ගෲප් එක 88 රෙසිඩෙන්සිස් ඒගොල්ලන්ගේ කාල්තුඩුව තියෙන ප්‍රොජෙක්ට් එකේ ඕපන් හවුස් එකක් බවට එක පත් කරලා තියෙනවා. ඕන එක්කෙනෙකුට ඇවිල්ලා විසිට් කරලා පොඩ්ඩක් බලලා කියලා ගන්න අසනම් ගන්න පුළුවන්. හරිද? ඒක කතා බහ කරගන්න 13:22 කියන නම්බරයකට කතා කරොත්. හරි, අපි ඔනර් ෆෝන්ස් ගැනත් කතා කරන්න ඕනි. ඒ වගේම කාගීල්ස් ෆුඩ් සිටි ගැනත් මතක් කරන්න ඕනි. හොරයිසන් කැම්පස් එක ගැනත් කතා කරන්න ඕනි. ඒ ලෙවල්ස් ෆේල් වුණත් ඕගලන්ට පාත් එකක් තියෙනවා හොරයිසන් කැම්පස් එක නිසා.
1: Excite ගන්න ලක් එක චාර්ජ් කරගන්න. Excite බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න. Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. Sit බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
2: මන් රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. පීර ගන්න කවුරුත් වෙනකම් බලන් ඉන්නේ නැහැ.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න, හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 හොවාගම NSBM හරිත සරසවියේදී. අමතන්න 0111-544-5000.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි. ඔව්වා මොනවද නංගි? අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: H15 පිස්සුවක්ම තමයි.
7: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර. ඕන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
9: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
10: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගෙයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මැයි 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 13:22.
11: After A-levels, AI-driven world decay, street tech can level up when ready the cutting-edge degrees, smart learning, industry exposure, high-tech lab seeker, hands-on experience.
12: IT, Business, Engineering, Architecture, QS, Law, Nursing, Science ඇතුළු ඔබට match වෙන future ready degrees රැසක්. මේ intake සඳහා දැන්ම අයදුම් කරන්න. පිවිසෙන්න www.sweet.lk. අමතන්න 011 754 48 01. Sweet, evolve beyond.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
14: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
15: 98.2 98.4

0: සියත දෙවයින පුරා
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
3: අනුග්‍රහය
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
5: තාම ලක්කෙක චාර්ජ් කළේ නැද්ද
6: මොකද්ද මහත්තයා
5: ලක්කෙක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: ඉතින් ආයුබෝවන් good morning. ඔය ඇහිච්ච පණිවිඩ වලටම පොඩි එකසුකුත් කරලම අපි වැඩේ පටන් ගමු. මේ Swisstech cashback එක ගැන හුණ නේද? දැන් මේ cashback එක මොකද්ද කියලා ඊවම කිව්වා. මේක කාටද කියන කාරණේ ඉස්සෙල්ලම මතක් කරන්න එපේ. අලුතින් ගයක් හදන නැත්නම් ගයක් අලුත් කරන business project එකකට බැහැලා ඉන්න මේ කාට වුණත් මේක අදාළ වෙනවා. එතකොට මේ cashback එක කියන්නේ මොකද්ද? මොකද කරන්න ඕනේ? step by step කියන්න පුළුවන්. මුලින්ම මේකයි ඔයා කරන්න ඕනේ. Swisstech aluminum භාවිතයෙන් ඔබේ quotation එක සකස් කරන්න කියලා fabricator කෙන් ඉල්ලන්න. ඊට පස්සේ second step එක තමයි quotation එක 0.76780018 WhatsApp කරලා 2026 ජුනි 30ට හෝ ඊට කලින් ඔයාගේ project එක ලියාපදිංචි කරගන්න. තුන්වෙනි ස්ටෙප් එක තමයි Swisstech විසින් ඔබේ ප්‍රොජෙක්ට් එක රිවිව් කරලා ඔබේ කැෂ්බැක් අමවුන්ට් එක සහ රෙෆරන්ස් ID එකක් තහවුරු කරනවා. අන්න ඒ වැඩේ කරගන්න ඕනේ. ස්ටෙප් 4 තමයි ඉන්ස්ටලේෂන් එක සම්පූර්ණ වුණාට පස්සේ සයිට් වෙරිෆිකේෂන් එකට Swisstech එකට දැනුම් දීම. ඊට පස්සේ අන්තිම ස්ටෙප් එක තමයි වෙරිෆිකේෂන් එකෙන් පස්සේ ඔයාගේ කැෂ්බැක් මුදල ඍජුවම ඔයාට ගෙවන ඒ වැඩේ ඒගොල්ලෝ කරනවා. අර වැඩ ටික ඔයා කරගෙන එනකොට ඒ වැඩේ ඒගොල්ලෝ ගාන්ට කරනවා. වෙරිෆිකේෂන් එකෙන් පස්සේ ඔයාගේ කැෂ්බැක් අමවුන්ට් එක කෙලින්ම ඔයාට ට්‍රාන්ස්ෆර් කරනවා. ඉතින් ඔය වගේ දෙයක් දෙන්නේ Swisstech aluminum. මේ දවස්වල තියෙනවා මේ slim line series එක. ඒ ගැන තමතක කරන්න එපා. slim line series එක කියලා කියන්නේ වෙනම ලුක් එකක්, වෙනම හැඩයක් ඔයාට ඔයාගේ නිවසට ලබා දෙනවා කියන එක අමතක කරන්න එපා. ඒ ගැනත් මතක් කරන්න ගමන් අපි ඊළඟ පණිවිඩෙත් මතක් කරමු. ඒ තමයි Excite අරගන්න ලක් එක චාර්ජ් කරගන්න පෙබරවාරි 15 ඉඳලා අගෝස්තු 15 වෙනකල් ක්‍රියාත්මක මේ වැඩේ. හැම සතියෙටම එක්කෙනෙක් ගානේ ජයග්‍රහක 24ක් තොරලා අඟල් 55 LED UHD smart TV එකක් තෑගි දෙනවා. genuine Excite motor අත බැටරියක් තමයි ඔයා ගන්න ඕනේ. කොට ගන්න පුළුවන් බ්‍රවුන්ස් මැදස්ථානයකින් නැත්නම් බලෙලා තලෙවි නියෝජිතයෙක්ගෙන් අට ගන්න පුළුවන්. ඔයා ගන්න Excite බැටරියේ warranty එක එයාලම සක්‍රිය කරලා දෙනවා. ඊට පස්සේ ආයි බීම මේ Excite අරගන්න ලක් එක චාර්ජ් කරගන්න වැඩේට ඇතුළත් වෙනවා. අන්න එහෙමයි Excite අරගන්න ලක් එක චාර්ජ් කරගන්න වැඩේ සිද්ධ වෙන්නේ. අපි ඊළඟට මතක් කරන්නේ ඔබේ රත්තරන් වලට ඔබ වගේම වටිනාකමක් දෙන සමහර ඊටත් වැඩිද මන්ද CDB එක රන් ගනුදෙනුව කරන්න ලැබෙනවා කියලා කියන්නේ ඔයාගේ හිතට ලකූම සහනයක්. ඉතින් CDB රත්තරන් ණයදින ස්තරම්ම තැනින් දැන් ඔබට ඉහළම මුදලක් එක තෑගි දෙන්න කටයුතු කරලා තියෙනවා. CDB තෑගිමමන රත්තරන් කියලා තමයි ඔය වැඩේ නම් කරලා තියෙන්නේ. සෑම රන් ගනුදෙනුවකටම ගෘහ විදුලි උපකරණ, තරුපන්ති, හෝටල් නිවාඩු, ෆැෂන් සුපර් මාකට් වෙතින් රුපියල් 25,000 එහෙම නැත්නම් රුපියල් 100,000 වටිනා තෑගි වවුචර් දිනා ගන්න පුළුවන්. පෞමකට රුපියල් 3,25,000 ඉහළම අත්තිකාරමකි කාඩුම පොලිය දෙන්නේ CDB එකත් මතක තියාගන්න. රුපියල් 10,000 හෝ ඊට වැඩි සෑම රන් ගනුදෙනුවක්ම මේ CDB තෑගිමවන රත්තරන් දිනුම් මැදීමට ඇතුළත් වෙනවා. CDB රත්තරන් ණය දෙන ස්තරම්ම තැන දුරකථන අංකය මතක් කරන්නම් 0111738388. දැන් බලමු අපි පත්තරේ දිනමිනේ වෙන්න මෙහෙම නිවුස් එකක් තියෙනවා. තමිල්නාඩුව තලපති විජේට MGR ගෙන් පසු මහයමති පුටුවට ගිය පළමු නළුවා. දැන් මිත්‍ර මේ ලංකාවේ වුණ කියන්න තියෙදි පිටු පුරා තියෙදි මොකටද මේ ඉන්දියාව එකක් ඈ තමිල්නාඩු එකක් කියලා නිකන් නිකම්මට වගේ හිතෙනවා නම් මෙතුමා ඉන්නව නේද මේ තලපති විජේ ලංකාව ඩිලීට් කරන්න ඕනේ කියපු එක්කෙනෙක් නෙමෙයි, ඉරේස් කරලා දාන්න ඕනේ කියපු එක්කෙනෙක් නෙමෙයි. හැබැයි තුමාව ඩිලීට් කරලා නැහැ, ඉරේස් කරලා නැහැ. තමිල්නාඩු ජනතාව බොහොම කැමැත්තෙන් තෝරාගෙන තියෙන 108ක් ආසන ලැබිලා තියෙනවා. 118 හම්බ වෙන්න ඕනේ. හැබැයි මේ 108ට අර 10 එකතු කරගන්න පොඩි පොඩි පක්ෂවලින් පුළුවන්කම තියෙනවා. අපි ඊළඟට බලමු දිවයිනේ මේ ගැන වාර්තා කරන්නේ සුපිරිනළු විජේ තමිල්නාඩුවේ බලයල්ලයි ආසන 234න් 110ක්. 108න් 110ක් වෙලා තියෙනවා දැන්. මෝදි සමග හවුල් සමස්ත ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් පක්ෂයට ආසන 64යි. මේක මෝදිටත් එච්චර හොඳ පණිවිඩයක් නෙවෙයි. හිටපු මහයමති ස්ටාලින්ට 60යි, විජේගේ පක්ෂ තමිල්නාඩු විදේශපාල භූමිකාව කණපිට හරවල ඉන්දිය මාධ්‍යමේ ගැන වාර්තා කරනවා. එතරේ මේ ගැන ලියන චතුරපමුණුගේම තව වාර්තාවක තියෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් වුණේ. මේ කතාව කියන්නේ සන්තෝෂ් ජා ඉන්දිය මහකොමසාරිස්තුමා පාලම කෙසේ වෙතත් තියෙන ඒ දණ්ඩත් කැඩිලා බිඳිලා යයිද දන්නේ නැහැ. දැන් මේ තමිල්නාඩු මහැමතුතුමා කියන කරන වැඩත් එක්ක අන්නේ ගැන මහැමතුතුමා පොඩ්ඩක් මේ අපේ කොමසාරිස්තුමා පොඩ්ඩක් අවධානය දෙන එක තමයි හොඳ. ඊළඟට අපි දකිනවා මාලදිවයින් ජනපති පිළිගැනීමේ නිල උත්සවයේ ඊයේ ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාව දින බුමු සුහදව අතට අත දී සිටින ආකාරයේ රාජ්‍ය නායකින් දෙපළ දින මිනිත් ප්‍රධාන ස්ථලයේ තියෙන ගිවිසුම් ගතවීම් ගැන සෞඛ්‍ය ක්‍රීඩා සංචාරක අධ්‍යාපන ආරක්ෂක ශ්‍රී ලංකා මාලදීවින් ගිවිසුම් හතකට අත්සන් දිරටටම වාසි රැසක්. මේ දවස්වල නම් අපිට නම් ඉතින් වාසි වලට වඩා සෑහෙන විවිධාකාරේ පාඩු තමයි වෙමින් යන්නේ නේද? ඒ වුණාට මේකේ තියෙන දිරටටම වාසි වෙන ගිවිසුම් නම් අත්සන් කරාය කියලා. වියට්නාම් ජනපති අනිද්දා මෙරටට කියලා දිනමින පත්‍රයේ පුවත් වාර්තාවක තියෙනවා. වියට්නාම් ජාතික පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇමරිකාවෙ ඉඳලා වැඩලා මෙරට සාමපාගමන ගිහිල්ලා අවසානයේ දැන් ඇමරිකාවෙත් බෞද්ධ ප්‍රබෝධයක් ඇතිලා වියට්නාම් ජනාධිපති අතරේ මෙරටට එනවලු. මාලදිවයින් ජනාධිපති ඉන්නේ ජනාධිපතිවරයාගේ අනුකුමාර දිසානායක මහත්මයාගේ ආරාධනාවට මෙතුමත් ඉන්නේ. එහෙමම තමයි. ඊළඟට දිවයින පත්‍රයේ අපිට දකින්නට පුළුවන්කම ලැබෙන තවත් පුවතක් වෙතයි අවධානය යොමු කරන්නේ. අපි බලමු. මේ වසරේ අපනයන ආදායමට වඩා ආනයන වියදම් වැඩි වෙයි. මහ බැංකුව පුරෝකථනය කරයි. පවතින ආර්ථිකයත් එක්ක මේක ඒ තරම් ඇඟට ගුණ කතාවක් නෙවෙයි. දැන් මේ කතා කළේ කොහොමද? අපනයන ආදායම් වැඩි කරන්න ඕනේ, අපේ ආර්ථිකය බිහි කරන්න ඕනේ. ඔහොම තමයි කවුරු කවුරුත් කිව්වේ. පෙරදිත්‍යය කිව්වෙත් ඕක, දිනපොය කිව්වෙත් ඕක, අපිට අමතක නැහැ ඕවා. මේ වසරේ අපනයන ආදායමට වඩා ආනයන වියදම් වැඩි වෙයි. මහ බැංකුව පුරෝකථනය කරයි. පිරිපහදු කළ තෙල් ආනයනෙන් මාර්තුවේ තෙල් වියදම නහුතෙටම නැගලා. ඒකත් මහ බැංකුවයි කියන්නේ. පිරිපහදු කළ තෙල් ආනයනෙන් මාර්තුවේ තෙල් වියදම නහුතෙටම නැගලා. දැන් පිරිපහදු නොකරපුවා ගෙනාවොත් එහෙම විවිධ අතුරු නිෂ්පාදන එහෙමත් තියෙනවා. නමුත් ගින්නන්නෙම පිරිපහදු කරපු තෙල්. දැන් ඕවා කලින් ගෙන්නකොට නම් කලින් එක එක කතා පිට වුණා. හැබැයි දැන් ඒ කතා නෙවෙයි, කතා වෙනස් වෙලා. ඊට පස්සේ අපිට දකින්නට ලැබෙනවා විපක්ෂ නායකතුමාගේ අදහස් පළ කිරීමත් දිවයිනේ වැඩබදු සංශෝධනයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ඍජු බලපෑම්. ප්‍රතිසංස්කරණයක් නොව සූරාකෑමක්. සජිත්ගෙන් එක් සටහනක් තියලා තිනෝ ජූලි පළවෙනිදා ඉඳලා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගේ මත වැඩබදු සංශෝධනය සම්බන්ධයෙන් තමයි විපක්ෂ නායකතුමා එහෙම කියන්නේ. එතුමාගේ ප්‍රකාශයට ප්‍රතිචාරයක් තියෙනවා දිවයිනේ. ඊට පහලින් එකතු කළ අගේ සහ සමාජ ආරක්ෂණය යනුවෙන් බදු වර්ග දෙකක් මින් පස්සේ අය කරන්නේ නැහැ. වැඩ සංශෝධනයෙන් කළේ මේ දෙක එකතු කිරීමයි. නියෝජ්‍යමති නිශාන්ත ජයවීර තමයි එහෙම කියලා තින්නේ. දැන් මේ ගැන උදේ නිවුස් ඇහුවා නම් එහෙම ඔබට හොඳ අවබෝධයක් ගන්නත් පුළුවන්. විවිධ පැතිවලින් මේ ගැන අදහස් පළ කිරීම ප්‍රචාරය උඩා ඉදිරියේදීත් අපේ නිවුස් වලින් ඒ ගැන ඔබට තොරතුරු කියන්නම්. කොහොමුණත් ලොකුවට කලබල වෙන්න යන්න ඕනේ නැහැ. හැබැයි ඉතින් මේ කියන තරම් ජනතාවට මේක සුන්දරද, ජනතාවට බලපාන්නේ නැද්ද කියන එකත් අපි බොහොම සියුම්ව විමසා බලන්න ඕනේ. මෙතුමා කියන හැටියට, මේ නියෝජ්‍යමති නිශාන්ත ජයවීර කියන හැටියට වැට්ටක 18%ට වඩා වැඩි වෙන්නේ නැහැ කියලා තමයි එතුමා කියන්නේ. ඔය අතරේ අපි අද අරුණේ දකිනවා ප්‍රධාන සිරස්සලේ මේ සේවක අතිකාල කප්පාදුවෙන් දුම්රිය සීසන් ලක්ෂයක් හිර වෙලා. ඒ ෆාසලම්ගේ පුවත් වාර්තාව දුම්රිය මූලස්ථානය හා උපදෙපාර්තමේන්තු 8ට අනුබද්ධ කාර්යාලවල සේවකයන්ගේ අතිකාල කප්පාදු කිරීම හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලක්ෂයකට අධික ප්‍රමාණයක් දුම්රිය ස්ථාන වෙත යැවීමට නොහැකිව ගොඩගැසී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. කොහොමත් ඉතින් මේවා යවන්නේ කෝච්චියෙන් නම් ෆරක් වෙනවා තමයි ඉතින් ලංකාවෙන්නේ නේද? අපි ඊළඟට බලමු මේ පුවතත් ඔන්ලයින් බස් ආසන වෙන් කිරීම රුපියල් 30කින්. එහෙම හොඳ වැඩක් වෙනවා. මේ පුවතේ හැටියට දුර්ගමන සේවාවස්ථාතවල ආසන වෙන් කිරීමේදී රුපියල් 2300ක් ගත්ත 200ත් 300ක් අතර මුදලක් වැය වෙච්ච පරණ ක්‍රමවේදයේ වෙනුවට රුපියල් 30න් වැඩේ කරගන්න පුළුවන් විදියට වැඩේ සකස් කිරීම පිළිබඳව තමයි අපට මේ ලෙස පුවත් වාර්තාවල දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අතරේ නඩු තීන්දුව ගැන කලින් කීම මිනිසුරුවරුන්ට කළ බලපෑමක්. හිටපු අධිකරණ ඇමතිවරයෙක් මේ කියන්නේ GLP රිස් මහත්තයා. අවශ්‍ය වුණොත් මේ ගැන ජාත්‍යන්තරයටත් ගතු කියන්න ලෑස්ති කියලා අරුණ පුවත්පතේ මේ වාර්තාව කතාව සඳහන් වෙන මේ අර ටිල්ලින් සිල්ල මහත්තය කියපු කතාවට අදාළව අගමිනිස්සුරුගෙන් විමර්ශනයක් ඉල්ලයි ෆ්‍රී ලෝයර් සංවිධානයෙන් ලිපියක්. එහෙමත් ඒ හා සම්බන්ධ පුවතක් අපට දකින්න පුළුවන්කම ලැබෙද්දී දිවයිනේ තියෙනවා ප්‍රධාන සිරස්තල අතරේ රැඳවියකු ඝාතනයට ලක් වී සතියක් ගත වීමටත් පෙර වැලිකඩ තවත් රැඳවියෙක් අභිරහස් ලෙස මියයයි. මියගිය පහර දීමෙන්ද හදිසි රෝගයකින්ද ඉදිරි විමර්ශන මරණ පරීක්ෂණයෙන් පසු. හැබැයි හදිසි රෝගවලින් මියගියා කියලා එහෙම බොහෝම කලාතුරකින් තමයි වුණොත් ගොඩක් වෙලාවට මොනවා හරි පහර දීමක් වගේ තමයි මේ ඉතිහාසය පිරික්සීමේදී නම් අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අතරේ ඉතින් කියන්න ඕනේ හැම රැඳවියට මේක වගේ සැලකිලි ලැබෙන්නේ නැති බවත් අපි දන්නවා. සමහර සිරමැදිරිවල ඒ අතරේ කේක් කපලා බර්ත්ඩේ පාටි දානවා. මේ නෙවෙයි ගාල්ලේ. මේ ඒ අතරේ මේ ජනාධිපතිතුමා නම් මහරගම මෛරැලියද කිව්වේ ජනතාව රකින්නවා කියලා. එතකොට දැන් මේ රැඳවියෝ ඉන්නේ ජනතාව අතර නෙවෙයි. අනිත් කර බෝඩ් එකයින් කළාද දන්නේ නැහැ නේද? සිරකරුවෝද මිනිස්සුයෝ කියන එක. අපි ඒ අතරේ දිවයිනේ තියෙන මෙන්න මෙහෙම එකක් දකිනවා. මහනුවර රෝහලේ වැඩ පරීක්ෂකට ගොහාගොඩදී වෙඩි ප්‍රහාරයක් එල්ලවීම පිළිබඳව පුවත් වාර්තාවකුත් දකින්නට පුළුවන්කම තියෙනවා. මේ සමග අපි යොමු වෙමු අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ මේ හිටපු ජනාධිපතිවරයෙක්ගේ අදහස් පළ කිරීමක් මේ තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා, මගෙන් ජනපති සම්මානගත් නිලධාරීන් සතියකින් කුඩු සමග ඇල්ලුවා. මගෙන් ජනපති සම්මානගත් නිලධාරීන් සතියකින් කුඩු සමග ඇල්ලුවා. තමා ජනාධිපති දුරේ හොබවන සමයේ වැඩියෙන්ම මත්කුඩු වල නිලධාරීට ජනාධිපති සම්මාන දුන්නත් සතියක් දෙකක් යද්දී ඒ සම්මාන ලැබූ නිලධාරීන්ම මත්කුඩු ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කර හසුවායයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසිය. නෝ කමෙන්ට්ස්. අපි ඊට පස්සේ මේ දිවයින පත්තරේ මෙන්න මේ පුවත්පතට අවධානය යොමු කරමු. මෙරට මධ්‍යසාර පරිභෝජනයේ ඉහළට බදු ආදායම වැඩි වුණත් සෞඛ්‍ය හා සමාජීය ප්‍රතිඵල අහිත කරයි. ඕනිකක් ඉතින් එහෙමනේ. එක පැත්තක් හොඳ වෙනකොට තව පැත්තක් හොඳ නැති වෙනව, නරක් වෙනවා. මධ්‍යසාර හා මද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ ඇසුරෙන් දිවයින පුවත්පතේ වාර්තාවක් අපිට මේ දකින්නට ලැබෙන්නේ. සමග අරුණේ මෙන්න මෙහෙම තියෙනවා, අනුරාධපුර පන්සලකදී දැරියක දූෂණය වුණයි කියන සිද්ධිය ලේතවරුණු ඇඳුම්වල රස පරීක්ෂක වාර්තාවක් ඇඳවයි කියලයි සඳහන් වෙන්නේ. මේ කියන බාල වයස්කාර දැරිය අවුරුදු 15 දැරියම තමයි තමන්ගේ ඇඳුම් වල දැම්මා කියලත් සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් අනුරාධපුර පන්සලක නායක හාමුදුරු නමක් අතින් තමයි පළමුව තමන් දූෂණය වුණේ යැයි මේ දරුවා දැන් මේ ළමෙක් කියන කතාවක් එක්ක තමයි සියල්ල බැඳිලා තියෙන්නේ. ඇත්ත නැත්ත හොයලා රටට සත්‍ය හෙළිදරව් කරන එක ඒ නීතිංශවල වගකීමක්. එහෙම නොවෙන්නේ ඇතැම් අය නඩුව අහන්න ගිහිල්ලා Facebook එකේ තැන් තැන්වල වැඩේ වරදින්නත් පුළුවන්. අපි ඊට පස්සේ දකිනවා මේ දවස්වල අවධානය දෙන්න ඕනේ කාරණයක් මේ ඩෙංගු ගැන. දිනමින පත්‍රයේ 2026 මුල් මාස 4ට ඩෙංගු මරණ 12ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකය තමයි කියන්නේ. මුල් මාස 4ට විතරක් ඩෙංගු මරණ 12ක් ඔය අතරේ විවිධ වයස්වල අය ඉන්නවා. ඒ නිසා මේ සැලකිලිමත් වෙන තම තමන්ගේ පරිසර පිරිසිදුව තියාගන්න කියන පණිවිඩය බොහොම ඕනෑකමින් ඔබට දෙන්න ඕනේ. මේ ඒක පිරිසිදුව තියාගන්න ඕනේ අර පොලිසියෙන් අල්ලනකොට හෙල්මට් දානවා වගේ නෙවෙයි කියන කතියි මතක තියාගන්න. මේ දිනමිනේම තියෙනවා හෝමුස් අර්බුදයට ඇමරිකාවෙන් මෙහෙයුමක්. දැන් බලන්න ඉතින් ඊයේ මේ පත්තරේම මේ තියෙන හරියම තිබුණා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති කියලා තිනෝ ඉරාන යුද්ධය අවසන් කියලා. අනේ ඉතින් අපි සැනසුම් සුසුමක් කියලාගෙන ඕක කිව්වා විතරයි හැරෙන තැපෑලෙන් වැදුනා අනිත් පැත්තෙන් දෙගොල්ලොම දැන් නැවත යුද්ධයකට අවතීර්ණ වෙලා මැද පෙරදිග උණුසුම් වෙලා ගුවන් ගමන් වලට බලපෑම් ඉල්ල වෙලා නෞක ගමන් වලට බලපෑම් ඉල්ල වෙලා හෝමුස් දැන් නැවත වතාවක් ලෝකෙට අර්බුදයක් බවට පත්වෙලා තියෙන හෝමුස් අර්බුදයට ඇමරිකාවෙන් මෙහෙයුමක් දිනමින පත්තරේ වාර්තා කරන්නේ. එහෙනම් ඉතින් අද රැඳිනේ නේ. අපි නැවත හෙට හම්බෙමු. සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
4: අනුග්‍රහය. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: තාම ලක්කෙක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කෙක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: උදේ 8:05යි දැන්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සියත ටොප් ස්ටෝරි
2: අකුණු සැරවැදි පුද්ගලයකු මරුට පොතවිල් ලාහුගල ප්‍රදේශයේදී අකුණු සැරවැදි පුද්ගලයකු මිය ගොස් තිබෙනවා. කුඹුරේ ගසක් මත ඉදි කළ පැලක සිටියේදී ඔහුට අකුණු සැරවැදි ඇති බවයි පොලිසිය පැවසුවේ. මිය ගොස් ඇත්තේ 54 හැවිරිදි පුද්ගලෙක්. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පසුරු එකෙන් පමණ පසු ගිගුරුම් සහිත වැසි අපේක්ෂිතයි. බස්නාහිර සබරගමුව දකුණ සහ ඌව පළාතුල මෙන්ම අම්පාර ගාල්ල මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට මිලිමීටර 50ක වැසි ඇති විය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං දැති විය හැකි. මේ අතර හෙට සිට වැසි සහිත කාලුගුණයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. දැන් තවත් දේශීය පුවතක්. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපාධ්‍යාය මහනුවර දිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය තලවින්නේ ධම්මරක්ඛිතාභිදාන නායක සාමින් වහන්සේ අපවත් වී තිබෙනවා.
1: සියත ටොප් ස්ටෝරි

0: අද මං ආවේ අලුත්ම බජාජ් ත්‍රීවිල් එකක ආවේ 236cc. මංකො අයියා, අපි මේක පොඩ්ඩක් නිකන් මෙහෙම කරලා පොඩක් පාගල යමුද? අයියා නිකන් මෙහෙම
1: පාගන්න දෙයක් නැහැ, කරකවන්න.
0: කරකවන්න තියනේ.
1: මම පාගන.
0: පුරුද්දට කියන්නේ පාගන්න කියලානේ. මෙහෙම
1: පාගන්න.
0: අතින් පාගල යමුද?
1: මම දාලා පාගන්න.
0: ඔ කරකෝල යන්නේ නෑ, මම මෙහෙම චුට්ටයි කරේ.
1: හොන්ද ත්‍රොටල් රෙස්පොන්ස් එකක් තියෙන එක නම දන්නේ තුනේ හිටි.
0: ත්‍රොටල් රෙස්පොන්ස් එකක්.
1: හැම වෙලාවෙම කියන්නේ.
0: හරි, ඕකේ.
1: ත්‍රොටල් රෙස්පොන්ස්. එක එන්නේක 4 valve engine එකක්.
0: ආ, ඕකේ.
1: 4 stroke 4 valve EFI engine එකක්. Electronic fuel injection.
0: ආ, ඕකේ.
1: ඔය ලොකු වාහන වල යන තාක්ෂණය ඇවිල්ලා තියෙන මේ පොඩි වාහනේ උනාට. අනිත් එක මේ ගොඩාක් දේවල් හිතුවා. මිනිස්සු ඉතින් ওই 3 wheel එකක් ගත්තාම හරි ලස්සන කරන්න ගොඩාක් දේවල් ඉතින් ඕකේ කරනවා, setup අය කරනවා, digital කෑලිය ඉල්ලනවා. ඉතින් ඔය ගැලපෙන්නේ නැහැ. ඉතින් හේත් මිනිස්සු කරනවා ආසයිනි වාහනේට. දැන් ඒව මොකක් හක් කරන්න ඕනේ? අලුත් petrol 3 wheel එක Bajaj එකේ ඔක්කොම digital meter දාලා ඒක ඉතින් ඔක්කොම පෙන්නනවා. petrol කොච්චර තියෙනවද? තව කිලෝමීටර් කීයක් දුවා ගත්ත හැකිද? ඕක මේක ඔක්කොම ටික පෙන්නනවා. setup එකත් ඉතින් දාලා වෙන හින්දා ඒ සල්ලිත් ඉතුරුයි.
0: හරි.
1: speaker හොඳ system එකක් තියෙනවා. factory fitted එකක්. ඉතින් ඒ සල්ලිත් ඉතුරුයි. තාවමනවද කියන තින් වාහනේ පෙනුම හරි ලස්සනයි. හරි, මට පොඩි වෙනසක් ඒකේ පේනවා.
0: ඔව් ඔව්, ඒ ලුක් එක ලස්සනයි.
1: ඔව්, එනකම් බඩ පුරා කට පුරා තියෙනවා. ඉතින් මේ එහෙම කියලා මේ දැන් ඔය පරණ බජාජ් 3 wheel තියෙන අය විශ්වෝප වෙන්න ඕනේ අනිවාර්යෙන්. අපිට තමලුත් එක තමලුත් අපිට තමලුත් එක ගන්න බැරි වුණා. අපි මේ කොච්චරම් දුක්ද මේ ස්ථාපිය පින්නේ. අපි මේ පරණ බජාජ් 3 wheel එක මුඩු මාරු කරගන්න විදියක් නැද්ද? මාරු කරගන්න ඕනේ නැහැ. ඔකට ජෙනුවින් ස්පෙයා පාර්ට්ස් එක දාගෙන අලිපැංචා ලකුණ තියෙන ජෙනුවින් ස්පෙයා පාර්ට්ස් හැමතැනම තියෙන එක අපි දන්නවා.
0: හරි.
1: ලංකාවේ පුරා 1400 කට වැඩිය විශාලම නියෝජිත ජාලයට අයිතිවාසිකම් කියන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම. මොකද්ද ප්‍රශ්නේ? මොකද ප්‍රශ්නේ? මොකක් ප්‍රශ්නේ?
0: ප්‍රශ්න නෑ.
1: ප්‍රශ්න නෑ. අන්නේ ගයි ප්‍රශ්න. කිසිම ප්‍රශ්නයක් නෑ.
0: එහෙනම් හරිනේ, අයිඩියා එක ආවා ඔළුවට. බජාජ් අලුත් 3 wheel එක.
1: ඔව්. මේවා දන්නද මේ වහලේ ගහනවා කියන කතාව තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ. රස්සාවක් කරන ගමන් නිකන් හිමීට ගෙදර ඉන්න වෙලාවට නිවාඩු දවසට
0: හරි
1: ඒ දක්ෂතාවය පාවිච්චි කරලා වෙන වෙන පිට වැඩ කරනවාට කියනවා වහලේ ගහනවා.
0: ආ, ඒ දැන් මම TikTok කරන්න
1: ගිහිල්ලා. ආ, වහලයක් ගහන්න තමයි ඉන්නේ.
0: ආ, right right right.
1: ජීවිතේ දවසක අපිට ඇත්තටම වහලයක් ගහන්න එනවනේ.
0: Okay.
1: දැන් කොහමද වහලේ ගහන්නේ? ඉස්සර නම් හරි සම්ප්‍රදායිකව වහල ගහිල්ල. ඉතින් ගෙදර මිනිස්සුයා ගිහිල්ලා ඔය කියන මොන හරි බලු ටිකක් ඇන ටිකක් කොකු ටිකක් එකක් මේකක් ගෙනත් දෙනවා. ඉතින් අපි කාලයක් ඇද්දි ෂීට් වලට මාරුණා. ඉස්සර නම් උලුත් එක්ක ඔට්ටුණා. දැන් ඉතින් උළු අරවා මේවනේ. දැන් ඊට වඩා ලේසි ක්‍රමවේද තියෙනවා. ඒක ගොඩාක් දියුණු වෙලා තියෙනවා.
0: හරි.
1: රයිනෝ අපිට තවත් අලුත් පණිවිඩයක් කියලා තියෙනවා. මේක අපි පහුගිය කාලේ කිව්වා. colorup.lk.com සයිට් එකට ඔබ ගිහිලා තියෙනවද? මේ colorup කියන්නේ ආයිත් පාරක් රූෆින් සොලියුෂන් එකක්. කම්ප්‍රිහෙන්සිව්. ඒ කියන්නේ සර්ව සම්පූර්ණ රූෆින් සොලියුෂන් එකක් දීපු අවස්ථාව.
0: හා, රයිට්.
1: ඉස්සර වගේ ඇත්තටම වහලයක් ගහන එක ගැන ලොකුවට මේ කරදර වෙන්න ඕනේ නැහැ.
0: හ්ම්
1: හ්ම්. ඔය දන්නවද වහලයක් ගහන නැකතක් බලන්න ගහන්න?
0: ඒ කියන්නේ ගේ හදන්න නැකත් දෙකක් ගන්න.
1: ඒක නැකත් පොඩි පොඩි ඒවා තියෙනවා. ගේ හදන්න පටන් ගන්න නැකත.
0: හ්ම්.
1: එතකොට උළුවස්ස තියෙන නැකත. ඊට පස්සේ වාලේ ගාන නැකත. ඔමුම පොඩි ලස්සන පොඩි
0: නැකත් කීපයක් එනවා.
1: සීලාවට, රයිට්. ඉතින් මේ නැකතක් ඒ ඔක්කොම බලන්න. මොන නැකත බැලුවත් වැඩක් නැහැ. හරි ප්‍රොඩක්ට් එක ඔබ
0: පාවිච්චි කරන්නේ නැත්තන්නේ.
1: දැන් අපිට ගොඩක් වෙලාවට මේ අපේ දැනුමත් මේකට බලපානවා. අපි දන්නවද වහලේ ගහන්න තියෙන විසඳුම් මොනවද? කලරප් විසඳුම් කීපයක් අරන් එනවා. ඒවා ඇතුළේ ඇතුළේ පොඩි පොඩි පොඩි පොඩි විසඳුම් ගොඩාක් තියෙනවා. හොයාගන්න අමාරු නෑ. මං ආසම ඒගොල්ලන්ගේ සයිට් එක පොඩ්ඩක්වත් සංකීර්ණ නෑ.
0: ඔව් නේ.
1: කම්ප්ලිකේටඩ් සයිට් එකක් නෙමෙයි. දැන් ඒගොල්ලන්ගේ තියෙන කොරුගේටඩ් අර රැලි රැලි රැලි වගේ තියෙන ෂීට් එකෙන් වහලේ ගහන්න පුළුවන්.
0: හරි.
1: අපි දන්නවා. ඒකේ ලොකු වෙනසක් කරලා තියෙනවා. වෙනද නම් ওই ෂීට් ගෙන යලා වහලේ ගහලා අපි නැගලා 10-15 දිනා දාලා තින් මේවා peint කරනවා. peint එකත් එක එක තැන් වල එක එක පාටයි. peint එක හදලා ගෑවොත් එහෙම දෙවෙනි පාර ගේන peint එක සම්පූර්ණ වෙනස්.
0: වෙනස් ඒක.
1: දැන් ඔබ දන්නවද ඔබට තෝරගන්න පාට જાති 7කින් විතර corrugated boards ඒගොල්ලෝ ගාව තියෙනවා. corrugated sheet එක. ඒක factory එක ඇතුළේදීම යන්ත්‍රානුසාරයෙන් කල කරලා එන්නේ.
0: වාව්, නියමයි.
1: කල එක even. sheet 100ක් ගත්තත් 100ම පාට එකයි.
0: ඒ කියන්නේ වහලෙ නැගෙනක කලර් කරන්න ඕනේ නැහැ. peint කරන්න ඕනේ නැහැ.
1: ඉතින් ඔබට දෙවෙනි වේදමක් නැහැ. peint කරන්නත් වේදමක් යනවනේ.
0: yes ඒක.
1: එහෙම වේදමක් නැහැ. නිෂ්පාදනය කරන වෙලාවෙදිම ඒගොල්ලෝ කලර්ස් ටිකක් දීලා
0: තියෙනවා. මං කියන්නේ
1: කලර්ස් 7ක් තියෙනවා එක එක විදිහට තෝරගන්න. කලර්ස් 7ක්.
0: මං 7ෙන්ම දානවා.
1: මේ ඔයා කැමති දා ගන්න ඕනේ. ඔයාට අමුතු මිනිහෙක් නම මම මිනිස්සු නෙමෙයි.
0: මම සරි අමුතු මේකක් කරන වෙනසක් කරන්න.
1: ඔයාට මං යන්නේ ඔයාට.
0: මට ඕනේ වෙනසක් කරන්න මේ රටේ.
1: ඔයාට හැක් වෙන්න ඕනේ නැත්නම් ඔයාට ට්‍රැක් වෙන්න. ඔයාගේ මොලේ හැක් වෙලා තියෙන. මේක නවත් ඕනේ නැහැ. ඊට පස්සේ තව තියෙන ඔයගලගේ සොලියුෂන් එකක් ටයිලින් රූෆ් එක.
0: හරි.
1: අන්න ඒ ටයිලින් රූෆ් එක එකක උළු කැටවල හැඩයට හදපු ශීට්ය එක දිග ශීට්ක
0: හැබැයි
1: පෙනුම උළු කැට තිබ උළු කැට තිබ උළු කැට තිබවගේ සිංහලු තිබවගේ රට උළු තිබවගේ තවනික අර ෆොරින් රටක උළු
0: තිබ්බවගේ
1: ඒවගේ මාර ලස්සන කලෙක්ෂණ එක ඒක තියනවා එක පාට ඒක බලන්න ඒකරට පස යන සීලිම සීලිම කොමද කරන්න ෆිනිසිං සීලිමක් නැත්තං ස්ට්‍රිප් සීලිං එක
0: හරි
1: ස්ට්‍රිප් සීලිං වල තමයි අර ලීපටි ලීපටි වගේ ගන්න
0: මං ආසයකට
1: නමුත් දැන් ලීපටි දාලා පුදන්න බෑ මෙයා එකක් ගාන වැඩි එකක් කල්පවතින්න අපේ ගෙවලල කොහොම වහලා ගෙවුවත් අන්තිම ප්‍රශ්නේ එනවා
0: මේ කනවා අරවා මේව නේ
1: විශේෂම කොළඹ පැත්තේ වෙයෝ වැඩි උන්ට උඩ යට බිම වැඩක් නැහැ උන් දැක්කොත් ඕන එකක් කනවා නමුත් මේ ස්ට්‍රිප් සීලිං එක ගන්න පාවිච්චි කරන මැටීරියල් එක සත්තු කන්නේ
0: නැහැ අන්න
1: බෑ අතන
0: ඕකේ
1: දිරන්නේ නැහැ වතුර උරන්නේ නැහැ කුඩු වෙලා වැටෙන්නේ නැහැ
0: ගිනි ගන්න නැහැ
1: ගිනි ගන්නේ නැහැ ඉරි තලන්නේ නැහැ කොස් පාටටද බර්මටික් පාටද එහෙම නැත්නම් ටීක් පාටටද එහෙම නැත්නම් රතට රතේ මැහුගනී පාටට මොන පාටද
0: උනේ
1: ඕන පාටකින් ගහගන්න
0: සයිට් එකට ගිහලා බලන්නකෝනේ
1: සයිට් එකට ගිහින් බලන්න වහලේ ගැහුවා වහලේ නම් ප්‍රශ්නයක් නැහැ කියලා ඔබට හිතේ
0: නයිස්

0: මේ ඔයා හිතන්නේ මේ විකුණන එක ලේසිද?
1: ලේසි.
0: විකුණන එක ලේසි. ඔයා දන්නවද දෙකපාරක් එක්ස්පෙරිමන්ට් එකක් කරා විකුණන්න නෙමෙයි නිකන් දෙන්න. නිකන් දෙන්න තිබුණේ ඩොලර් පහ ගානේ.
1: ඕ.
0: ඒ එක්ස්පෙරිමන්ට් එකේ කරේ ඩොලර් පහක් අරගෙන යනවා. කෙනෙකුට දෙනවා මේක තියාගන්න.
1: ඇයි මොකටද දෙන්නේ?
0: අන්න හරි. මිනිස්සු ගත්තේ නැහැ. ඔන්න ඔය විදිහට ඇහුවා.
1: ආ.
0: මිනිස්සු ගන්න ගන්න. මොකටද? නෑ ගන්න.
1: හරි.
0: නෑ ඕනේ. නිකන් ගන්න මේක. මොකද්ද ඉතින් ඇයි මේක ගන්න ඉතින් දෙන්න බැරි වුණා.
1: ආ ඔකේ.
0: 100කට try කළා 5 දිනකටවත් දිය ගන්න බැරි වුණා. හිඟන්න විතරයි ගත්තා. සාමාන්‍ය මිනිස්සු ගත්තේ නෑ.
1: හරි.
0: ඔයා තේරුම් ගන්න. ඩොලර් 5ක් කියන්නේ රුපියල් 300 සෙම වැඩි කරගන්නවා. නිකන් රුපියල් 300 සෙම වැඩි කරගන්නවා. අපි මේ කතා රුපියල් 1500ක් ගැන. අපි නිකන් හිඟන්නකට රුපියල් 20ක් 30ක් දුන්නත් එන ලොකු සීන් එකකින් ගන්නවා. අපි දැන් හිඟන්න ගන්නෑ වීති කරනවා. 100ක් දැන් 500ක්වත්
1: දෙන්නේ.
0: මහත්තයා මේ විත්තයි තින් මාර හිඟන්නේ මහත්තයා කියලා යන හිඟන්නේ අපි ගාව
1: අපේ සල්ලි නේ ඔය මහත්තයලා සතුට වෙනවනි කියලා.
0: ඕ අපිට හම්බෙන්න ඕන සල්ලි මේ මහත්තයලා තියාගෙන ඉන්නවා මාරට නෙමෙයි ඒක අපේ හිඟන්නේ.
1: හරි.
0: ඔයා විශ්වාස කරන්න විකුණන්න නෙමෙයි නිකන් දෙන්නත් අමාරුයි. නිකන් සල්ලි දෙන්න අමාරු නම් ඔයා හිතන අනිත්‍යව කොහොමද දෙන්නේ? ඕනම ප්‍රොඩක්ට් එකක් කරන්න කලින් කියනවා අඩුම තරමේ මේකෙන් පහක් හදලා ඉස්සෙල්ලා විකුණන්න පුළුවන් නම් විකුණලා පෙන්නන්න කියලා. අපි තමා කප්රුකෙන් බඩු ටිකක් ගෙන්න ගන්න. ඔයා ඒකෙන් ඔයා විකුණන්න ගියන්නේ. ඔයා පහක් විකුණ ගන්න උගගෙන හැල්ලා. පුළුවන් නම් ඔයා පහක් විකුණන්න වැලි වැඩ් එකක් කළා. මොන හරි තව විශේෂ දෙයක් ඒකට ඇඩ් කරලා.
1: හරි.
0: ඈ තින්ත ටිකක් හරි ගාලා මලක් හරි එල්ලලා මොකක් හරි විදියකට වැලි වැඩිෂන් එකක් කළා විකුණන්න බලන්න පහක් විකුණලා බලන්න. ඒ පහ විකුණාට පස්සේ වාට විකිනීම ගැන හොඳ අදහසක් එනවා.
1: හරි ඔකේ.
0: දැන් අපි විශ්වාස පැත්ත පොඩ්ඩක් මේව කරන්න එපේ. දැන් මේක වලපල්ලට යන සල්ලි මිනිස්සු කොහොමද හම්බ කරන්නත් වෙන්නේ නේද? කොහොමද විකුණන්නේ මේ ලස්සන තීරියක් ගැන මම කියන්නම්.
1: හරි.
0: විකුණන්න ගියාම අපිට තියෙන ලොකු චැලෙන්ජ් එකක් කාලයත් එක්ක හරි පාරිභෝගිකයව හොයාගන්න. මේ මගේ ප්‍රොඩක්ට් එක විකුණන්න මෙයා තමයි පාරිභෝගිකයා. මේක ෆිල්ටර් කරගන්න පුළුවන් පියවර තුනකින් මතක තියාගන්න. මේවා තියරි හැටියට ඇවිල්ලා මේවා ප්‍රැක්ටිස් කරලා මේවා හම්බ කරනවා මේවා ඔබ පාවිච්චි කරන්න. මුලින්ම දැන් ටෙලිෆෝන් කෝල් එකක් දීලා හරි හම්බෙලා හරි ඔයා ඉස්සෙල්ලාම අහන්න ඕන එක තමයි දැන් ඔයාගේ නිෂ්පාදනය කෙනෙක් ගන්න මොකක් හරි වැඩක් කරගන්න.
1: හරි.
0: තමන් විකුණන්න යන ප්‍රොඩක්ට් එකේ ප්‍රශස්තිය ගායනා කරන්න පටන් ගන්න කලින් ඒ පාරිභෝගිකයා කියලා ඔබ තෝරගත්ත මිනිහගෙන් අහන්න දැනට ඔයා මේ වගේ මොකක් හරි පාවිච්චි කරනවා. ඉතින් මිනිස්සයා ඕ කියයි. නැත්තම් නෑ කියයි.
1: හරි.
0: ඕ කිව්වොත් එයා ඔබේ තරඟකාරී ප්‍රොඩක්ට් එකක් ගැන කියයි. එතකොට ඔබ ඕකේ. එතකොට ඔබ ඊළඟට අහන්න ඕනක තමයි. ඉතින් දැන් ඔයා ඔය පාවිච්චි කරන එකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ මිනිහා මේ වෙනකොට ඒ වෙලේට වෙන ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්නේ නැත්තම්
1: හරි.
0: දැන් ඔබට වෙලාව හම්බ වෙනවා ඔබේ ප්‍රොඩක්ට් එක ගැන විස්තර කරලා ඒකෙන් තියෙන වාසි ප්‍රයෝජන ගැන කියන්න.
1: ඒ කියන්නේ ඒක විකුණ ගන්න ඕන අවස්ථාව ඇවිල්ලා.
0: පොඩි chance එකක් තියෙනවා.
1: හරි.
0: එතනත් එහෙමම නෙවෙයි අපි දෙවෙනි පියවරට යන දෙවෙනි පියවර දහනවා. හරි. එතකොට දැන් මේ ඔයා ඔය දැන් පාවිච්චි කරන වානේ එකක් මොකක්ද ඒක තියෙන
1: ප්‍රශ්නේ?
0: එයා එතෙන්දී එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ මං. ඒ කියන්නේ එයා රියල් පාරිභෝගිකයෙක් නෙවෙයි. එයාට තාම වේදනාවක් නෑ අලුත් එකකට යන්න.
1: හරි ඔකේ.
0: අතහැරලා දාන්න. ඒක කරන බිස්නස් යන්නේ.
1: හා ඔකේ.
0: නමුත් කෙනෙක් කියන්න පුළුවන් අයියෝ මේක ඔය කොස්සක් නෙගත්තේ. මේක මේ එකම අවුල තියෙන මේ මිට අල්ලන් ඉන්නකොට අත රිදෙනවා. ඒක මේ කරකට එන්න බලනවා. ටිකක් වෙලා අතු ගන්න අපේ ලොකු ඒරියා එකක් තියෙනවා අතු ගන්න. නැත්තම් බාගට ගයි මාසෙන් කෙඳි ගැලවෙනවා කොස්සේ. නැත්තම් අර පල්ලෙහා තියෙන කෑල්ල ඒක යකඩ වලින් හදලා තියෙන එක මලකඩ කන. නැත්තම් ඒක බර වැඩි. ඔන්න ඔබට පේන් එකක් තියෙන මිනිහෙක් අහුණා.
1: හරි.
0: එයා තාමත් හොඳ පොටෙන්ෂල් කස්ටමර් කෙනෙක්. එයාට මේක විකුණ ගන්න පුළුවන් වගේ.
1: රයිට්.
0: දැන් ඊළඟට යාගෙන් අහන්න ඕනේ. ඔයාට මාස 6ක් විතර ඔය දැන් තියෙන එක පාවිච්චි කරගෙන මේ යන්න වුණොත් ඔයාට මොන වගේ පාඩුද සිද්ධ
1: වෙන්නේ?
0: එයාට එහෙම ලොකු පාඩුවක් වෙන බව පේන්නේ නැත්තම් මතක තියාගන්න. එයාට තාම ගණ්ඩ හේතුවක් නැහැ අලුත්
1: එක.
0: අතහැරලා දාන්න.
1: හරි.
0: එයා ඒකටත් කිව්වොත් එහෙම මට මේ වැඩේ මෙච්චර පාඩුවක් වෙනවා හැම මාසෙකටම.
1: හරි.
0: ආන්න කස්ටමර් එයාට කියන්න ඔන්න ඔය පාඩුව මගේ ප්‍රොඩක්ට් එකෙන් නවත්තලා දෙනවා සතියෙන්.
1: හා රයිට් නියමයි.
0: මිනිහා ඔක ගන්නවා. ඉගෙන ගන්න විකුණන හැටි.
1: එක සැරේම ගිහිල්ලා මේව කරන්න නෙමෙයි නේ.
0: නෙමෙයි. මේක නේද ගන්නවා. ගොඩ මිනිත්තු බඩු ගන්නෑ. අනේ මේ අපිට කරගෙන තියන්නේ. ඉතින් ඔය හඳුන් කූරු විකුණන්නේ වාහනේ දොරට
1: තට්ටු කරලා.
0: උන්දලට උගන්වන්න ඕනේ ගත්තා ඔය. එහෙම මිනිත්තු හඳුන් කූරු කපුරු ගන්නෑ. මේ කවුරු හරි අසරණ හින්දා කපුරු ගන්නෑ මිනිස්සු.
1: ඒක හරි.
0: එහෙම කරන මිනිස්සු. ඔයයිට තේරුණයි.
1: යස් ඒගොල්ලන්ට තහන්න කියන්න අපෙන්. දැන් ඔයා මේට කලින් මේ වගේ තව ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනවා.
0: ඒ ටික ආයෙන්නකොට රතු කොළ වෙනවා අපි. ඒක ප්‍රශ්නේ ඉවරයි. ආසම කෑල්ල තමයි කල්පනා කරගෙන ඉන්නකොට කනගාවින්ම දොරට ගහන එක. වීදුරුවට ඩඩ ඩඩ ඩක් කියන හඬින් ගහන එක තමයි මගේ ජීවිතේ ආසම කෑල්ල වෙලා තියෙන්නේ.
1: පුදුම සතුටක් විඳින්නේ අපි.
0: ඉතින් මිනිස්සුන්ට අපිට අදහස දෙනවා අපි අසරණ වෙලා තින්නේ කාගේ හරි වරදකින්. අපි දුප්පත් වෙලා තින්නේ කවුරු හරි අපේ වාරා. එහෙමනේ අපිට උගන්නන්නත් හදන්නේ. තුන් ওই සල්ලිකාරෝ වෙලා තින්නේ හොරකම් ගන්න. නේද? හොරෙක්ක් කඩියෙක් නොවේ නම් ගෙයක් දොරක් හදාගන්න බෑ කියලා උන් කවුරු කිව්වනේ?
1: කඩියක් තියනවා නේ.
0: බලන්න ඒගොල්ලන්ට ගෙවල් දරුවෝ. නේද? අනේ වාසනාව. ඉතින්
1: දැන් බලන්නකො අපි කප්රුකකින් ඇයි ඕඩර් කරන්නේ? ඒ වගේ හේතු ටික දාලා බලමු මේක ඔක්කොම හරින්නේ නේ.
0: මේ කප්රුකෙන් අපිනේ ඕඩර් කරන්නේ. කප්රුකෙන් අපිට ඕඩර් කරලා දෙනව නෙමෙයි. කප්රුකෙන් අපි ඕඩර් කරන්නේ. අපිට ඕනේ නැහැ අපි ඕඩර් කරන්නේ. නිකන් මේ
1: තියරේ ලප්තන ලොප්.
0: ලප්තන නෙමෙයි ලත් ලත්තන.
1: ලත්තන
0: ලොප්. ලප්තනම ලොප්. ලප්තනම ලොප් කියන්නේ මොකද්ද? මොකද්ද කතා කරන්නේ? මට සෙල්ලම් ගන්න හදනවද මේ වෙලාව?
1: ඕකේ. දැන් මම ගත්තොත් මං හරිම බිසි අරවින්ද
0: මට. කප්රුක ඇතර මේ වෙලාව. කප්රුක අපිට ඕඩර් කරලා ඕනේද කියලා අහන්නේ. අපිට ඕනනම් කප්රුක බඩු ටික ගෙදරට ගෙනත් දෙන්න. අයියෝ මේ වගේ දත් කහ පාට උන් එක වැඩ කරන්න උනානේ මට. උදේ හැමදාම කොහොමද කරන්නේ මම?
1: දැන් මගේ ෂෙඩියුල් එක ගත්තොත් දැන් මම මේ දැන් මෙහෙ ඉන්නවා ඊර්වස දවල්.
0: මොන ෂෙඩියුල් එකද? උදේට වැඩනවා, ගෙදර යනවා, බරියා වගේ කනවා, යාළුවන්ගේ ගෙවල් වලින් ගලා මේ මිනිත්තුගේවත් කනවා.
1: මේ
0: මිනිත්තුගේ වෙලාවත් කනවා, මේ මිනිත්තුගේ කෑමක් කනවා, මේ මිනිත්තුමත් කනවා.
1: එහෙම මේ
0: මිනිත්තුන්ව TikTok එකක් කරගන්න දෙන්නේ.
1: දැන් මම සමහරකට තව දවස් දෙක තුනකින් කොරියා ඉන්න පුළුවන්. මගේ ලයිෆ් ස්ටයිල් එක ඒක තමයි. චේන්ජ් වෙනවා මේක් මේක් කරනකොට.
0: වැඩි නටන්නේ හදන්න එපා.
1: ඇයි?
0: උතුරු කොරියාවට තමයි යන්නේ. කොරියා.
1: ඉතින් එතකොට අරවින්ද ආ හිතනවාද මට ෂොප් එකකට ගිහලා ෂොප් කරලා වාහන නවත්තලා පාක් කරලා ඩ්‍රයිව් කරගෙන මේ ට්‍රැෆික් එක ඇවිල්ලා. ඔයා හිතනවාද මට ටයිම් එකක් තියනවා කියලා?
0: හැමතිස්සෙම
1: මට රට රටවල් වල යන්න බෑ. ඊබේ
0: යන්න බෑ නේ කොයි තැනද?
1: ආසයි සිංගප්පූර් කියලා ෂොප් කරලා එන්න. එහෙම ආසයි. හැබැයි සමහර කාලවලට වෙලාව නැහැ. ඒ වෙලාවට මම
0: කරන්නේ සල්ලි නැහැ. මම නැත්තේ සල්ලි නැහැ. සල්ලි නැහැ කියලා.
1: සල්ලි තියෙනවා.
0: සල්ලි කොහෙ තියෙනවද? සල්ලි නැහැ. සල්ලි තියෙනවා. මේ හැමදාම 100 200 ඉල්ලගන්නේ ට්‍රීවිල් එකට.
1: ඉතින් එහෙනම් කොහොමද මම Amazon වලින් eBay වලින්
0: කොහොමද
1: මම ඕඩර් කරන්නේ?
0: සල්ලි නැත්නම් ඕඩර් කරන්නේ නැත්නම් සල්ලි නැත්නම් ඇත්තට කොහොමද
1: ඕඩර් කරන්නේ? මම කරන්නේ site වල සල්ලි තියෙනවා. ඒකයි කියන්නේ.
0: හැක් කරපු සල්ලි තියෙනවා වගේ. ඈ 2.5 million තියෙනවා තමයි ගලන්න. නැහැ.
1: මේ මාවල්ල ඊට පස්සේ ඉන්නේ.
0: ඔදර ප්‍රකාශ 2.5 million dollars තියන කරන්න හොඳ බිස්සත් ඇස්. පොල්ලක් කරා. රැවුල ගිනියරන් තේන සුරුට්ට පත්තු ගන්න එපා මල්ලි.
1: රයිට් අපි කතා කරමුකෝන්නේ කප්රුක ගැන. ඇත්තටම අර වගේ සයිට්ස් වලින් ඕඩර් කරනකොට අපිට පුළුවන් කප්රුක හරහා ඕඩර් කරන්න.
0: අම්මෝ ඔව්. ෂුවර් නේ. ඔබට නිකන් හරි සැකයක් තියෙනවා නම් ඒ සයිට් වලින් එක එක දේවල් බලන්න ආස දේවල් ගෙන්න ගන්න.
1: ඕකේ.
0: කප්රුකට කියන්න මට මේකට ආසයි මේකට ආසයි මේක ගෙන්න ගන්න. ඒගොල්ලෝ ගණන් ටික හදලා ඒගොල්ලන්ගේ කමිෂන් එක පෙන්නලා ඔක්කොම හරි ට්‍රාන්ස්පරන්ට්. තේනවද? සියලු දේ මේ මේ ලස්සනට ඔබට පෙන්නුම් කරලා තියෙනවා. ඒ ගානට ඔබ ඕකේ නම් ඔබට කියන දේට ප්‍රොසීඩ් කරන්න කියලා. ගාන ගෙව බඩු ටික ගෙදරට එනවා. ඔබට කිසිම කරදරයක් නැහැ. පොඩි කරදරයක් තියෙන්නේ බෙල් එක ගහවම ගියා බඩු ටික ගන්න කරදරේ විතරයි.
1: රයිට් ඕකේ.
0: ඒක තමයි ඩිලිවර් කරලා දෙනවා. ඒ තමයි කප්රුක අලුත්ම සර්විස් එක. ඒගොල්ලෝ මේවා ලේසි කරා. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් හඳුන්වලා දුන්නා. දන්නවද ඉතින් කප්රුක අපි මෙච්චර කල් නිකන් තෑගි එක එකනට යවන්න. තෑගි යවන්න නෙමෙයි අපිට තෑගි දෙන්න ඕනේ. අපිත් මහන්සි වෙනවා.
1: ඕ ඒකනේ.
0: කාට හරි තෑග්ගක් දෙන්න කලින් ඔබ ඔබට හොඳ තෑග්ගක් ළඟදී දුන්නාද බලන්න. මොකද්ද ඔබ ගත්ත තෑග්ග ඔබට? මෙච්චර මහන්සි වෙනවා ගෙදර වැඩ බලනවා මේවා මේ ඔක්කොටම මූණ දෙනවා. මොකද්ද ඔයා ගත්ත තෑග්ග ඔයාට? මොකක්ද අරන් දුන්නේ? හිත සනසන පොඩි ලස්සන දෙයක් කරන්න.
1: හරි ඕකේ.
0: කප්රුකෙන් එක ගෙන් තෑග්ගක් ඉදිරිය ඔතලම මට ගෙනත් දෙන්නද මට ආසයි. කවුද මේ ඌ? ආ මම්මමයි ඒවා.
1: සර්ප්‍රයිස්.
0: ඉතින් 13:37 37ට කෝල් කරන්න. ඇප් බැරි නම් වෙබ් බැරි නම් 13:37ට කෝල් කරන්න. ඇසිස්ටන්ස් දෙන්න ලෑස්ති කප්රුක ඕනෑම වෙලාවක.
1: මාවගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා ප්‍රයිම් ගෲප් එක සම්බන්ධයෙන්. පළවෙනි ප්‍රශ්නය 88 residencies කහතුඩුව තියෙන්නේ කහතුඩුවේ. 88 residencies කියලා කියන්නේ ඇයි? ඇයි මේ 88?
0: මයික් එකට පිඹින්න නැතුව කතා කරන්න පුළුවන්.
1: ඇයි මේ 88?
0: දුක්ගල කතා කරන්න නැතුව ඉන්න පුළුවන්.
1: කියනවා ඇයි 88 කියලා දාලා තියෙන.
0: උතන තියනවා නේද 8 ඉලක්කම් දෙකක්. ඒකයි එකට 88 කියන්නේ.
1: යෝ
0: අටේ ඉලක්කම් දෙකක් ඉස්සරහට දාලා නම දැම්මම 44 කියන්නේ. 88 තමයි කියන්නේ.
1: රයිට්. රුපියල් මිලියන 10 ඉඳලා ගෙවල පදිංචි වෙන්න පුළුවන්ද බැරිද?
0: පුළුවන්ද? ඉතින් පුළුවන්ද කියන්නේ?
1: පුළුවන්.
0: පුළුවන් නම් පුළුවන්. පුළුවන් නම් පුළුවන් බැරි නම් බැ. පුළුවන් නම් බැරි නම්
1: බැ. තාම ක්‍රියාත්මකයි ඕපන් හවුස් කන්සෙප්ට් එක. මේ මාසේ 9 වෙනිදා වෙනකල් ඔයගලට ගිහිල්ලා ඔය කහතුඩුවේ තියෙන වැඩිදුරකනේ මේ කහතුඩුවේ ගිහිල්ලා බලන්න, ගිහිල්ලා වෝක් එකක් දාන්න, අනිත් අයගේ අපාර්ට්මන්ට්ස් බලන්න, තමන්ගේ එක බලන්න, තමන්ගේ ගෙදර බලන්න.
0: තමන්ගේ එක බලන්න නෙවතු අනිත් අයගේ ඒවා බලන්න. ඔබටත් ඒක ඒ විදිහටම තියෙනවා. ගිහිල්ලා පුළුවන් තරම් අනුන්ගේ හොයලා හොයලා තමන් එක හොයාගෙන තමන්ට ආස තැනකින් ගන්න. උතන්ට යන ගෙවල් බලන්න නෙමෙයි තැන තෝරගන්න ඔය යන්නේ.
1: අනිවාර්යෙන්.
0: උතන්ට මිනිස්සෙක් යන්නේ මේ හිත හදාගෙන කහතුරු හොඳයි කහතුරු හොඳයි. කහතුරු හොඳයි ඇත්තටම හොඳයි. දැම්ම තීරණය ගන්න දැන් අපි මේ කොළඹ ඉස්සරවාට මතකද මේ ඉන්න ගහකොළ වැවිලා කරත්ත පාරවල් තිබුණා මේ බම්බල පිටිය හැර මේ ඔහොමනේ තිබුණේ
1: මම දන්නේ නැහැ මං ඉපදිලා නැහැ නේ
0: ෆොටෝ දැකලා නැද්ද මේ ලෝකෙ නෙමෙයි ජීවත් වෙන්නේ
1: හිම දැකලා තියෙනවා
0: මම මොන ලෝකෙද ඉන්නේ කියන්නේ
1: හරි හරි හිම දැකලා තියෙනවා ෆොටෝ
0: හැම එකම ඔයා මේ ඇද්දකට දැකලා දන්නේ
1: නෑ ඔයා නිකන් කිව්වේ දැකලා
0: තියෙනවා නිකන් මේ මරුගේවල් ඇස්සෙනවා මාත්
1: ඔයාට මොකද මේ වෙලා
0: දැන් අපි තාත්තලට අපි කියන අයියෝ ඔයගල බම්බල පිටින් අර කැලෑ වැවිලා තියෙන කාලේ ඉඳන් කැලලා කරන් දා දෙනවා කොහොමද දැන් කහතුරු කැලෑ වැවිලා තියෙන කහතුරු හොස් ගාලා දිනු වෙනවා මේ වෙලාවේ ගන්න ඕව තමයි ඊළඟට කොළඹ
1: වෙන්නේ
0: ඊට පස්සේ ඕවෑන් ගන්න බෑ අත්සේ හොල්ලන්න වෙන ඕවා ගන්න
1: නැත්තත්
0: තේරෙනවද
1: දැන් මේ මිලියන 34කට ගන්න පුළුවන්
0: ඔව්
1: මේ වෙලාවේ ගන්න
0: මේ වෙලාවේ ගන්න නැත්තම් සිස්ටම් හැක් කරන්න වෙන ඕවා ගන්න
1: එන හරි ප්‍රයිම් ගෲප් එකට කතා කරන්න 13:22 තමයි ඒගොල්ලන්ගේ නම්බර් එක
0: කතා කරලා යන්න සියලු පහසුකම් මං කියලා තියෙන්නේ පොඩි අඩුවක්වත් කරන්න එපා
1: කියලා. මමත් කිව්වා ඒක.
0: හබු පූල් එකක් තියෙන කොච්චර වැදගත්ද හදිස්සියේ වතුර කැප. වතුර පාවිච්චි කරන් යනවා.
1: ඒක නේ
0: නේද? නිදට ගියා වගේ. නේද? හැමදාම බාත්รูම් එකේ මේ නනා ඉන්නේ ස්විම් එකක් දාන්න.
1: යස් ඒක.
0: නේද? ජිම් යන්න. ජිම් යනවා. ඒතර ගෙවල් ගාව ජිම් තියෙනකොට යනවා. ලේසිනේ. ඒතර අපව රෑ වුණත් ගෙවල් ගාවනේ. තියනවා වා දන්නවද ඔහොම තියෙනකේ වාසියනේ
1: සිකියුරිටි එක
0: කී දෙනෙකුට ඔය ෆැසිලිටීස් නැද්ද ඔය ඔක්කොම තනියෙන් හදාගන්න වෙච්ච මිනිස්සු කී දෙනෙක්
1: ඉන්නාද
0: සිකියුරිටි තමන්ම දීලා පූලු තමන්ම හදා ජිමු තමන්ම හදාගෙන කාට දණේ කරන්න පුළුවන් ඕ
1: ප්‍රයිම් එක ඔන්න කරලම දීලා තියෙනවා
2: රොක් වෙමු සියතට
3: උදෑසන 8:34 දැන්
4: වේලාව ඔබ වෙත ගෙනාවේ
5: ඕයිස් හෙට් දිස් වන් මෝර්
6: මේක නිකම් මැච් එකක් ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක

0: දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් රිලෝඩ් කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තා.
6: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුංගිට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස, ජාතියේ මිල තීරක.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගෙයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මැයි 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 1322.
1: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්. අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
2: අම්මා වෙතින් මට වටිනවනේ.
3: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
4: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
5: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට.
6: Powered by Bid to Win.
7: හදට දැනෙන රසයක මහිම විඳ ගන්න.
8: ඌතා ජෙලි, හදට දැනෙන රසක මහිම.
9: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් යනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
11: හෙලෝ සර්, මේ සර්ගේ රෝඩ එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
12: මොන ඩීටේල්ස්ද? කවුද මේ?
11: සර්, අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
12: ඔව්, දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
11: සර්ගේ කාඩ් එක ඉස්සරහ තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සේ තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකේ තියෙන OTP එක දැනගත්තා නම්
12: ඒයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ.
11: මොකද්ද සර්?
12: මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන්න, ස්කෑමරයා.
11: නෑ සර්.
12: නෑ, මේ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝඩ ගන්න කපුරුකෙන් විතරයි.
11: එහෙමද?
12: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන්. එකම සයිට් එකනේ කප්රුක.
11: ආ, එහෙමත් පුළුවන්ද?
12: පුළුවන් නේ නං. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙක ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්සක් ආවට මට්ට කියනවා.
11: අනේ, අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
12: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කප්රුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.
13: සීවෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩ් සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 275යි. කිස්ට් තක්කාලි සෝස් ඉතිරි රුපියල් 125යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 280යි. ලක්ස් රේඩියන්ට් ග්ලෝවින් ස්කින් ඉකෝ පැක් ඉතිරි රුපියල් 210යි. කගිල්ස් ෆුඩ්
14: 45 ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.

0: in the Saturday.
1: ජීවිතේ.
2: Finishing wahala kles color of flow wajabena.
3: Sit bendagani, kal pavati, avalakshana novi. Oyat wahalata washi wenna. Finishing wahala nam color of samai.
4: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මැයි 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 13:22
5: 98.1 98.4

0: අරවින්ද මගේ ක්‍රියේටිවිටි ගැන දැනගන්න ඕන නම් ඇයි
1: පට්ටු නැත්තන් එපා මේ
0: ඔයා යන්න මගේ FB එකට මගේ Facebook එකට මගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ගැන දැනගන්න yes ඔබ ආසයි නම්
1: FB එකට වටනා නම් ඒ වට FD එකක් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා
0: තියෙනවා
1: තියෙනවා
0: එතකොට ඕගොල්ලෝ ආසන මගේ ෆැෂන් ගැන දැනගන්න මම කොහොමද අඳින පළඳින විදිය කන්න බොන විදිය දැනගන්න මගේ Instagram එකට
1: එන්න මොකද අපිට ඕන
0: දැනගන්න එතන TikTok කියලා කියන්නේ
1: අල්ලට කාලා අනිත් තුන්ගල ගිනි දියලා ජීවත් වෙන Facebook එකෙන් බලන්න ඕනේ මං කියන්නේ
0: එතකොට මගේ business life එක
1: නැති පොස්ට් වෙනගෙන චීත්තවලින් කමිස මහන්නේ
0: මේ බ්‍රෑන්ඩ්
1: බ්‍රෑන්ඩ් එක චීත්තරදීවලින් කමිස මහන්නේ
0: මගේ බ්‍රෑන්ඩ්
1: බ්‍රෑන්ඩ් කියලා බ්‍රෑන්ඩ් එක
0: ගහන තියෙනවා
1: මොන කොලද්ද මේ
0: එතකොට මගේ business life එක ගැන දැනගන්න නම් TikTok එකට එන්න ඔයාට හිතන ඇති කොහොමද මේ කෙල්ල මේ පැය තුන මෙතන job එක කරලා ගිහිල්ලා මෙහෙම social life එක
1: කොහොමද ඇයි වෙන වැඩක් නැහැ නේ වැඩ ටික මම කරනවා උදේට වෙලා මෙතන පටපට ගාලා බොරු ටිකක් කියලා නෝන්ඩි වෙලා යනවා නෝන්ඩි වෙන්න ඉතින් අලුතෙන් ඉගෙනගෙන එන්න ඕනේ නැහැ දෙයක් මෙතන කියන්නනේ මහන්සි වෙන්න
0: ඕනේ
1: රෑලිනකන් ඇත් දෙක ලොඳ පරිනකන් අතර මං කියන එකට
0: මමත් ලොඳ පරිනකන්
1: මේ ලොඳ පරිනව ඇති Facebook
2: එකේ අනේ මට මේක
0: නම් බෑ ඉතින් ඔයා හිතනදි කොහොමද මේ කරන්නේ මං H15 මං දාගෙන ඉන්නේ unlimited data හම්බ වෙනවා වැඩිපුරම use කරන apps 15කට
1: චෙතක් එක බලන්න කතා කරන්න ළඟම ඉන්න ඩේවිඩ් පීරිස් නියෝජිතයව අල්ලගන්න චෙතක් එකක් ගන්න පුළුවන් නම් මේ හොඳ වෙලාවක් ඔබට ඇත්තටම මේ දවස්වල මේ තියෙන මේ QR ප්‍රශ්න තියෙන තෙල් ටික ඇතිද මදිද සේරම කරගන්න බෑ මං දන්නවා ස්කූටර් එකකින් නමුත් සෑහෙන දෙයක් ස්කූටර් එකක් තිබුණොත් කරගන්න පුළුවන් කියලා මට තේරෙනවා
0: අනිවාර්යයෙන්ම
1: වැඩි
0: ද මෙටල් බොඩි එකක් තියෙනවා ඒකටත් ආසයි
1: මෙටල් බොඩි එක දීපු එක තමයි මානම වැඩේ
0: යා
1: ලීසින් කෙනෙක් හිතන්නේ නැහැ හොඳ මෙටල් බොඩි එකක් දෙන්න පුළුවන් තරම් බර අඩු කරන්නනේ යන්නේ හැබැයි මෙටල් බොඩි එක දීලා ටෙක්නොලොජි එක ඇදුවා එක චාර්ජ් එකෙන් කිලෝමීටර් 121ක් දුවන්න පුළුවන් වෙන ඒව දක්ෂකම්
0: අපි කෝල් කරන නම්බර් එකක් දෙන්නම් 01 1 4 700 550
1: මොකද්ද ඉන්නේ ගහගෙන ඉන්නේ
0: නෑ
1: සාක් දිනවර වල බයයි ඕවා නෑ මොලේ සාක්කු දාන්න
0: නෑනේ ලොදරයියක් අයියෝ ගොඩක්
1: කල් ලොදරයියක්
0: 2025
1: එක ඉඳලා හොදලා ඇදිලා නෙමෙයි හොදලා කලිසේ දාන
0: අපිට ඔහම වෙනවා නේ
1: හොදලා නෑ නේ හැබැයි කලිසම හොදලා නෑ නේ 2025 ඉඳලාම
0: ඩෙනිම් සෙච්චර හොදන්නේ නෑනේ ඩෙනිම් සාමාන්‍ය
1: හොදන්නේ ඩෙනිම් හොදන්නේ නෑ තමයි ඔහොම හොදන්න නැතුව ඉන්නේ ඩෙනිම් කියලා
0: අපේ තාත්ති කියලා දෙන පුතා ඩෙනිම්ස්
1: ගන්න නෑ ලොදරයිය 2025 මාර්තුවේ ලොදරයිය කිසිම දෙයක් වෙලා නැහැ හොඳට තියෙනවා හිත බලලා කිසි මාර්තු ඉඳලා ඩෙනිම හොදලා නැහැ කියලා 2020 ජනවාරි වෙලත් ඇවිල්ලාද
0: ඩෙනිම ගැන නෙමේ කතාව ලොතරැය්‍ය ගැන කතාවයි ලොතරැය්‍ය ගත්තොත් මතක ඇතුව බලන්න හරිද අපිට තියෙන පුරුද්දක් තමයි ලොතරැයි ගන්නවා බලන්න මතක වෙනවා කාලයක් ගිහලා ඒක එක්ස්පයර් වුණාට පස්සේ කාලෙකට පස්සේ තමයි මීටරේ අම්මා ලොතරැය්‍යක් ගත්ත නේද කියලා NLB ලොතරැයි වැඩි වැඩියෙන් ගන්නකෝ අපි දැන් පුරුද්දක් ඕගලන්ට ඇති කළා තියෙන්නේ අඩුම වශයෙන් ලොතරැයි පහක් ගන්න
1: ගෙන මිනිස්සුයෙකුට ටෑග් ගත් දෙන්න කෙලිම ලොතරැයි 100ක්
0: ටෑග්ක් දෙනවා
1: දැන් ඔයා හිතන්නකෝ මේකේ තියෙන ආතල් එක ඈ මේක දැන් ඇදිලා මේ මිනිහට ලක්ෂ 10ක් 20ක් 30ක් ඇදුනොත් එහෙම ඊට පස්සේ තියෙන එක ඊට පස්සේ අපිට නින්දයක් නැති එකත් හිතන්නකෝ දැන් මේ මචං අර ලොතරැයි ටික ගන්න පුළුවන්
0: අනේ මචං වැරදිලා දුන්නේ
1: ඔව් මචං මගේ අර ඇදුණු ලොතරැයිය මචං මගේ එකක් ඒ වගේ
0: ඇත්ත කමක්
1: නැහැ ඒක දෙන්න හොඳ අදහසක් ඒක පොඩි වෙන ෆන් එකක්ත් තියෙනවා ෆන් එකක් තියෙනවා ඉතින් ඇදෙන්න
0: නැති තාක්කල්
1: පළවෙනි තෑග්ග මිනිහට යන්නේ නැති තාක්කල් අවුලක් නැහැ නේද ඈ
0: හැදේ කියන්නේ මේව හැදෙනවනේ ඉතින්

0: ரகசிய தட்ட. After Elevers AI driven world ke oyat future ready business lead kene kwena kamathida enam harimathana sweet business school industry ekata ready karana practical learning sekka adama ayudum karanna pivisenna www.sweet.lk sweet evolve beyond
1: america exa janapadaya exa rajadhaniya italy australia nova zealand singapore wage ratawal 17 ekata meyawana ape alumix
0: aluminium ona taram alumix nam is taram
2: විවාහය කියන්නේ මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
3: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සුන්දරයි සවක ඔපියුලන්ට් රිවර් ෆේස් හෝටෙල් 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 0112 86 59 94.

0: මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: H15 පිස්සුවක්ම තමයි.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1 රුපියල් 199යි, සුදු සීනි කිලෝ 1 රුපියල් 209යි, මුං ඇට කිලෝ 1 රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ 1 රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
4: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණ ලබා ගන්න, හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 හොවාගම NSBM හරිත සරසවියේදී අමතන්න 1111 544 5000
5: 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගෙයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මැයි 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 1322.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: theater top story
1: බාණ්ඩ මිල වෙනස් නොවන බවට රජයෙන් සහතිකයක්. ජූලි මස පළමුවෙනිදා සිට සිදුවන බදු සංශෝධනය මත බාණ්ඩ මිල ඉහළ යාමක් සිදු නොවන බව රජය පවසනවා. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කළේ බාණ්ඩ මත පනවා ඇති සිට 18ක වැඩපත්ේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
2: කොහොමවත් බලපාන්නේ නැහැ. දැන්တමත් 100ට ඒගොල්ලෝ 18ක් ගෙවන්න ඕනේ. 18 කිසිම වෙනසක් වෙන්නේ නැහැ. බද්ද 126.5ක් සියලුම බණ්ඩා සේවා මත වෙන්නේ නැහැ. දැන් වැඩපත් අය කරන අපි කමරේදී ගත්තාම සාමාන්‍ය ජනතාවට දැනෙන වැඩපත් 118 කියන එක කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. නමුත් අර මුල්‍ය සේවා මත අය කරන වැඩපත් යම් වෙනසකට ලක් කරනවා. ඒ වෙනසට ලක් කරන්නේ මේ බදු ක්‍රමය සරල කිරීමේ පරමාර්ථයෙන්.
1: ජූලි මස පළමුවෙනිදා සිට වැඩබදු 20.5% දක්වා ඉහළ නැංවීමට නියමිතයි. මෙතෙක් පැවති 2.5% සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කර එයද වැඩබද්දට එකතු කිරීම මෙම බදු සංශෝධනයේදී සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. බැංකු සහ මූල්‍ය සේවා සඳහා එය බල නොපැවැත්වෙනු ඇති. දැන් විදෙස් පුවතක්. පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට සහ ගල්ෆ් කලාපී නෞකාවලට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමත් සමග ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල 6%කින් ඉහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ ඇමරිකානු ඩොලර් 6.79කින්. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඩොලර් 114.96 ලෙසයි. WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 104.4 ලෙස සටහන් වී තිබෙනවා.
0: Theater Top Story.

0: ஜாமு மார்க்கெட்டுக்கிட்ட மாத்திருக்க அரவிந்த் அபிதாயானவர் அப்படி பேணும் ஐக்கேக்கு ஜாத்திய தீனவா கிரிப்பிடி வாழ்க்கை தீனா அப்படி பலமும் கனம் பலமும் பாபா மே பலன்னுக்கும் தல்வாத்து கிருத்தம அடும கான
1: பாபா அடுமே சார் சார்
0: சார் கேரமா சார் டீச்சர் கிடமே
1: மாத்தக்கடையா
0: மே பலன்ன
1: மீ சார் பல பெண்ணனோயா குடாக் வீலு கொல்ல ஜோப் நந்தி கரகான்னப்பா ஜோப் பாடு மே சமா
0: எக்ஸ்கியூஸ் மீ பேன்ஷா மே பலன்னுக்கும் தல்வாத்து கிருத்தம அடும கிரியக்க
1: வைஃப்ட கியனவா
0: மகடது
1: வைஃப்ட கியனவா அம்மட பெஞ்சா கியனோ கியா
0: திங் அண்ணே மே அக்கறனவானே அனே அத்தர நெமேனே அனே மடத் லஜ்ஜா
1: யோட பெஞ்சா கோ போ நெமே அந்திமட தானா ஏ எல்லாம் கண்டே இன்னே ஹரித 10 பெந்தங்கன ඔය දැන් නිකන් අතපය උස්සලා නේද මොකක් ටිෂු එකක් ඉරලා එහෙම ගිරන
0: යා
1: ඔය ටිෂු එකක් ඉරලා ඔය හිතන්නකෝ ටිෂු කඩදාසි ඉරුවා වගේ ගන්නවනේ ඉතින්
0: ඉතින් අපි එහෙම දැන් ඔයගොල්ලෝ කොහොමද කියලා තෝරන්නේ සාමාන්‍ය ෂොප් කරනකොට කෙලිම ගිහලා පැල්වත්ත කිරියක ගන්නවා හොඳයි නියමයි ඒ කියන්නේ දන්නවා වැඩේ දැන් අපි බලමු මාකට් එකේ අඩුම ප්‍රයිස් එක ඔබ බලනවනේ සාමාන්‍ය බොරු කියන්න ඕනේ නැහැ ප්‍රයිස් එක බලනවනේ ප්‍රයිස් එක අතින් ගත්තත් ඔයගලන්ට පැල්වත්ත කිරියක තමයි අඩුම ගානට ගන්න තියෙන කිරියක ඒකට හේතුවක් තියෙනවා පැල්වත්ත කිරියක අපේ රටේ නිෂ්පාදනයක් ඉතින් ඒ නිසා අපිට ඩොලර්ස් වියදම් කළා ඒම සල්ලි වියදම් වෙන්නේ නැහැ. ඉතින් අපිට හරි සාධාරණ ගානට
1: කිරි දවා ගන්න දෙනුන්ට අපි ඩොලර්ස් වලින් ගෙවන්නේ
0: නැහැ. ඒගොල්ල රුපියල් ලෝකේ. ඒගොල්ල.
1: ඔව්. අපි කියනවා රුපියස් වලින් දෙන්නේ.
2: මාමා.
1: ඒගොල්ල ඕකේ.
0: ඕකේ.
1: ඒ වාසිය ඔබට දෙන්න පුළුවන්කම තියනවා. පැල්වත්ත. එහෙම තමයි ඔය ගාන අඩුවටම මාකට් එකේ තියෙන්නේ. ඉතින් ගොඩක් ඒගොල්ල වැලියු ඇඩිෂන්ස් කරලා තියෙනවා. නිකාම දුන්න නෙවෙයි. ඒගොල්ල තව තියෙනවා යෝගට් හඳුනලා දුන්නා.
0: මොදවපු
1: කිරි හඳුනලා දුන්නා. අයිස්ක්‍රීම් රේන්ජ් එකක් හඳුනලා දුන්නා.
0: බටර්. බටර්. බටර් රේන්ජ් එක තියෙනවා. ගී තියෙනවා. ගී. ඉතින් අක්කව තේනා නේද?
1: බටු.
0: වේද රහිත කිරි මංගල.
1: වේදනා රහිත කිරි.
0: වේද. පැල්වත්ත.
1: හරිද? නොන් ෆැට් තියෙනවා. ජිම්නේසියම් වල නම් ඉන්නේ නොන් ෆැට් නම් හොයන්නේ.
0: රයිට්.
1: ඔව් තියෙනවා.
0: දැන් සමහර කාලවලට අරවින්ද මම ආස නැහැ මම මොකක් හරි දෙයක් යූස් කරලා නැත්තම් يعني මගේ දැන් අලු ඉන්නවා. ඒගොල්ලෝ කතා කරන මොකක් හරි දෙයක් ගැන. මම ඒක පාවිච්චි කරලා නැහැ. දැන් අපි චොක්ලට් ගැන කතා කරනකොට ඒගොල්ලෝ කතා කරනවා ඩාර්ක් චොක්ලට් ගැන. මම ඒක කවදාවත් කාලා නැහැ. මට ඉදුණේ නියම මොකද්ද වගේ අරගොල්ලෝ අතර මම නිකන් පොඩක් මං කොන් වෙනවා වගේ එකක් වෙනවනේ. ඉතින් මම සාමාන්‍යයෙන් මේ හැම දෙයක්ම ට්‍රයි
1: කරනවා. ඇත්තටම කාලා නැද්ද?
0: මම කාලා තියෙනවා ඩාර්ක් චොක්ලට්. කැන්ඩස් ජක් ඩාර්ක් චොක්ලට්.
1: ජාජොච්චු. අයියට කියන්නේ අයියෝ මං
0: සුභා
1: කෙලක්කනේ මං ගැන
0: එහෙම වෙන්න එපා ළමයෝ හැම එකක්ම ට්‍රයි කරලා බලන්න සමහරක් විට ඔබ මිල්ක් චොක්ලට් වලට වඩා
1: එහෙම නෑ ඔව් ඩාර්ක් චොක්ලට් කැමති නෑ නිකන් ඉන්න
0: ඉතින් කාලා නැති නිසානේ කැමති
1: නෑ නිකන් ඉන්න
0: ඕකේ
1: ඩාර්ක් චොක්ලට් කාලා නැහැ ඉතින් කන්නේ තනි කංගින්
0: බලන්න නෑ නේද
1: කනාය කනවා කනාය කනවා
0: හරි
1: අපි කාලෙකදී කාපු නැතිව තව ටික කාලෙකදී කාලා බලන්න නේද සමහර පරිප්පු තියෙන අපි කාලෙකින් කාලා නැත්තම් අපි ඉල්ලගෙනම
0: කනවා
1: ද නැද්ද ඔව් එහෙම තමයි ඔබ කොයි වෙලාවකරි ඩාර්ක් චොක්ලට් කාලා බලනවා බැලුවම තේරෙයි මේකේ වෙනස කොකෝව වැඩි කොකෝව ගන්න කොච්චර මහන්සි වෙනවද ඇත්තට ලොකු ගෙඩි අතල පොඩි අර ඇටනේ නේ මේකේ මදේනේ ඔය ගන්න අරගෙන කොච්චර චරිත නම් ඉතින් ඒකේ ෆැට් එක කරන් තමයි මේ හදාන්නේ හරිද
0: හරි ඔකේ
1: ඉතින් දැන් ලෝකේ යන ට්‍රෙන්ඩ් එක නිසා තමයි මුළු ලෝකෙම ඩාර්ක් චොක්ලට් පැත්තට යනකොට කැන්ඩස් ඒ ගමනේ ඉන්නවා ඒගොල්ලෝ 55ක ඩාර්ක් චොක්ලට් 70ක් ඩාර්ක් චොක්ලට් කියලා එහෙම චොක්ලට් රේන්ජ් එක හදලා තිනවා ඒවට වැලියු ඇඩ් කරලා තිනවා සමහර ඒවා පින්ක් සෝල්ට් තිනවා ඇත්තටම රෝස පාටයි එළුණුවේ
0: හරි
1: චූටි ක්‍රිස්ටල්ස්
0: අනේ ස්වීට්
1: හරි පුංචි සීනි කැට වගේ චූටි ක්‍රිස්ටල්ස් සීනිය වල ලුණු රහ ඒකට පින්ක් සෝල්ට් කියනවා හිමාලයන් සෝල්ට් කියලා කියනවා
0: ඒක කරස් කල් පොඩි එකක්
1: එනවා බරස් ගාල හැපෙනවා ඒ කටින් කටට ඊට පස්සේ ඒගොල්ලන්ගේ අර මින්ට් එකක් මික්ස් කරපු ඩාර්ක් චොක්ලට් එකක්
0: තියෙනවා
1: ඒව ට්‍රයි කරලා බලන්න පුළුවන් කැමති නම් ඉතින් ඒවා අකමැත්තෙන් නියම් බිත්තේ රේත්තු කරලා නිකන් දැඩි දනුවන් දෙනවා කියලා කව්වන්න ඕනේව නෙමෙයි
0: හරි ඔකේ
1: ආසරං කාලා බලන්න කොහොමද චොක්ලට් ඉන්ඩස්ට්‍රි එක ගැන මට නම් බයක් නැහැ කැන්ඩොස් ඉන්නකම් ලංකාවේ චොක්ලට් ඉන්ඩස්ට්‍රි ටේකන් කෙයාර් ඔෆ් ඒක බලා ගන්නවා
3: yeah you already know who it is

0: උදේ 9 විනාඩි 17යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු. Rock with Moves, yeah, that.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: නිලධාරියාගේ ආන්දෝලනාත්මක මරණය සමග යන පරීක්ෂණ වලට මොකද වෙන්නේ?
2: පරිවේ පරීක්ෂණ වලට බාධා තාම බාල ක්‍රියා.
3: සියලු දෙනාම හෙලා දකින ප්‍රකාශය.
4: ඇති හැකි කෙනාටත් නැති බැරි කෙනාටත් නීතිය සමානයි කරවදී මතපසු වීමද එහෙම නැත්නම් හිතාමතා චේතනාන්විතව කරලද දූෂණ වංචාද?
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: පලාසභා ඡන්දෙවත් කිව්වොත් මේ රටේ ඉක්මනින්
6: ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනේටවත් පලාසභා තියෙන දිනයක් කියාවි.
7: ජනතාවට කෙලවෙන දේ නම් හරියට කරනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: Global University Partners.
9: ලොවම රසයෙන්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 011 5 93 93 93.
10: Pizza Factory. Family, friends and pizza.
11: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස් ජෙලටින් කලරින් සහ ෆ්ලේවර්ස් හදට දැනෙන රසකමයිමා.
12: can get that touch 15 reload karala gatta touch 15 applicant got that reload karagatta iphone 17 pro dinana touch 15 touch 15 pisu hadena urdu wasiyak wedi wediin touch 15 activate karanna dinana thiyena awasthawa wedi karaganna adama rupiyal 1199 yak reload kara pisuma urdu wasiy obbe karanna
13: ati vishwasaniya gamanakata jetac electric scooter kilowatt pay 3.5 ka lithium ion battery kilowatt 3.1 ka motor aya liter 35 ka storage pasukama david peeris e mobility wedi වැඩි විස්තර සඳහා 011 4 700 550 අමතා.
14: After A levels Tech World එකේ game changer කෙනෙක් වෙන්න ඔයත් කැමතිද? Slit computing degree sec, AI coding, industry exposure, real life projects වලින් ඔයාගේ skills level up කරගන්න. දැන්ම apply කරන්න පිවිසෙන්න. www.slit.lk. Slit evolve beyond.
15: ඉල්ලනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි.
16: LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
17: රත්තරන්ින් බබලෙන්න, කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන් මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
18: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
19: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුවීනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමෙන්ඩ් කරා.
18: ලව්ලි, ඊට පස්සේ සහිලි
19: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවානේ.
20: මිලියන 2,5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7000 වට්ස්ඇප් කරන්න.
21: අම්මේ, මෙන්න ඔයාට මගෙන් තෑග්ගක්.
22: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
21: අම්මා වෙතින් මට වටිනවනේ.
23: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණමහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
24: RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947 SMS කරන්න.
25: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට.
26: Powered by Bid to Win.
27: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා.
1: හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ්ඩෙක් නෙති.

0: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩාක් දීලා.
0: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
2: ටයිල් ජනේලස්.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
2: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා
3: දුවේක ෆේස්බුක් එකට දැම්මද
0: ෆේස්බුක් විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලියකටත් රෙජිස්ටර් කරා
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක
4: සීත වොයිස් ඔෆ් ෆැමිලිය
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න
5: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M ආශ්චර්ය වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM
6: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි
5: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: අරවින්ද, දැන් හිතන්නකෝ ඩෙබිට් කාඩ් එකකට කතා කරන්න ලැබුණොත් ඩෙබිට් කාඩ් එකක් මොනවා කියයිද?
1: ඩෙබිට් කාඩ් එකක් කතා කරයි.
0: ඔව්, ගනියු ගනියු මගෙන් වැඩ ගනියු ගනියු කියලා කියයි කියලා මට හිතෙනවා. ඩෙබිට් කාඩ් එක. ඊට පස්සේ මට වාසි නැද්ද කියලා කියයි.
1: අනේ දෙකම එක සයිස් නේද?
0: අනේකනේ. ඇයි අනේ නේ ඩෙබිට් කාඩ් වලට?
1: හොඳයි හොඳයි, දැන් ක්‍රෙඩිට් කාඩ් වලට විතරක් හැම වාසියම යනවා බලන්නකෝ ගාලා ඉන්නකොට. හරි හරි හරි හරි, ඩෙබිට් කාඩ් එකට දෙන්නම්. හැබැයි මේක හැමෝටම කරන්න බෑ. මේක කරේ කමර්ෂල් බැංක් එකලගේ කොම් බැංක් ඩෙබිට් කාඩ් එකට.
0: කොම් බැංක් ලස්සනයි නේ.
1: දන්නවනේ ඩෙබිට් කාඩ් එක කමර්ෂල් බැංකුවේ account එකක් පටන් ගත්ත ගමන් ඕනෙකුට ටුක් ගාලේ ගන්න පුළුවන්.
0: එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ඩෙබිට් කාඩ් එක ගත්ත කියලා කියන්නකෝ, ඊට පස්සේ අපි මාසිකව ගනුදෙනු කරනවා ඩෙබිට් කාඩෙන්. කොච්චර කරන්න ඕනද ගනුදෙනු?
1: මුළු මාසෙකම කරන ගනුදෙනු රුපියල් 20000ක්. 20000ක් තිබ්බනම් ඇති.
0: නයිස් නයිස් නයිස්. පුළුවන් පුළුවන්.
1: ගානට 20000ක් කරන්නකො, 20000 හෝ ඊට වැඩියෙන් කියලා නේ කියන්නේ. 20000ක ගනුදෙනු මාසෙටම.
0: හා. දැන් තෑගි හම්බ.
1: දවසකට රුපියල් 1000ක්වත් ගනුදෙනු කරන්න නෑ ඇත්තටම. අපේ බිල් ටික කරගෙන එනකොට 20000 එනවද නැද්ද බලන්නකෝ. ලයිට් බිලක් කීයක් එනවද? වතුර බිලක් කීයද? ගෙදර බඩු ටික ගන්න ගියාම කීයක් එනවද කියලා නිකන් හිතන්නකෝ.
0: ඒකනේ.
1: ඒ ටික එකතුනම දන්නේ නැතුව 20000 නෙමෙයි 20000 වගේ කීප ගුණයක ඒවා සෙට් වෙනවා. මම වයිෆ්ටත් එකක් අරන් දුන්නා, මාත්‍යක් ගත්තා. දැන් අපි දෙන්නගෙන් මේකෙම තමයි වැඩේ යන්නේ.
0: අරු අරු.
1: ඒකට අපි දෙන්නටම අවස්ථාව තියෙනවා.
0: පොඩි
1: එකකට අරන් දෙන්න බැලුවා වයිෆ් මට. මං කොහේ නෑ, මට පුළුවන් ඔය හිටියට ඔක බලලා මද කන මට්ටමේ ඔය මාස ගානක් වයිෆ් උනාට ඉන්නේ. විශ්වාස කරන්නේ නැහැ කවුරුත්.
0: රයිට්, හේම කරලා ජයග්‍රහකේ කුණා කියන්නකෝ. ඊට පස්සේ මොනවද හම්බෙන්නේ?
1: ඊට පස්සේ ඕගොල්ලෝ ජයග්‍රහකේ කුණුත් එහෙම මේක මුලින්ම වෙන්නේ. මුලින්ම අපිට පපුව පැලෙන්න වගේ ඉන්නේ.
0: ඒක අපිටත් වෙනවනේ ඕගලන්ට උනා.
1: සෙල්ලාම මයින් අපිට තමයි ඒක අපිට වෙනවා.
0: හරි.
1: අපි ගොඩාක් අසනීප වෙනවා ඕගලන්ට හරි ගියා කියලා ආරංචි වෙනවා. කිරුමක් කැදියක්.
0: ඕකේ.
1: ඊපස් අපිට හොඳ වෙනකොට ඕගලන්ට ස්මාර්ට් ටීවී, ෆ්‍රිජ් ආරෝමේව හම්බෙලා. iPhone 17, ලැප්ටොප්. මේ හැබැයි මතක තියාගන්න ජුනි මාසේ 30 වෙනිදා මේක ඉවර වෙනවයි කියලා.
0: හා රයිට්.
1: මේ න කල් තියෙන වැඩක් නෙමෙයි අපි මේ කියන්නේ. අද කමර්ෂල් බැංක් එකේ කියන්නේ මිනිස්සුන්ට බොහොම ක්ලෝස් බැංක් එකක්. මට හිතෙනවා හරි පොෂ් බැංකුවක්
0: කියලා. Yes, definitely.
1: නේද?
0: Commercial bank.
1: යර කොම් බැංක්. පොඩි නිකන් යෙදුම උනක් තියනවා නිකන් පොඩි අලුත් තාලෙට නිකන් රටාවට යන පොඩි ලයින් එකක් තියෙනවා.
0: හරි.
1: මේ ලැප්ටොප්ස් ඉඳන් තියෙනවා හොඳි. එතකොට ට්‍රිපල් ඩෝ ෆ්‍රිජර්ස් අපි ඊවර දැක් කතාන මොනෝද බන් ට්‍රිපල් ඩෝ ආවේ කොහොමද කියලා නේ.
0: ඒක
1: හොයාගන්න ඕන ඔක්කොට මිස්.
0: හරි.
1: කවුන්ට් එක පටන් ගන්න කලින් හොයාගන්න ඕනේ ට්‍රිපල් ඩෝ ෆ්‍රිජ් එකක් කියන්නේ මොන වගේ එකක්ද කියලා. එතකොට ෆ්‍රන්ට් ලෝඩින් මැෂින් ඒවා නම් දන්නවා, ස්මාර්ට් ටීවී ඉතින් ඒවා නැතුව කොහොමද නේද? ඉතින් ඔබට නැද්ද දැන් මෙහෙමයි කමර්ෂල් බැංකුවේ account එකක් නැත්තම් කොම් බැංක් කාඩ් එකක් නිකන් ගන්න බෑ. එහෙම ගන්න දෙන්නේ නැහැ නේ. account එක පටන් ගන්න ඕනේ. පටන් ගන්න බරන්න ඉතින්. අපි මේ කතා කරන්නේ මේක ගැන විතරයි. commercial bank එක ගැන තව ගොඩක් ඒවා ඉස්සරහට අපිට කතා කරන්න තියෙයි. ලංකාවේ නමගිය මූල්‍ය ආයතනයක් නේ. නමගිය මූල්‍ය ආයතනම හැම පැත්තෙම මිනිසුත් එක්ක බොහොම ළඟ වැඩ කරන තැනක්. මේ පටන් ගත්තා විතරයි. පොඩි පොඩි පොඩි දේවල් තාම යන්නේ.
0: හරි හරි හරි.
1: ලොකු ඒවා ඉස්සරහට එනවා. ලොකු ඒවා කරන්න කලින් ඉස්සෙල්ලා මේ com bank debit card එකක් ගන්නකො account එකක් open කරලා. දැන් ඊළඟට අපි කතා කරන්න ඕන එක තමයි WD40.
0: යා ඔකේ.
1: සිම්පල් ප්‍රොඩක්ට් එකක් වගේ තමයි බැලු බැලමඩ පේන්නේ. හැබැයි මේක සිම්පල් නෑ. මේක හදන්න 39 ගමනක් try
0: කරා. ඔකේ.
1: 40 වෙනි ගමන හරියින්ද නේ? ඔකට 40 ආවේ. වතුර අයින් කරන්න හින්දාන තමයි WD කිව්වේ. Water displace කරනවා. මේ වතුර කියන එක අපිට 65% ඇඟේ තිබුණාට වතුර ජීවයේ මිතුරා වුණාට ලෝකයේ බිහි වූ දවසේ ඉඳලා වතුරයි කාගෙත් මිතුර වුණාට ඔව් මේ යකඩ අරෝමය මේ අපේ ඉලෙක්ට්‍රොනික කෑලි අරෝමය ඒව විනාශ වෙන්නම වතුර නිසා තමයි.
0: ඔය සමහරක් වෙලාවට සර්කිට් වලත් ඔය නිකන් වතුර බැඳුනම ඒක වැඩ කරන්න
1: නැතුනවා නේ. ඒවා ෂෝට් සර්කිට් වෙන්න ගන්නවා.
0: ඔකේ.
1: ඒකට ක්ලීන් කරන්න වෙනවා. WD40. අනේ WD40 වල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ක්ලීන් කරලා ප්‍රොටෙක්ෂන් ලේයර් එකකුත් හදලා පොඩි වෙලාවක් ඇතුළත වාෂ්ප වෙලා ඩ්‍රයි වෙනවා සර්ෆස් එක. නමුත් ආරක්ෂාව ඉතුරු කරලා ඩ්‍රයි වෙනවා.
0: ඔකේ.
1: ඒ නිසා මේකට කුණු දූවිලි ආයිත් පාරක් අල්ලගන්නේ
0: නැහැ.
1: මලකඩ යවන වැඩෙන් තමයි අපි ඉස්සෙල්ලාම WD40 නිකන් ලාවට අඳුනගන්නේ.
0: හරි.
1: මලකඩ යවන එක WD40 වලින් කරන්න පුළුවන් වැඩ 2000කින් එකක් විතරයි. ඔබ ඉතුරු 1999ම කරලා නැතුව ඇති සමහර වෙලාවට. මලකඩම යවනවා, මලකඩම යවනවා, මලකඩම යවනවා. ඊට වඩා ගොඩාක් දේවල් ඔබ නිකන් ගෙදර දොරේ නිකන් හිතන්න පොඩි පොඩි දේවල් ඔබට එනවා ඔළුවට.
0: කිරි කිරි සද්ද එනවා දොරේ.
1: ටක්කන WD40 ටිකක් ගලවන්න. මේක වෙලා තියෙන මේ වතුර නිසා කියලා හිතනොත් ඒක පොඩ්ඩක් මේව කරන්න.
0: හා රයිට්.
1: නේද?
0: එතකොට ඒක ඩිමෝ නිවසින් තමයි WD40 එන්නේ.
1: එතකොට අර ඒගොල්ලන්ගේ ඩිමෝ එකේ තියෙන හොලග්‍රම් ස්ටිකර් එකක්.
0: රයිට්.
1: අපිට මාර ගේමක් දෙන්න වෙලා තියෙනවා මේ ඔබ බේරගන්න අර ෆේක් ප්‍රඩක්ස් වලින් ඒ වගේ ප්‍රඩක්ස් ෆේක් ප්‍රඩක්ස් ඒක තමයි ජීවිතේ අමාරුම කෑල්ල. දහජරා වලින් බේරගන්න එක මිනිස්සු ගාන අඩුයි කියලා ඔය හිතලා යනවනේ. ගාන අඩුයි කියන්නේ ඉතින් වැඩෙත් අඩුයි. ගාන අඩුයි කියන්නේ වැඩේ බාලයි නේද? කොලේ වහලා බාලය වගේ එනවා කියන එක ඉතින් සාමාන්‍ය තත්වයක් නේ. හරිද? ඔබ අහුවෙන්න එපා සල්ලි අමාරු වෙන්නේ හම්බ කරන්නේ. WD40 එකේ ප්‍රොඩක්ට් එක කියලා තියෙන ප්‍රමාණය ඒ විදිහටම තියෙනවා.

0: කට්ටිය ආස ඇති මේක ෆෝමියුලා එක හොයාගන්න. එහෙම ආස වුණ පළියට මේකේ ෆෝමියුලා එක එහෙම හොයන්න බෑ. මේක ඇමරිකන් ප්‍රොඩක්ට් එකක්. මේක ඉස්සර නිකන් ඇමරිකාවේ ගෙවල් 10ක් ගත්තොත් 8ක් විතර වගේ මේ ප්‍රොඩක්ට් එක තියෙනවා. මම තාමත් එහෙමයි. වා කියන්නේ WD-40 ඊට පස්සේ තව තව දියුණු වුණා. ඉලෙක්ට්‍රොනික වැඩ කරන අයට, මැකනිකල් වැඩ කරන, ගරාජ් වල ඉන්න අයට, ඒ වගේ තව තව තව ඩෙවලොප් කරව ප්‍රොඩක්ට්ස් ගොඩ තියෙනවා. අපිට නෝමල් WD-40 එක ගෙදරට ඇති. හොඳ නිකන් කොහොම කරන්න යන්න ඕනේ නැහැ නේ ගෙදර.
1: පොඩි පොඩි වැඩ ටිකනේ අපිට කරගන්න තියෙන්නේ.
0: ගරාජ් එකක් නැහැ නේ ගෙදර.
1: ආ ඒකනේ. මගේ කාලෙකට කලින් යාළු වෙන්න අහපු බෝයි කෙනෙක් හිටියා. මං එයාට බෑකිලා. ඇයි ඉස්සෙල් මොකක් කරුවොත්? 19900ට කතා.
0: 19950ට.
1: ඊට පස්සේ මං එයාට බෑ කිව්වා. බෑකට පස්සේ එයා මාරු
0: දෙකට සතුටින් ජීවත් වෙන්න දෙන්න.
1: හිතට හයිය අරගෙන
0: ඒ මං සතුටින් ජීවත් වෙන්නේ.
1: එයා CS ශ්‍රී ලංකාවට ගිහලා එයා ඉගෙනගෙන chartered accountant කෙනෙක් වෙලා අද මට message කරනවා. ඔයාට මතකද
0: මම ළමයා මාර්කේකින් බේරිලා ජීවිතය යන තුරු හොඳම තැනට ගියානේ.
1: මම තැන්නේ මට සතුටුයි අරවින්ද. කමන මං එදා බෑ කියපු නිසානේ ආ ඒ පාත් එක හොයාගත්තේ.
0: අපි කියනවා CS ශ්‍රී ලංකා එකේ ඉගෙන ගන්න chartered accountant කෙනෙක් වෙන්න අවුරුදු 3කින් ඒ ලෙවල් වල ඕනේ S3යි කියලා අපි
1: කියනවා. Yes ඒකනේ.
0: ඔයා විශ්වාස කරන ඊට වඩා රිසර්ච් තියෙන ළමයි chartered accountants ලා වෙන්න plan කරගෙන සම්බන්ධ වෙලා තියෙනවා. මේ science කරපු ළමයි.
1: ඔව් ඒකනේ.
0: Maths කරපු ළමයි.
1: Yes.
0: Arts කරපු ළමයි. සයන්ස් කරපු ළමයෙක් හිතන්නකෝ හොඳ result එකක් තියෙනවා. නමුත් විශ්වවිද්‍යාලය යන්න බැරි වුණා. ඒ නිසා එයා තීරණය කරන්නේ දෙවනතාවේ යන්නේ ආයෝක ලීලී ඉන්න තව අවුරුද්දක් මේව වෙන්න. මම යනවා අම්මේ. මම chartered accountant කෙනෙක් වෙනවා තාත්තේ. කිව්වා ගියා.
1: අවුරුදු 3කින් වුණා.
0: වුණානේ නේද?
1: ඒකනේ.
0: ඉතින් ලංකාවේ ලංකාවේ වෘත්තීය ඝනකාධිකාරීවරුන් බිහි කරන්න අයිතිය තියෙන ආයතනය මොකක්ද කියලා ඇහුවොත් ඔබ මතක තියාගන්න
1: ඕනේ. CA ශ්‍රී ලංකා.
0: CA ශ්‍රී ලංකා. ඒගොල්ලෝ තමයි ස්ටෑන්ඩඩ් එක හදන්නේ.
1: හරි, okay.
0: National Body of Accountants කියලා තමයි CA ශ්‍රී ලංකා එකට කියන්නේ. ඉතින් මේ වෙනකොටත් ලෝකේ පුරා 9000කට වැඩිය chartered accountants ලා ඉන්න. ළමයි 28000ක් විතර ඉන්නවා තවත් ඉගෙනගෙන mid level එකේ accountants ලා හිටියට ඉන්න.
1: හරි.
0: අවුරුදු 3 කෑලි වලට කඩලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. විෂයන් වෙන් වෙන් වශයෙන් ඉගෙනගෙන තනි තනි විෂයට විභාග ලියන්න පුළුවන්. ඕනනම් විෂයන් එක ස්ටේජ් එකකදී ස්ටේජස් 3යි විෂයන් 4 4ව තියෙනවා. විෂයන් 4යි ප්‍රායෝගික පරීක්ෂණයි. ඔහොම තමයි අවුරුදු 3 යන්නේ. ඔබට විෂයෙන් විෂයට ලියන්න පුළුවන්. විෂයන් 4 4 ලියන්න පුළුවන්.
1: හොඳයිනේ.
0: ලියලා ඔබට දැන් ප්‍රායෝගික එක්සෑම් එකක් ගැන එහෙම නැත්නම් ප්‍රායෝගිකව ඉගෙනගත්ත දේ යොදවන එක ගැන අමුතුවෙන් වද වෙන දෙයක් නැහැ. CS ශ්‍රී ලංකායක ඒකත් ඔබට සෙට් කරලා දෙනවා. ඒක අපි කියනවා කැප්ස්ටෝන් මොඩියුල් එකක් කියලා. කැප්ස්ටෝන්. ඒ කියන්නේ ලෝකේ රටේ තියෙන රියල් ප්‍රශ්නයක් ඔබට විසඳන්න දෙනවා. ඔබ ඉගෙනගත්ත දේවල් හරියට ඉගෙනගත්තද කියලා ඔබටම බලාගන්න.
1: හා නයිස්.
0: ඒක හරියට කරොත් අන්න ඒ පළවෙනි ස්ටේජ් එක සමයි.
1: හරි.
0: දෙවෙනි ස්ටේජ් එකත් ওই විදිහටයි යන්නේ. දැන් ඉස්සර වගේ විෂයන් 25ව නැහැ. දැන් තියෙන්නේ 15යි. ගොඩක් විෂයන් ඉගෙන ගන්න අවශ්‍යම නැහැ. තාක්ෂණයේ දියුණුව හින්දා. ඔබව ඒ කැලලට විතරක් නෙමෙයි දැනට පාවිච්චි කරන මේ ඩිජිටල් ස්කිල්ස් පැත්තත් ඔබේ හොඳටම හදනවා. හොඳටම හදනවා. ඒ නිසා නිකාම එකවුන්ට්ස් ටිකක් එහෙට මෙහෙට කරන්න පුළුවන් ළමයෙක් නෙමෙයි ඉන්නේ. කම්පැනියක් දුවවන්න පුළුවන් මොලයක් අපි හදන්නේ CS ශ්‍රී ලංකාවකින්. අන්නේ මොලේ හදමු අපි. අපේ දරුවන්ට ඒ මොලේ අපි දෙන්න ඕනේ. ඒ වගේ දරුවෝ ලක්ෂ ගණනින් මේ රටේ බිහි වෙන්න ඕනේ. ඒක දකින්න අපි ඉඳි දන්නේ නැහැ. ඒක අවුලක් නැහැ.
1: ඔයා දැක්කේ නැතත් මම දකින්නේ අරවින්ද.
0: ඔයා දකි.
1: ඇයිද?
0: ඔයා දකි.
1: කියන්න බෑ.
0: ඔයා දකි. මම දකි. ඔයාව දකි. මම. අපිත් මතේ සෝවි කරා දිටි කාලේ. ඒ වයසට ගියේ වේගි. කියලා මම දකි.
1: එහෙනම් සුබ දවසක් ඕගලන්ට. අපි ආයේ හම්බ වෙමු.
0: CS ශ්‍රී ලංකාවේ නම්බර් එක දීගෙන මම යන්න. 0.7.0.400.55 11.7.0.455 11. ආසයිද? එනනම් අපි හෙට හම්බෙමු. ආසයිනේ.
1: සුබ දවසක්.

0: Rockwemo sehr datta. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද
4: මොකද්ද මහත්තයා
3: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: After A level slit එකේ modern technology සහ practical expertise සමගින් civil, mechanical, mechatronics, materials, electrical and electronics engineering. ඔයාගේ next level future path එක මෙන්න. දැන්ම apply කරන්න පිවිසෙන්න. www.slit.lk. Slit evolve beyond.
6: Aluminium මනේ.
7: දන්සලේ fried rice එකේ, හෝටලේ fried rice එකේ quality වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: ඇප් එකෙන් ගත්තත් H15 රීලෝඩ් කරලා ගත්තත් H15 ඇප් එකෙන් ගත්තත් රීලෝඩ් කරගත්තත් iPhone 17 Pro දිනනනම් H15 H15 පිස්සු හැදෙන අවුරුදු වාසියක් වැඩි වැඩියෙන් H15 ඇක්ටිවේට් කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න අදම රුපියල් 1199ක් රීලෝඩ් කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න
10: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
12: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
13: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 හොවාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544500
14: අයියා මට ඇපල් මලක් දෙන්න
15: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
14: අයියා මට මල් ගොඩක් දීලා
15: ඔව්වා මොනවද නංගි අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
14: H15 පිස්සුවක්ම තමයි
16: වෛර පෙඳ ගොහුදු විත්තා
17: වෛර පෙඳ ගොහුදු විත්තා
16: අන්න හරි ඒ කියන්නේ බාටේල්ඩ් ගොඩ්වි කුරුල්ලෙකුගේ නමක් මම මේ කිව්වේ මම අකරේ අnder දෙවලයක් කිව්වා වගේ සීලිම දිහායි කාපට් එක දිහායි බලබල ඉන්නපා
17: මං ඒත් කල්පනා කරා මගේ දැනුමෙන් තොර දෙයක්ද මේ කියලා මම
16: ඒක නෑ නේ නේද මගේ දැනුම් පරාසයට අහු නොවන දේවල් වාගේ දැනුම් පරාසය නෑ
18: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය
19: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
13: 98.2 98.4

0: क्या था टॉप स्टोरी
1: බන්ධනාගාර නියාමකවරුන් තුන්දෙනෙක් අත්අඩංගුවට වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරුන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම ලැබමින් සිටි රැඳවියෙකු හදිසියේ රෝහල්ගත කිරීමෙන් පසු මේ යාමේ සිද්ධියට අදාළවයි. මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව සිරදඬුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවෙකු එහි නිලධාරීන් විසින් පසුගිය තුන්වෙනිදා බන්ධනාගාර අභ්‍යන්තර එලිමහන් ක්‍රීඩාංගණය වෙත රැගෙන ගොස් ඇත්තේ පිරිසිදු කිරීමේ කටයුතු සඳහායි. ඒ අතරතුර සිරකරු එක්වරම පලා ගොස් ඇති අතර ඔහු ලුහු බැඳ ගිය බන්ධනාගාර නිලධාරීන් බොරැල්ල නගරයේදී යළි රැඳවියා සිය භාරයට ගනු ලැබුවා. බන්ධනාගාරයට රැගෙන විත් සුළු වේලාවකට පසු දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් ඔහු ඇතුළත් කර ඇත්තේ බන්ධනාගාර රෝහල වෙතයි. එහිදී අදාළ රැඳවියා මිය ගියා. රැඳවියාගේ ඥාතීන් චෝදනා කළේ නිලධාරීන් විසින් පහර දීම හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවටයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කරනු ලැබුවේ බොරැල්ල පොලිසිය විසින්. එම පොලිස් කණ්ඩායම් සිදු කළ විමර්ශනය අනුව අදාළ බන්ධනාගාර නියාමකවරුන් තුන්දෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් තවත් දේශීය පුවතක්. පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර අනෙක් මැතිවරණ සම්බන්ධ නීති සමාලෝචනය කර ඒ පිළිබඳව වන යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් අද නම් කරනු ලැබුවා. සමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත එම කාරක සභාවේ සභාපති ලෙස පත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්නයි.
0: Theater Top Story.

0: උදේ 10 විනාඩි 12යි දැන්. රොක් වෙමු සියතට.
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 192 0718 132 77.
4: ලොවම රසයෙන්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපි එකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
5: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
4: ඇප් එකෙන් ගත්තත් H15 රීලෝඩ් කරලා ගත්තත් H15. ඇප් එකෙන් ගත්තත් රීලෝඩ් කරගත්තත් iPhone 17 Pro දිනන නම් H15. H15 පිස්සු හැදෙන අවුරුදු වාසියක් වැඩි වැඩියෙන් H15 ඇක්ටිවේට් කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් රීලෝඩ් කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
5: සරයි. ඉතින් අයියා වාගේ

0: උදේ 10 විනාඩි 27යි වෙලාව. දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නේ සාමාන්‍යයෙන් අවුරුදු මාස විතරයි ඇඳුම් ගන්න ඕන කියලා. නේද? අවුරුදු මාසේ තමයි ෂොපින් යන්නේ, ගෙවල් වලට ඕන කරන දේවල් හැමදේම ගන්න සාමාන්‍යයෙන් අප්‍රේල් මාසෙ විතරයි. ඊට පස්සේ මාස දෙකක් විතර නැකම් මුකුත් ගන්න ඇයි අප්‍රේල් මාසෙ ගත්තානේ. අන්න එහෙම හැඟීමකින් තමයි ගොඩක් අය ඉන්නේ. හැබැයි ඒක වැරදිනේ, එහෙම නෙමෙයිනේ. අවුරුදු මාසේ ඇඳුම් අරන් ලස්සනට ඇඳ පැළඳලා හිටියා වගේම අනිත් මාසවලත් අනිත් දවස්වලත් ඒ විදිහටම ඉන්න ඕනනේ. එහෙම ඉන්නනම් ලස්සනම ලස්සන ඇඳුම් ගන්න නම් හිතේ තියෙන ඇඳුම. හිතේ තියෙන ඇඳුම හැමතැනම හොයන්න බෑනේ. කොච්චර විද්දත් සමහරලාට අපිට හිතේ තියෙන ඇඳුම හම්බෙන්නේ නැහැ. හිතේ තියෙන ෂූස් දෙක හම්බෙන්නේ නැහැ. හිතේ තියෙන සංග්ලාසස් දෙක මේ කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ සමහර වෙලාවට. හැබැයි හිතේ තියෙන දේ ගන්න යන්න තියෙන එකම තැන තමයි තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. කිරිබත්ගොඩ නිට්ටඹෝ ඡායල මහනුවර කුරුණෑගල ඔන්න රට වටේම දැන් ශාඛා තියෙනවා. තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් ලස්සන ඇඳුම් ගොඩක් කලෙක්ෂන් එකක්ම තියෙනවා. පවුලේ ඔක්කොටම එකම තැනින් ගන්නත් පුළුවන්. අන්න ඒකත් වටිනවා නේ. නැත්තම් ටවුන් එකේ දාඩිය පෙරාගෙන අවු එහෙට මෙහෙට ඇවිදිනවා කියන්නේ ඉතින් කොච්චර කට්ටක්ද නේ, දවසක්ම ඉවරයිනේ. හැබැයි තිලක වර්ධනකට ගියොත් එහෙම කිඩ්ස්, ලේඩිස්, ජෙන්ටස් ක්ලෝත්ස් ඒ වගේම ෂූස්, බෑග්ස්, පර්ෆියුම්ස් මේ හැම දෙයක්ම ඔයාට එකම තැනකින් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තියෙන ගානට බොහොම ලාභයට තමයි ඉතින් තිලක වර්ධනකේ තියෙන. ඒ වගේම දවසින් දවස විශේෂ වටනුත් ලෑස්ති කරලා තියෙන ඔන්න තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් එකේ. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් විතර නෙමෙයි, හරිද? තිලකවර්ධන සෙලිවුල, කිරිබත්ගොඩ කඩවත, ජායල නිට්ටඹෝ මහනුවර කියන පැතිවල ශාඛා තියෙනවා. තිලකවර්ධන සෙලිවිලකට ගියොත් එහෙම විශේෂයෙන් වත්තලකට ගියොත් මොබයිල් ඩිවයිසස්, يعني ෆෝන් චාර්ජර්ස් තියෙනවා, ෆෝන් තියෙනවා, කේබල් තියෙනවා, පවර් බැංක්, බැක් කවර්ස් මේ හැමදේම වට නිරදී ගන්න පුළුවන්කම තියෙනවා තිලකවර්ධන සෙලිවුල වෙතට ළඟා වුණොත්. ඒ විදිහම තමයි තිලකවර්ධන ලයිෆ් ස්ටෝ ගැනත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. කිරිබත්ගොඩ සහ ජයල තමයි තිලකවර්ධන ලයිෆ් ස්ටෝ පිටලා තියෙන එක තියෙනවා. ගෙදරට ඕන කරන දේවල් දැන් තමන් ලස්සනට අඳිනවා පළඳිනවා වගේම ගෙදරත් ලස්සනට තියාගන්න ඕනේ. තමන් ඉන්න තැනත් ලස්සනට තියාගන්න ඕනේ. ඉතින් තිලකවර්ධන ලයිෆ් ස්ටෝ වෙතට ගියොත් එහෙම කිචන් එකට, බෙඩ්රූම් එකට, ඊට පස්සේ වොෂ්රූම් එකට, ලිවිං රූම්, ඩයිනිං රූම්, ගාඩන් එකට ඉඳන් මේ හැම දෙම ඔයාට එකම තැනකින් ගන්න පුළුවන්කම තියෙනවා තිලකවර්ධන ලයිෆ් ස්ටෝ. තියෙන හැබැයි කිරිබත්ගොඩ සහ ජායල විතරයි ඔන්න ශාඛා දෙකට යන්න පුළුවන්. ගෙදරට ඕන කරන දේවල්, ගාඩන් එකට ඕන කරන දේවල් එකම තැනකින් ඔයාගතේ තියෙන ගාන්ට ගන්න පුළුවන්කම තියෙනවා. ඔය සේරම ගත්තට වැඩක් නැහැ. දැන් කාන්තා පාර්ශ්වයේ ගත්තම මොන ඇඳුම ගත්තත් මොන දේ ගත්තත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ අතට ගාන්න කියුටෙක්ස් එක, ලිප්ස්ටික් එක, ඊට පස්සේ ක්‍රීම් ජාතිද අරවද මේවද හොඳම බ්‍රෑන්ඩ් වලින් ගන්න ඕනේ නේද? අන්න ගන්න පුළුවන්කම තියෙනවා තිලකවර්ධන බ්ලොසම් විතර ළඟා වුණොත්. කිරිබත්ගොඩ වත්තල තමයි මේ තිලකවර්ධන බ්ලොසම් පිටලා තියෙන්නේ. ෆැන්සි ඇයිටම්, මේකප්, සංග්ලාස් වගේ දේවල් ඉඳන් මේ හැමදේම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා තිලකවර්ධන බ්ලොසම් විතර ළඟා වුණොත්. ඉතින් තිලකවර්ධන ඔන්න ලෑස්ති කරලා තියෙන මුළු පැකේජ් එකම ඔයාට එකම තැනකින් ගන්න පුළුවන්කම තියෙනවා. පවුලේ කට්ටියට හැමෝටම ඇඳුනුත් අරගෙන, ගෙදරට ඕන කරන දේවලුත් අරගෙන, ඉතුරු හැමදේමත් ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා තිලකවර්ධන වෙතට ළඟා වුණොත්. දැම්මන්න දැම්මන්න දැම්මන්න අවුරුදු මාසෙ විතරක් නෙවෙයි මන්නම් කියන ෂොපින් කරන්න ඕනේ. අනිත් මාසවලත් ෂොපින් කරලා ගැම්මට ඉන්න ඕනේ නේ, ලස්සන්ට ඇඳලා. රයිට්, ඒ පණිවිඩය කියන ගමම වෙලා මතක් කරන්න. උදේ 10යි විනාඩි 30යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින්, මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: රත්තරනින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න ස්වර්ණ මහල් ජුවලස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
3: එමි මාර හුට්ට ප්‍රහඳ බම් වෙලා තියෙන.
4: ඇයි?
3: ඇයි නෙමෙයි හවසට නටවන්න වෙන්නේ නයි.
4: ආ නටු නටු.
3: මේ විහිළු නෙමෙයි බං අද සුරම්යාගේ බර්ත්ඩේ එක මට තෑක්ක ගන්න අමතකුණා.
4: අයියෝ ප්‍රශ්නද බං ටක් ගාලා කපුරුගෙන් ඕඩර් කරපන්කෝ.
3: අනේ මේ ඔන්ලයින් ලව් කර කර ඉන්න බෑ බං. අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනු ඔබ දන්නවනේ.
4: ඉතින් බං මේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 13 37 ගහපන්කෝ.
3: ඇයි සුරම්ය එන්න කලින් මාව ඇම්බියුලන්ස් එකකට පටවලා උඹට හොස්පිටල් යවන්නද ඕනේ?
4: මොන ඇම්බියුලන්ස් එකක්ද බං? ඒ වෙන නම්බර එකක්. මේ 13 37 කියන්නේ කපුරුගෙන් ඕඩර් කරන්න පුළුවන් නම්බර එක.
3: ඈ එහෙමත් පුළුවන්ද?
4: ඔව් බං ෆෝම්ස් පුරවන්න ඇඩ්‍රස් දෙන්න කාඩ් ඩීටේල්ස් දෙන්න ඕනේ. මොන මගුලක්වත් ඕනේ නෑ බං. කතා කරා ටක් ගාලා ඕඩර් කර.
3: ඕක ගන්න බෑ ගන්න කලබල කරන්න එපා. හෙලෝ කපුරුක.
4: ඈ
5: මතකද? ඒ ඇස් දිහා බලාගෙන

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සුඩ්සටි වෙතින් මෙගාවට්ටම් එන්ජෝයි පිරිසිදු පොල් තෙල් ඉතිරි රුපියල් 245යි, කොකා කෝලා ඉතිරි රුපියල් 100යි, මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි, පයාස් නැචරල්ස් කොකුම් බේබි සබන් මල්ටිපැක් ඉතිරි රුපියල් 210යි. කාගිල් සුඩ්සටි
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැම

0: සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලන්සු තියලා අතේ තියෙන ගානට අරගන්න. මෙන්න මෙහෙම ලන්සු තියමි.
1: KW හිස්තනක් අඩුම ලන්සුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Van Desi. Sekurada Hawas Pahata.
3: Powered by Bid to Win.
4: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා.
5: දුවේක Facebook එකට දැම්මද?
4: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකට රෙජිස්ටර් කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
7: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
6: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
8: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
8: ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: ஈஸியா தட்ட. ஹத்தர வட்டேப பத்தர தப்பரேட்டு சியத்தட்ட
1: சியத்த பத்தரே
0: உதே ஹதை பனஹட்ட අනුග්‍රහය
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
3: තාම ලක්කෙක චාර්ජ් කළේ නැද්ද?
4: මොකද්ද මහත්තයා?
3: ලක්කෙක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක පිළිදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න. Excite ගන්න ලක්කෙක charge කරගන්න. Excite battery එක පිළිදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000.
6: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
8: මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
9: අයියා මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
9: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.
10: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1 රුපියල් 199යි, සුදු සීනි කිලෝ 1 රුපියල් 209යි, මුං ඇට කිලෝ 1 රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ 1 රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
11: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
12: After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? Digital innovation සහ legal tech සමග confident legal professional කෙනෙක් වෙන්න LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන්ම ආයුධම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit evolve beyond.
13: ක්‍රිස්වෙන්නේසියෙන් සන්න මහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
14: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ගක් හම්බුනේ ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි ස්වර්ණ මාළිගය දෙක දෙකටම thank you කියනවා ඊට.
15: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
16: ක්‍රේසි වෙන්දේසි
17: සිකුරාදා හවස 5ට සියත අහන්න. Powered by Bid to Win.
18: වෛරපෙද ගොහුදු විත්තා.
19: අන්න හරි. ඒ කියන්නේ බාටේල්ඩ් ගොඩ්වි. කුරුල්ලෙකුගේ නමක් මම මේ කිව්වේ. මම මකරේ අnder දෙවලයක් කිව්වා වගේ සීලිම දිහායි කාපට් එක දිහායි බලබල ඉඳපා.
20: මම ඒත් කල්පනා කරා මගේ දැනුමෙන් තොර දෙයක්ද මේ කියලා. මම
19: හිමිව නෑ නේ. මගේ දැනුම් පරාසයට අහුන වෙන දේවල් ඔයාගේ දැනුම් පරාසෙ නෑ.
21: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
0: අනුග්‍රහය.
22: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: था टॉप स्टोरी।
1: लक्ष देख का अलस्कत पुलिस कोस्तापल अतरंगटा රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට තිබෙනවා. පෑලියගොඩ පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනෙකු විසින් මෙම අල්ලස් මුදල් ලබා ගෙන තිබුණේ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් පුද්ගලයෙකුට නීතිමය පියවර නොගැනීම සඳහායි. පසුගිය අප්‍රේල් මාස 24 වෙනිදා එම අල්ලස් මුදල් ලබා ගැනීමේදී එක් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවටගත් අතර අනෙක් කොස්තාපල්වරයා පලා ගොස් තිබුණා. අල්ලස් කොමිසම විසින් මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ එම පොලිස් කොස්තාපල්වරයායි. ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. දැන් විදෙස් පුවතක්. චීනයේ හුනාන් ප්‍රාන්තයේ ලියුයන් නගරයේ පිහිටි ගිනි කෙලි කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල ලපැති සංඛ්‍යාව 61 දෙනෙක්. අනතුරට ලක් වූ පිරිස මුදා ගැනීම සඳහා සහන සේවකින් 500ක් පමණ යොදාගෙන තිබෙනවා. ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පිරිස සෙවීම සඳහා රොබෝ යන්ත්‍රද භාවිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දැන් ක්‍රීඩා පුවතක්. NSL සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ සිය පළමු ඉනිම වෙනුවෙන් කලම්බෝ කණ්ඩායම කඩුලු 5ක් දැවේ ලකුණු 40ක් රැස් කරගෙන සිටිනවා. දඹුල්ල කණ්ඩායම කඩුලු 9ක් දැවේ සිය ඉනිම අත්දිටුවනු ලැබුවේ ලකුණු 222ක් ලබා සිටියේදී. තරගයේ පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී. සියත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
0: Theater Top Story.

උදේ 11 විනාඩි 10යි දැන්. රොක් වෙමු සියතන.

0: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා. After A-levels construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් slip BSc honors quantity surveying degree එකට enroll වෙන්න. BIM AI modern tech එක future ready QS professional කෙනෙක් වෙන්න. අදම අයදුම් කරන්න පිවිසෙන්න. www.slip.lk.
1: ඉගෙනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB run අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB run අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
3: හෙලෝ සර්, මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
4: මොන ඩීටේල්ස්ද? කවුද මේ
3: සර්? අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
4: ඔව්, දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
3: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්ත නම්
4: ඒයි මගේ ඉන්සයිස් එක දැනගන්න ඕනේ.
3: මොකද්ද සර්?
4: මගේ ඉන්සයිස් එක දැනගන්න ඕනද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන්න, ස්කෑමරයා.
3: නෑ සර්,
4: නෑ මේ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝර ගන්න කපුරුකෙන් විතරයි.
3: එහෙමද?
4: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක.
3: එහෙමත් පුළුවන්ද?
4: පුළුවන් නේ නැහැ. කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙකර් ටූල් එකේ පේස් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු ගෙනවා.
3: අනේ, අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
4: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.
5: රත්තරන්ින් බැබලෙන්න, කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණ මහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මේ මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන් මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණ මහල්, ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
6: අතේ මිතේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
7: සරයි.

0: සීවෙත් සුදු කොච්චි අනුග්‍රහය
1: දසිතා පෙරහර අලුතින් නුවරට පැමිණෙන්නා
2: මව්වරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලංසුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
3: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
0: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට.
4: Powered by Bid to Win.
5: අම්මා මට අද ක්ලාස් ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
6: ආමේ මටත් අද ප්‍රැක්ටිස් ස්නැක් එකක් ගන්න ඕනේ.
7: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
8: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ සියත FM.
9: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
9: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සපල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
10: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: 98.2 98.4

දසන 11 විනාඩි 25 වෙලාව. ලස්සන සින්දුරිකා කහගෙන ඉන්න වෙලාවේ ලස්සන පණිවිඩයක් මතක් කරන්න ඕනේ. ලස්සන පණිවිඩයක් කියන්නේ මොකද්ද? ලස්සන වෙන්න පුළුවන් පණිවිඩ තමයි හැමතිස්සෙම මතක් කරන්න ඕනේ නේ. තමන් ලස්සනට ඉන්නවා කියන්නේ තමන්ගේ වටේ තියෙන දේවලුත් නිකම්ම ලස්සන වෙනවා. තමන්ගේ වටේ ඉන්න ඇත් නිකම්ම ලස්සන වෙනවා නේ. තමන්ව දැක්කට පස්සේ යාළුවරත් නිකන් අහිතනවා මමත් නිකන් එයා වගේ අඳින්න පළඳින්න ඕනේ. එයා පාවිච්චි කරන දේවල් මමත් පාවිච්චි කරලා බලන්න ඕනේ. අන්න ඒ වගේ වටේ කට්ටියට අදහස් වෙනවනේ නේ. මේ හැම දෙයකටම කලින් හැබැයි ඔයා ලස්සනට ඉන්න ඕනේ. ඔයා ලස්සනට ඉන්න ඕන නම් ලස්සන ඇඳුම් තියෙන ලස්සන දේවල් ගන්න තියෙන හොඳම තැනකට තමයි ඔයා යන්න ඕන. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කිරිබත්ගොඩ නිට්ටඹුව ජායන මහනුවර කරුණෑගල මේ වෙනකොට රට වටේම ශාඛා තියෙනවා. ඉතින් තිලකවර්ධනෙකට ගියොත් එහෙම පවුලේ ඔක්කොටම එකපාර ඇඳුම් පැනඳුම් විතරක් නෙමෙයි හැමදේම ගන්න පුළුවන්කම තියෙනවා. කිඩ් සෙලෙක්ෂන් එක, ඊට පස්සේ ලේඩිස්, ජෙන්ස්, ෂූස්, බෑග්, පර්ෆියුම්ස් මේ හැමදේම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කිරිබත්ගොඩ නිට්ටඹුව ජායල මහනුවර කරුණෑගල මෙන්න මේ කියන ශාඛාවලට ගියොත්. ඒ විතරක්ම නෙමෙයි, ටෙක්ස්ටයිල්ස් විතරක් නෙවෙයි, තිලකවර්ධන සෙලියුල වෙතට ගියොත් කිරිබත්ගොඩ, කඩවත, ජායල, නිට්ටඹුව, ඊට පස්සේ මහනුවර, විශේෂයෙන්ම වත්තලකේ තියෙනවා ඔන්න මොබයිල් ඩිවයිසස්. ඒ කියන්නේ මොනවාද? මොබයිල් ෆෝන්ස්, චාර්ජර්, පවර් බැංක්, ඊට පස්සේ බැක් කවර්ස්, මේ හැමදේම ටෙම්පර්ඩ් ග්ලාස් එකේ ඉඳන් මේ හැමදේම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා තිලකවර්ධන සෙලියුල වෙතට ළඟා වුණොත්. තිලකවර්ධන සෙලියුල තියෙන කිරිබත්ගොඩ, කඩවත, ජායල, නිට්ටඹුව, මහනුවර, ඒ වගේම වත්තල. රයිට්, ඔය විදිහට තිලකවර්ධන ගමන යනකොට තිලකවර්ධන ලයිව් ස්ටෝ තියෙන ඔන්න කිරිබත්ගොඩ ජායල ලයිව් ස්ටෝ වෙතට ගියොත් ඔයාට පුළුවන් නිවසට ඕන කරන හැමදේම මිලදී ගන්න. නිවසට කියන්නේ කොහෙටද? කිචන් එකට, බෙඩ්රූම් එකට, වොෂ්රූම්, ඊට පස්සේ ලිවිං රූම්, ඩයිනිං රූම්. ඒ විතරක් නෙමෙයි, ගාර්ඩන් එකට ඕන කරන හැමදේමත් ඔන්න තිලකවර්ධන ලයිව් ස්ටෝ වෙතින් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. කිරිබත්ගොඩ ජායල මෙන්න මේ ශාඛා දෙකට තමයි ඔයාට යන්න තියෙන්නේ තිලකවර්ධන ලයිව් ස්ටෝ වෙතට ගියොත්. ඔයාට ගෙදරට ඕන කරන හැමදේම, ඒ කියන්නේ ගෙදර ඇතුළට වගේම ගෙදර එළියට ඕන කරන හැමදේමත් තිලකවර්ධන ලයිව් ස්ටෝ වෙතින් ඔයාට මිලදී ගන්න පුළුවන්. ඔය මොන දේ මිලදී ගත්තත් ගේනල මේ ක්‍රම ලස්සන්ට ඉන්න ඕනනේ. තිලකවර්ධන බ්ලොසම් විතර වාර යන්න පුළුවන් ඔන්න. කිරිබත්ගොඩ වත්තල තමයි මේ ශාඛාව පිහිටලා තියෙන්නේ. තිලකවර්ධන බ්ලොසම් ෆැන්සි ඐම්ස් හැමදේම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා තිලකවර්ධන බ්ලොසම් වෙතට ගියොත්. මේකප්, සංග්ලාසස් වගේම ගෑනු ළමයෙකුට ලස්සන වෙන්න ඕන කරන හැමදේම ඔන්න තිලකවර්ධන බ්ලොසම් වෙතින් ඔයාට මිලදී ගන්න පුළුවන්. කිරිබත්ගොඩ වත්තල ශාඛාවල තමයි මේ තිලකවර්ධන බ්ලොසම් ඔයාට පිළිගන්නවල තියෙන්නේ තිලකවර්ධන වෙති. රයිට්, ඔන්න ඔය විදිහට තමයි තිලකවර්ධන ඔයා වෙනුවෙන් ලෑස්ති වෙලා ඉන්නේ. රයිට් යන වෙලාවත් මතක් කරන්න, 11:28 දැන්.

එකක් ඒ ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න. මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: ඔබ කව වැඩ කරන මිනිහෙකුටත් පැය 8කට පස්සේ ගෙදර යන්න කියලා නිවාඩුවක් දෙනව නේද? අඩුමතරමේ ඔබ හෘදයේ වස්තුවට, පෙනහැල්ලට, අක්මාවට, වකුගඩුවලට, මහ බඩවැල්, කුඩා බඩවැල්වලට ස්තුතිවන්තවත් වෙලා තියෙනවද නැහැ?
4: මහා ප්‍රාචීරයට
3: මේ ඔක්කොම තියෙද්දි අපේ මහා ප්‍රාචීරයට තමයි දැන් කතා කරන්නේ.
4: ඒකේ තියෙන කෑලි
3: මොලේ එහෙම තියෙන.
5: ලොකම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive
6: අනුග්‍රහය. පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා,
11: පහසු වෙලා,
12: තෑගි වැඩි වෙලා,
11: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ.
17: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
18: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.
7: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි. පෙරවත්ත නාමය අපේ කිරිසන් නාමයයි.
2: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
5: ආ එහෙමත් පුළුවන්ද?
2: පුළුවන් නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස ගාවටම බට්ටු ගෙනවා.
8: දෙටි හැටියට quality විසඳුම WD-40 demo within. Original WD-40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 2350 සිටි ඉහළට කොන්දේසි සයිතයි.
3: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන්

0: ගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රේසි වෙන්නේ සීන් ඔබට ලංසතියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව්මාම් පෙන්ඩන්ට් එකකට.
2: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසුතියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසුතියනේ.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
3: Theater Crazy Win Desi Sekurada House Pahata
4: Powered by Bid to Win
5: Tatti menno ayayay kiyala sindu viral wela
6: duweka Facebook ekata dammada
5: Facebook itarak nevey man oy dennawa Sita TV Voice of Family ekata register karanna
7: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
8: Sita Voice of Family
9: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
10: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
10: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
11: 98.1 98.1

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට.
2: අනුග්‍රහය. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
3: තාම ලක්කෙක චාර්ජ් කළේ නැද්ද?
4: මොකද්ද මහත්තයා?
3: ලක්කෙක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: After A-levels future ka change karanna science use karanna ready da high tech labs research and innovation samaga next gen scientist kenek wenna slit BSc honors biotechnology degree ekata enroll wenna pivisena www.slit.lk slit evolve beyond
6: para gana kape rate honda aluminium dunna vishwasaye parissan karapu quality maintain karapu guarantee at ekkama warranty ak denne alumex
7: aluminium ona taram alumex nam is taram
8: aya mata apple malak denna
9: onna api denawa me nankita apple malak aa tava sudu aralia malakui daffodil malakui sapattu malakui sepalika malakui camellia malakui tava madu malakui dehi malakui
8: ayya mata mal godak deela
9: owa monawada nangi ara hash 15 eken punch rupiyal 1199 ekata apps 15kma unlimited denne e madimata tava rupiyal 100 ka reload ekuk danawa pissune
8: hash 15 pissuakma tamai
10: oh is that this one more
11: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
12: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක.
13: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණ ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 හොවාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011
14: සෙන් සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
15: ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ගක් හම්බුනේ ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි ස්වර්ණමාල ඩියුටි කරලා දෙකටම thank you කියනවා ඉතින්.
16: එන සතියේ ක්‍රේසි වෙන්දේසීන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
17: Fiat Crazy Wednesday.
18: සිකුරාදා හවස 5ට සියතහන්න.
19: Powered by Bid to Win.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: වැලිකඩ බන්ධනාකාරයේ නියාමකවරුන් තුන්දෙනෙක් අතනගොට. ඡන්ද ක්‍රමය සමාලෝචනයට පාර්ලිමේන්තු කාරක සභාවක්. විශ්‍රාමකීය විදුලි සේවකින්ගේ දීමනා ගෙවීම 15 වනදා සිට. ඔපනායක අසමාන කන්දේ නායමක්. ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානයේ ප්‍රතිචාර.
0: දේශීය සියත. Local news on Seatha.
1: වැලිකඩ බන්ධනාකාරයේ නියාමකවරුන් තුන්දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වැලිකඩ බන්ධනාකාරයේ සිර තඬුවම් ලැබමින් සිටි රඳවියෙකු හදිසියේ රෝහල්ගත කිරීමෙන් පසු මියාමේ සිද්ධියට අතාලවයි. මත්ද්‍රව්‍ය චෝදනාවකට අතාලව සිර තඬුවම් ලබා වැලිකඩ බන්ධනාකාරයේ සිටි සිරකරුවෙකු එහි නිලධාරින් විසින් පසුගිය තුන්වනදා බන්ධනාකාර අභ්‍යන්තර එලිමහන ක්‍රීඩාංගණයේ වෙත රැගෙන කුස් ඇත්තේ පිරිසුදු කිරීම කටයුතු සඳහායි. ඒ අතරතුර සිරකරු එක්වරම පලාගොස් ඇති අතර ඔහු ලුහුබැඳකිය බන්ධනාකාර නිලධාරීන් බොරැල්ල නගරයේදී යලි රඳවියා සෙබහරට ගන්න ලැබුවා. බන්ධනාකාරයට රැගෙන විත් සුළු වේලාවකට පසු දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් ඔහු ඇතුළත් කර ඇත්තේ බන්ධනාකාර රෝහල්ටයි. එහිදී අදාළ රැඳවියා මිය ගියා. රැඳවියාගේ ඥාතීන් චෝදනා කළේ නිලධාරීන් විසින් පහර දීම හේතුවෙන් ඔහු මියකුස් ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත්කනු ලැබුවේ බොරැල්ල පොලිසිය විසින්. එම පොලිස් කණ්ඩායම් සිදු කළ විමර්ශනය අනුව අදාළ බන්ධනාකාර නියාමකවරුන් තුන්දෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රැඳවියාගේ ඥාතීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ඊයේ සිදු කරනු ලැබුවා. අදත් පාර්ශව කීපයකින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ. පසුගිය 27 වනදාද වැලිකඩ බන්ධනාකාරයේ නිලධාරියෙකු සහ රැඳවියෙකු අතර සිදු පොරබැදීමකින් පසු රැඳවියෙකු මිය ගියා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිකුඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියෙන් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ විභාගයේ යළි ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුත්කල මහදිකන විනිසුරු මඩුල තීරණය කර තිබෙනවා. නඩුව මීට පෙර විභාග කරන ලද්දේ නාමල් බලල්ලේ මහින් වීරමන් සහ සුචීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල මහදිකන විනිසුරු මඩුලක් හමුවේ. නාමල් බලල්ලේ විනිසුරුවරයා විනය පරීක්ෂණයක් හේතුවෙන් වැඩතහනමට ලක්වීම හා මහේන් වීරමන් විනිසුරුවරයා විශ්‍රාමයාම හේතුවෙන් නඩු විභාගයේ මාස ගණනාවක් කඩාල වුණා. එම තත්ත්වය මත නඩුව යළි විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසෙන් විසින් නව ත්‍රිපුත්කල මහදිකන විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා. නයනා සෙනවිරත්න, නලින් හේවා වසම් සහ ලක්මාලි හේවා වසම් යන ත්‍රිපුත්කල මහදිකන විනිසුරු මඩුල්ල ඊට අයත්. ප්‍රගීත් එක්නලිකුඩ නටුව මීට පෙර විභාගයට ගැනුණේ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ. එහෙත් ඒ යළි විභාගයට ගැනීම සිදු කරනු ලබන්නේ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු අමාත්‍ය කෙහෙලිය රංගමුක්කැල්ල අමාත්‍ය දුහුරේ දරු සමේ ඔහු පදිංචිව සිටි නිල නිවසේ ස්ථාපිත කර ඇති අධිකරණයේදී. නටුව ලබන 8 වනදා සිට සතිපතා විභාගයට ගැනීමට නියමිතයි. 2010 වසරේ ජනවාරි මස 24 වනදා සිට 27 වනදා දක්වා කාල සීමාව තුළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිකුඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නටුව ගොනු කරනු ලැබුවා. පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර අනෙක් මැතිවරණ සම්බන්ධ නීති සමාලෝචනය කර ඒ පිළිබඳ වන යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් අද නම් කරනු ලැබුවා. සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත එම කාරක සභාවේ සභාපති ලෙස පත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දනා බේරත්නයි. මේ අතර ප්‍රමිතියෙන් තොර ගලඟුරු හේතුවෙන් විදුලි නිෂ්පාදනයට සිදුව ඇති බාධාවන් සම්බන්ධයෙන් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් ප්‍රශ්න කළා.
2: අපි කවුරුත් දන්නවා මේ බාල ගල්ලඟුරුත් එක්ක මාර්තු මාසේ මෙගාවොට් 630ත් 690කට මේක පල්ලෙහාට වැටුණා. බාල ගල්ලඟුරු නිසාම අපිට ඩීසල් වලින් විදුලිය නිෂ්පාදනය කරන්න සිදු වුණා. දැන් උදාහරණයක් ගත්තොත් ඩීසල් වලින් විදුලිය එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 80ක් යනවා. ගල්ලඟුරු වලින් විදුලිය එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 23යි. එතකොට දැන් මේ වෙනකොට විදුලිය නිෂ්පාදනය කරන ඉන්ධන විශාල ප්‍රමාණයක් දැන් බෑ වෙනවා. ඔබතුමාට කියන්න පුළුවන් දැන් මේ වෙනකොට කොච්චර මුදලක් විදුලිය නිෂ්පාදනය කරන ඩීසල් වලින් නිෂ්පාදනය කරන කොච්චර මුදලක් වෙන් කළා තියෙනවද කියලා කොච්චර වැය වෙලා තියෙනවද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?
3: ඇත්තටම මෙතන තියෙන මිත්‍යා මතයක් තමයි මේ ගල්ලඟුරු වල ප්‍රමිතිය බාල වීම නිසා ඇතිවෙන අතිරේක විදුලි ජනනය සම්පූර්ණයෙන්ම ඩීසල් වලින් කරනවා කියන එක වැරදි. ඒ වගේම තමයි මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවසන් කරන්නේ නැතුව ඒ සඳහා ගිය අතිරේක පිරිවැය කුමක්ද කියන එක සම්පූර්ණයෙන්ම කරන්න බෑ. මොකද එක් ෂිප්මන්ට් එකේ තියෙන එක එක ප්‍රමිතීන් වලට අදාළ ජනන ප්‍රමාණය වෙනස්. ඒ නිසා ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න නැතුව අපිට මේ පිළිබඳ ගිය සම්පූර්ණ මුදල කරන්න කියන්න බෑ. ඒ වගේම කවුරු හරි උපකල්පනය කරනවා නම් අර කලින් සඳහන් කරා වගේ මේ සම්පූර්ණ අතිරේක ජනනය අපි ගන්නෙ ඩීසල් වලින් කියලා ඒක එහෙම නෙමෙයි. දවල් කාලේ අපි සූර්ය බලය ඇතුළු අනිකුත් ජනන ප්‍රබවයන්ගෙන් භාවිතා කරනවා. රාත්‍රී කාලයේදී අපි මේ පිරිවැය පිළිබඳ විදුලි අවශ්‍යතාවය ජල විදුලිය ඇතුළු අනිකුත් ප්‍රබවයන් පාවිච්චි කරලා කරනවා. අත්‍යවශ්‍ය මොහොතදී විතරයි අපි ඩීසල් වලින් යන්නේ.
1: ලංකා විදුලිපල මණ්ඩලයේ ස්වේච්ඡාවෙන් විශ්‍රාමකයේ පිරිසට ලබන 15 වනතාව වන විට පළමු 50%ක කොටස ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර යොමු කළ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
4: ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඔබතුමාලගේ වෘත්තීය සමිතියවලින් දීපු පොරොන්දු විශ්වාස කරලා අද විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් විශ්‍රාමක යන්නවා. නැත්නම් අයින් වුණා. දැන් අද ඒ අයගේ වන්දි ලබා දීම සිද්ධ වෙලා නැහැ.
3: මේකේ කොටස් දෙකක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා. විශ්‍රාම විශ්‍රාමගිය අයට වන්දි ලබා දෙන්න. ඒකේ කොටසක් 50%ක් අපි බලාපොරොත්තු වෙනවා මහා භාණ්ඩාගාරයේ අරමුදල් වලින් ලබා දෙන්න. ඒ සඳහා කැබිනට් පත්‍රිකාව අපි දැනටමත් කැබිනට් එකට අනු ඉදිරිපත් කළා තියෙනවා. අපි විශ්වාස කරනවා ලබන සතියේ වෙනකොට අපිට කැබිනට් අනුමැතිය ලැබෙයි කියලා. ඒ අනුව මේ මාසේ 15 වෙනිදා වෙනකොට පළවෙනි 50% අදාළ විශ්‍රාමගිය අයට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඉතිරි 50% ලබා දීම සඳහා ඉතාමත් කෙටි කාලයක් තුළ ලබා දීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා.
1: කතානායකවරයාගේ කාර්යමණ්ඩලයේ කිසිදු අයෙකුට අමාත්‍ය නිල නිවාස ලබා දී නොමැති බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජාතිස්ස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
5: මම අහන්නේ අමාත්‍ය නිල නිවාස තියෙනවා ලංකාවේ 47ක්. හරි. එතකොට මේ අමාත්‍ය නිල නිවාස වලින් 3ක් තමයි ඔබතුමාලගේ මහාධිකරණ වලට දීලා තියෙන්නේ. අනිත් නිල නිවාස දැන් අපි ඔබතුමාලා පත්‍රය දැන් දාලා තියෙනවා මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන්. ඒ වගේ සිල්ලර් වල නම් කරන්න පවා දෙන්න දැන් ලෑස්ති කරලා තියෙනවා ඒවා. හරි. මම මේ මල්ලලා තියෙනවා ડોකියුමන්ට් එක. හරි. එතකොට මම අහන්නේ ඔබතුමාලා කිව්වා මෙතන අපේ නෑ හඳුන්නේති මහත්මයා. එතුමා කිව්වා ජනතාවට නැති කිසි දෙයක් අපිට උමනා නැහැ කිය. දැන් කතානායකතුමාගේ පැත්තකින් තියන්නකෝ. කතානායකතුමාගේ පුද්ගලික ලේකම්ට මොකද
1: ජූලි මාස පළමුණදාස් වන විට සිදුවන බදු සංශෝධනයේදී සියලු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් බදු ගෙවීම අත්‍යවශ්‍ය නොවන බව ආර්ථික විශේෂඥයින් පවසනවා. පෙර අදිනේ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකොරළ සඳහන් කළේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 36ට වැඩි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට බදු පැනවීම සිදු කරන බවයි.
6: ලෝකයේ කිසිම රටක කිසිම කෙනෙක් තව කෙනෙක් මත යැපිලා ජීවත් වෙන තත්ත්වයකට පත් කරන්න නරකයි. ඒක ආර්ථික විද්‍යාත්මකව වැරදි. දැන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මේ රටේ බදු ගෙවන ජනතාව මත යැපිලා ක්‍රියා කරනවා නම් ඒක ලොකු අසාධාරණයක් වෙනවා බදු ගෙවන ජනතාවට. මේකෙන් අදහස් වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කරුවන් හැමෝම බදු ගෙවිය යුතුයි, ඒගොල්ලෝ මත විශාල බදු බරක් වැටෙනවා, එහෙම දෙයක් අදහස් වෙන්නේ. මිලියන 36ක ටර්න් ඕවර් එකක් තියෙන කෙනෙකුට තමයි මේක අදාළ වෙන්නේ වාර්ෂිකව. ඒ වගේම ඔවුන් භාවිතා කරන ඉන්පුට් සඳහා, යෙදවුම් සඳහා ඒව අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා වැට්ටකට.
1: ජූලි මාස පළමු වනදා සිට වැඩපතු 120.5% දක්වා ඉහළ නැංවීමට නියමිතයි. මෙතෙක් පැවති 102.5% සමාජ ආරක්ෂණ බද්ධ ඉවත් කර එයද වැඩපතට එකතු කිරීම මෙම බදු සංශෝධනයේදී සිදුවනවා. බදු සංශෝධනයෙන් ආනයන අපනයන ක්ෂේත්‍රයට බලපෑමක් එළවීමේ අවධානමක් පවතින බවයි ආනයනකරුවන් හා අපනයනකරුවන්ගේ සංගමේ සභාපති චමිල ලියනගේ සඳහන් කළේ.
7: ව්‍යාපාරිකයන් තුළ අදහසක් තියෙන වක්‍රව අනිවාර්යෙන් මේක බලපාය කියලා. මොකද විශේෂයෙන්ම කියන්නේ අපිට මේක අපි ගත්තම ඉම්පෝට් එක්ස්පෝට් වල මේක බලපෑමක් නැුණත් මේක බැංකු ක්ෂේත්‍රයේ මත මූල ක්ෂේත්‍රයට මේක බලපෑමක් වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් මූල ක්ෂේත්‍ර බලපෑමක් ආවා කියන්නේ අනිවාර්යෙන්ම මූල ක්ෂේත්‍රත් එක්ක සම්බන්ධ වෙන ව්‍යාපාරිකයෝ ඒ ෆිනෑන්සයක් වෙන්න පුළුවන්, වාරිකයක් ගොඩ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් LC එක කියලා හරි මොන හරි දෙයකදී මූල්‍ය කටයුතු වලදී වැට් එක ඇඩ් වුණොත් එක්ස්ට්‍රා විදිහට මම හිතන්නේ ඒක අපිට යම් බලපෑමක් අනිවාර්යෙන් කරයි.
1: මෙම බදු සංශෝධනය මත බාණ්ඩ මිල ඉහළයාමක් සිදු නොවන බව රාජ්‍ය ප්‍රකාශ කළා. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවිර සඳහන් කළේ බාණ්ඩ මත පනවැති 18% වැඩිපත්දී කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
8: කොහොමත් බලපාන්නේ නැහැ. දැන්ටමත් 100ට ඒගොල්ලෝ 18ක් ගෙවන්න ඕනේ. 18 කිසිම වෙනසක් වෙන්නේ නැහැ. බද්ද 126.5% සියලුම බණ්ඩ සේවා මත වෙන්නේ නැහැ. දැන් වැඩ් බද්ද අය කරන අපි ක්‍රමවේදය ගත්තාම සාමාන්‍ය ජනතාවට දැනෙන වැඩ් බද්ද 118 කියන එක විශේෂයෙන්ම වෙනස් වෙන්නේ නැහැ. නමුත් අර මුල්‍ය සේවා මත අය කරන වැඩ් බද්ද යම් වෙනසකට ලක් කරනවා. ඒ වෙනසට ලක් කරන්නේ මේ බදු ක්‍රමය සරල කිරීමේ පරමාර්ථයෙන්.
1: මෙම බදු සංශෝධන යටතේ විදේශීය සැපයම්කරුවන් හරහා ඩිජිටල් වේදිකාවකින් සපයන සේවාවන් සඳහා අයකිරීමට නියමිත 18% වැඩිපත්දද ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රාජ්‍ය සේවකයන් ස්ථිර කිරීමේ රාජ්‍ය චක්‍රලේඛයට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවකයන් පිරිසක් මේ වන විට කොළඹදී විරෝධතාවයක නිරත වනවා. විරෝධතාවයේ නිරත පිරිස චෝදනා කළේ ජනාධිපතිවරයා අයවැයේදී ලබා දුන් පොරොන්දුව නව චක්‍රලේඛය මගින් උල්ලංඝනය කර ඇති බවයි.
9: අද අපි කොළඹට ඇවිල්ලා තියෙනවා 2019/1 මේ ගහලා තියෙන චක්‍රලේඛයෙන් අහු නොවන සියලුම දෙන අපි මෙතන ලංකාවේ ගෙනෙනවා. ජනාධිපතිතුමා අයවැයේදී කිව්වේ මාස 6ක් සේවය කරලා තියෙන දිනක 180 සම්පූර්ණ මේ දක්වා වැඩ කරන අයවැය කියපු දවස හරි අපිට වැඩ කරන සියලු දෙනා ස්ථිර කරලා දෙනවා කියලා. නමුත් රාජ්‍ය පරිපාලනයෙන් ගහලා තියෙන රාජ්‍ය චක්‍රලේඛයෙන් තියෙන්නේ 3200ක් 3200ක් 3500ක් වගේ ස්ථිර කරගන්න අහු වෙන 2019 චක්‍රලේඛ නැවත බලාත්මක කිරීමක් පමණයි. ඒසර අපි මේ මිනිස්සු අහිංසක ජනතාව මිනිස්සු මෝඩයට අඳලා මේ කරන දේ. අපි මේ සටන අද ඉන්න පුළුවන්, හෙට ඉන්න පුළුවන්, තව සතියක් ඉන්න පුළුවන්, මාසයක් ඉන්න පුළුවන්. නමුත් අපිට නිසි සාධාරණ පිළිතුරක් ලැබෙන තුරු අපි මෙතන යන්නේ නැහැ.
1: රාජ්‍ය ආයතන සඳහා తాවකාලික අනියම් ආදේශක කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන ඇති සේවකින් ස්ථීර කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවේ පසුගිය 30 වනදායි. ඒ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2026 අයවැය යෝජනාවලිය ඇතුළත් පරිදි ස්ථීර පත්වීම් ලබා දිය යුතු වන්නේ 2019 සැප්තැම්බර් පළමුවන දිනට වැඩ කරන දින 180ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකින් සඳහායි. ඕනීට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අදාළ නියමිත සුදුසුකම් සපුරා තිබිය යුතුයි. එම සේවකින් 2019 සැප්තැම්බර් පළමුවන දිනට සුදුසුකම් සපුරන ලද තනතුරේම එම ආයතනයේම සහ එකම වැටුප් පරිමාණයක් තුළ අඛණ්ඩව සේවයේ යෙදී සිටිය යුතු බව චක්‍රලේඛයේ සඳහන්. ස්ථීර පත්වීම් ලබා දෙන නිලධාරීන්ට හිඟ වැටුප් ගෙවීමක් සිදු නොකළ යුතු අතර වැටුප් සහ නිවාඩු ස්ථීර පත්වීම් මත පමණක් ක්‍රියාත්මක වනු ඇති. නව චක්‍රලේඛය අනුව අදාළ ආයතනවල ස්ථිර කාර්යමණ්ඩල අනුමත කිරීම සඳහා ආයතන ප්‍රධානීන් විසින් කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. ඕපනායක පොල්වත්තහේන ප්‍රදේශයේ පිහිටි අසමාන කන්දේ උඩ කොටසේ නායාමක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් පහළ ප්‍රදේශයේ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මෙතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්සරුව එකින් පමණ පසු ගිකුරුම් සහිත වැසි අපේක්ෂිතයි. බස්නාහිර සබරකමුව දකුණු සහ ඌව පළාත්වල මෙන්ම අම්පාර ගාල්ල මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට මිලිමීටර 50ක වැසි ඇතිවිය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිකුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල ප්‍රබල අකුණු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි. හෙට සිට වැසි සහිත කාලගුණයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපාතාය මහනුවර දිසාවේ ප්‍රධාන සංඝ නායක අතිපූජ්‍ය තලවින්නේ ධම්ම රක්කිතා බිධාන නායක ස්වාමින් වහන්සේ අපවත් වී තිබෙනවා. අපවත් වන විට උන්වහන්සේට වයස අවුරුදු 92ක්. ආදාහන පූජෝත්සවයේ හෙටනාවින්න මාචුන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි කෝට්ටේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී පූජ්‍ය දලුක්කැටියේ බුද්ධරක්කිත හිමියන් පැවසුවේ.
10: උන්වහන්සේ වසර ගණනාවක් තිස්සේ ධර්මදේශකයන් වහන්සේ නමක හැටියටත් සාම්ප්‍රදායික දේශන ක්‍රම සහ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර ශාසනික කාරණාවන් පිළිබඳව උන්වහන්සේ හසල දැනුමක් තිබිච්ච මහා යතිවරයන් වහන්සේ නමක් ආදාන පූජෝත්සවය බදාදා හෙට දිනේ නාවින්න ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.
0: විදෙස් සියත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව උද්ගත වී ඇති තත්ත්වය දෙපාර්ශ්වය අතර දේශපාලන අර්බුදයට හමුදා විසඳුමක් සුදුසු නොවන බව තහවුරු කරන බව ඉරානයේ පවසනවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාචි ප්‍රකාශ කළේ අමරිකාව නැවත යුද්ධයක් ප්‍රකාශයට පත්කිරීම පිළිබඳ යළි සිතා බැලිය යුතු බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති අමරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ඉරානයේ ලෝක සිතේමෙන් ඉවත් කර දමන බවයි අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. විදෙස් මාධ්‍ය නාලිකාවක් සමග පැවති දුරකථන සමග සාකච්ඡාවකදී ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරාන සාකච්ඡාකරුවන් පෙරට වඩා නම්‍යශීලී වී ඇති බවයි. ට්‍රෙහිරානේ විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමරිකානු හමුදා විසින් ඉරාන බෝට්ටු හතක් වෙඩි තබා විනාශ කළ බවද අමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ තමා ඉදිරියේ විකල්ප දෙකක් පවතින බවයි. යහපත් විශ්වාසය මත පදනම් වූ ගිවිසුමකට එළඹීම හෝ යළිත් හමුදා මෙහෙයුම් ආරම්භ කිරීම බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ. හෝමුස් සමුද්‍ර සන්ධිය අමරිකාව සහ ඉරානය අතර ඇතු වෙඩි හුවමාරුවත් සමග මේ වන විට සටන් විරාමය දැඩි පරීක්ෂාවකට ලක්ව තිබෙනවා. අමරිකාව විසින් ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙම ආරම්භ කරනු ලැබුවේ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවි ඇති නෞකා ආරක්ෂිතව ඉන් පිටතට ගැනීම සඳහායි. එම මෙහෙයුමට එක් වූ අමරිකානු යුද්ධ නෞකා කිහිපයකට ඉරාන ප්‍රහාර එල්ල කරනු ලැබුවා. මේ අතර පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එක්සත් අරාබි එමිරාජ්යට සහ ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමත් සමග ලෝක වෙළඳපළේ ඉන්ධන මිල 6%කින් ඉහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ අමරිකානු ඩොලර් 6.79කින්. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඩොලර් 114.96ක් ලෙසයි. WTI බොරතෙල් බැරල් එක මිල අමරිකානු ඩොලර් 104.4ක් ලෙස සටහන් වී තිබෙනවා. රංගන ශිල්පී තලපති විජේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ තමිල්නාඩු මහ ඇමති ධුරයට පත්වීම සඳහා කිසියම් පක්ෂයක් ආසන 118ක බහුතරයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වීම හේතුවෙන් ඊ අවසන් වූ ප්‍රාන්ත මැතිවරණයේදී තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 234න් 108ක බලය හිමුවේ තලපති විජේගේ TVK පක්ෂයටයි. ප්‍රධාන අමාත්‍ය ධුරය ලබා ගැනීම සඳහා ඔහුට තවත් පක්ෂයක් සමග සන්ධානගත වීමට සිදුවන ඇති බවයි ඉන්දිය දේශපාලන විචාරකින් පැවසුවේ. මෙතෙක් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය හිබූ ස්ටාලින්ගේ DMK පක්ෂයට මෙවර මැතිවරණයේදී හිමුවේ දෙවන ස්ථානයයි. තමිල්නාඩු ප්‍රාන්තය වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සන්තානගතෝ ADMK පක්ෂයට මෙවර ප්‍රාන්ත මැතිවරණයේදී තුවන ස්ථානය හිමිවුණා. ඉන්දිය ප්‍රාන්ත මැතිවරණය පැවැත්වුණේ බටහිර බෙංකාලය, තමිල්නාඩු, කේරළ, ඇසෑම් සහ පූවචිරි ප්‍රාන්තවලටයි. බටහිර බෙංකාල ප්‍රාන්තයේ ජය හිමිවූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයටයි. එම ප්‍රාන්තයේ ආසන 294න් ආසන 193ක බලය තහවුරු කර ගැනීමට භාරතීය ජනතා පක්ෂයට හැකි වුණා. වසර 15ක් එම ප්‍රාන්තයේ ආධිපත්‍ය දැරූ හිටපු මහ ඇමතිනි මමතා බැනර්ජිට මෙවර හිමුවේ දෙවන ස්ථානයයි. යලි සිරස්තල වැලිකඩ බන්ධනාකාරයේ නියාමකවරුන් 3 දෙනෙක් අත්අඩංගුවට. ඡන්ද ක්‍රමය සමාලෝචනයට පාර්ලිමේන්තු කහරක සභාවක්. විශ්වාමගේ විදුලි සේවකින්ගේ දීමනා කැවීම 15 වනදා සිට. ඕපනායක අසමාන කන්දේ නායමක්. ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානයේ ප්‍රතිචාර. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේණු විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය පස්සරු 6:30ට. එතෙක් රැඳී සිටින් අපගේ පෑන් පැප්පත් සමග.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. ක්ටකට කරන්න පුළුවන් උපරිම සාධාරණය කරන ලංකාවේ අපිට ඉන්න ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පියෙක් තමයි රොජර් සෙනෙවිරත්න.
1: අද ඉතින් එයාගේ බර්ත්ඩේ එක. Happy birthday.
2: ඒකට ගොඩක් ස්තුතියි.
3: Happy birthday. Happy birthday. Happy birthday to you.
0: අද පාටියක් එහෙම නැද්ද?
2: නෑ නෑ මම ඉතින් එහෙම විශේෂයෙන් ওই පාටි එහෙම දාන එකක් නෙමෙයි. ඒ සල්ලි වලින් සාතාරේ කැම ටිකක් ආරම්භ දෙන එක මේ වඩා හොඳයි කියලා තමයි මම හිතන්නේ.
1: එදා ඉඳන් ඔයාගේ රඟපෑම් ගැන ආයෙම හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?
2: මම සෑහීමකටපත් වෙන්නේ නෑ. මම රඟපෑවා මදි කියලාම තමයි මට හිතෙන්නේ. නමුත් මම රඟපාලා තියෙන ප්‍රමාණය ගත්තාම මම සතුටුයි.
0: නිව් ජෙනරේෂන් එකට ඇඩ්වයිස් එකක් දෙන්න කිව්වොත්
2: රඟපාන්න රඟ නොපා.
1: මේ ටිකේ වැඩත් එක්ක සෑහෙන බිසි නේද?
2: ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගේ චිත්‍රපටියේ වැඩ කරා, සමහරුෂා සමාගම, ඊළඟට වී සුබදාසන් මහත්තයාගේ චිත්‍රපටියේ පෞගි දවසර වැඩ කරා, ජූවිලි තරුවෝ, හේමසිරි සෙල්ලප්පෙරුම මහත්තයාගේ පුතන්දියා චිත්‍රපටියක් කරනවා, ලබන 13 වෙනිදා ඉඳලා එක පටන් ගන්නවා. ඊට අමතරව සුපුන් රත්නායක මහත්තයා විලම්බීත කියලා දෙවිනාට්‍යයක් කරලා උතුරු ටික රූපගත කරන්න බලාගෙන ඉන්නවා.
0: Talk of the town. සත්තයකින් හොරකම් කරලා දුප්පුතුන් අතරේ බෙදලා දුන්න පොඩි කාලේ ඉඳන් අපි ගොඩක් දෙනෙක්ගේ හීරෝ රොබින් හුඩ්.
1: එයාගේ චැප්ටර් එක ක්ලෝස් වෙන්නයි යන්නේ. The Death of Robin Hood. ඒ තමයි ළඟදිම රිලීස් වෙන සුපර් මූවි එක.
0: මේන් රෝල් එක කරන්නේ Hugh Jackman. එයා වුල්වරින් වගේ කැරක්ටර් එකකින් පස්සේ මේ වගේ ඩාර්ක් ඉමෝෂනල් රෝල් එකක් කරන්නේ සෑහෙන කාලෙකින්.
1: රොබින් හුඩ්ගේ කැරක්ටර් එක සාමාන්‍යයෙන් කාටවත් පරද්දන්න බැරි එකක්නේ. හැබැයි මේ ෆිල්ම් එකේදී ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා.
0: ඒ නිසා තමයි ගොඩක් ෆෑන්ස්ලා කියන්නේ This is the ending we never expected කියලා. Talk of the town.
4: අමුවටයි දශම දෙකෙන් අමුවටයි දශම

0: දැන් වෙලාව තවල් 12යි විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. සසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: සිින්දරෙල්ල වගේ මන්නං ඉන්න මව බේරගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩාම් ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙන සිත් පැඳගෙන කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
5: Applicant got that Touch 15, reload karala got that Touch 15. Applicant got that, reload karala got that iPhone 17 Pro dinanan Touch 15. Touch 15 pissu hadena urdu wasiyak. Wedi wediin Touch 15 activate karanna. Dinanna thiyena awasthawa wedi karaganna. Adama rupiyal 1199 yak reload kara pissu ma urdu wasiy obe karaganna.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
7: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
8: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.

0: බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රෙස් වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියන්නේ.
1: KW හිස්තන අඩුම ලංසව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Van Desi Sikurada Hawas Pahata
3: Powered by Bid to Win
4: Matakada Estiha Balagena Aadare Kiyapu Davasa
5: Kaata Thoren

0: ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
3: දුවේක Facebook එකට දැම්මද?
1: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
5: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
4: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800ට WhatsApp කරන්න.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: Siéntate. හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: CDB රන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. Commercial credit.
9: After Elevers AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන්න කැමතිද? එහෙනම් හරිම තැන Slit Business School industry එකට ready කරන practical learning එක අදම ආයුධම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit evolve beyond.
10: අයියා මට apple මලක් දෙන්න.
11: ඔන්න අපි දෙනවා මේ නංගිට apple මලක්. ආ තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
10: අයියා මට මල් ගොඩක් දී.
11: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
10: හච් 15 පිස්සුවක්ම තමයි.
12: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුංගිට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
13: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 හෝමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011-544-5000.
14: ඒසියෙන් සන්න මහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නා කියා දිනේ කනිෂ්ක සඳරුවන්.
15: ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනෙක් ගැන. ඇත්තටම පළවෙනි වාරේම මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනෙක් ගැන ගොඩක් සතුටුයි. හැමදාම සියතෙස්සෙම අහනවා. සියතෙස්සෙම එකටයි ස්වර්ණ මාධ්‍ය දෙකට දෙකටම thank you කියනවා ඉතින්.
12: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG histana KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
16: ක්‍රේසි වෙන්දේසි.
17: සිකුරාද හවස 5ට සියත අහන්න.
18: Powered by Bid to Win.
19: සෙනසුරාද උදේ 8ට
3: බින්දු පිටියේ මේ වෙනු.
6: ආ හේ
7: අනේ සර් අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
6: මොකක්?
7: අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
6: අවුරුදු ඉවරයි නේ මිනිස්සේ දැන්. ඈ
7: මං කිව්වේ සර් ලබන අවුරුද්ද. ඈ
3: බින්දු පිටියේ මොබෙනු
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: කතා ටොප් ස්ටෝරි
1: කපිල චන්ද්‍රසේන ටැප ශ්‍රී ලංකා න්‍යාය සමගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අපමත මුදා හඬ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරකම විසින්. සැකකරු රුපියල් ලක්ෂ 5ක මුදල් අප සහ රුපියල් ලක්ෂ 100ක් බැගින් වූ ශරීර අප 3ක් මත මුදා හැරියා. ඔහුගේ විදේශ ගමන් තහනම්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අලසට ලබා ගැනීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවටගෙන තිබුණා. මේ අතර වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චමින්ද රවි ජයනාත් නොහොත් දෙමිටුකුඩ චමින්ද නැමැත්තගෙන් ප්‍රකාශවත් සටහන් කර ගැනීමට අධිකරණ අවසර ලබා දී තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ටාසයට කළ ඉල්ලීමක් අනුවයි. නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝතරකම විසින්. ගණිමුල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අතාලව සැකකරුවන්ගෙන් ප්‍රශ්න ලබා ගැනීමට නිමිතයි.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයි.

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි 11යි.
1: රොක් වෙමෝ සියතට. ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලව් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපි එකට පිළියෙල වෙන නියම ලව් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
2: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන් පිට්සා.
3: After A-Level Tech World එකේ game changer කෙනෙක් වෙන්න ඔයත් කැමතිද? Slit Computing Degree එක, AI coding, industry exposure, real life projects වලින් ඔයාගේ skills level up කරගන්න. දැන්ම apply කරන්න පිවිසෙන්න. www.slit.lk. Slit evolve beyond.
4: ඉතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB run අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB run අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.

0: సారే తిలకవర్ధన టెక్స్టైల్స్
1: වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕනතරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
2: සදායි ඉතින් අයියා වාගේ

0: Santa, hot and spicy with Sudhu Kochi. Anugrahaya.
1: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
2: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
0: Theater Crazy Vendesi. Sekurada Hawasa Pahata.
3: Powered by Bid to Win.

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි 27යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට

0: සින්දරෙල්ලවගේ මන්නම් ඉන්නේ මාබේල් ගන්න කවුරුත් වෙනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: ඔබ ගාව වැඩ කරන මිනිහෙකුටත් පැය 8කට පස්සේ ගෙදර යන්න කියලා නිවාඩුවක් දෙනව නේද? අඩුමතරමේ ඔබ හෘදයේ වස්තුවට, පෙනහැල්ලට, අක්මාවට, වකුගඩුවලට, මහ බඩවැල් කුඩා බඩවැල්වලට ස්තුතිවන්තවත් වෙලා තියෙනවද නැහැ?
4: මහා ප්‍රාචීරයට
3: මේ ඔක්කොම තියදී අපේ මහා ප්‍රාචීරයට තමයි දැන් කතා කරන්නේ.
4: ඇඟේ තියෙන කෑලි
3: මොලේ හැම තියෙන.
5: ලොකම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. CFM Breakfast Drive.
6: අනුග්‍රහය. පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතන් වෙතින් දැන් ලබා ගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ.
16: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.
18: කිරි ගොවි දිවි සරුවේමයි පන්විමෙන් මේ සෑම ඔබටයි
19: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
5: ආ එහෙමත් පුළුවන්ද?
19: පුළුවන් නේ නං. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස ගාවටම බට්ටු ගෙනවා.
7: දෙදේ හැටියට quality විසඳුම WD-40 demo within. Original WD-40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 2350 සිටි ඉහළට කොන්දේසි සයිතයි.
4: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
8: මේ පාර සියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
12: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියන්නේ.
8: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
3: Theater Crazy Win Desi Sekurada House Pahata
9: Powered by Bid to Win
13: Tatte menno ayayay kiyala sindu viral vela
1: duweka Facebook ekata dannada
13: Facebook itarak nevi man oy dennawa Sita TV Voice of Family ekata register karanna
1: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
10: Sita Voice of Family
6: register wenna nama gama vistara 0712800800ට WhatsApp කරන්න
11: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
8: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූවකයි.
20: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමුණ ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා. After A-level slit එකේ modern technology සහ practical expertise සමගින් civil, mechanical, mechatronics, materials, electrical and electronics engineering. ඔයාගේ next level future path එක මෙන්න. දැන්ම apply කරන්න පිවිසෙන්න. www.slit.lk. Slit evolve beyond.
9: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
10: අතුස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න, හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8, 9, 10 හොවාගම NSBM හරිත සරසවියේදී. අමතන්න 011-544-5000.
11: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාදි කියන්න බෑ. ඒලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වහන දෙකක් ගත්තා.
12: ගිහන්. හැබැයි එකක්.
11: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස් ගේ. හැබැයි සින්දු දෙකක්.
13: සතියේ දවස් පහේම උදේ 10ට.
11: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: തിലകവർധന ടെക്സ്റ്റൈൽസ്
1: සෙන් සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නා කියා දිනේ කනිෂ්ක සඳරුවන්.
2: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ගක් හම්බුනේ ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි සන්නමහල් ඩියුටි එකට දෙකටම තැන්කියු කියනවා ඊට.
3: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
4: Fiat Crazy Wednesday.
5: සිකුරාදා හවස 5ට සියතහන්න.
6: Powered by Bid to Win. 98.2 98.4 Div

0: था टॉप स्टोरी।
1: වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය ගැන විමර්ශනයක්. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවිය කූමියාමේ සිද්ධියට අදාළව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පළමු පෙළ ජේලවරයෙකු යොදවා මූලික විමර්ශනයක් සිදු කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක සඳහන් කළේ. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවූවන් තුන්දෙනෙකු පසුගිය තුන්වනදා උදෑසන බන්ධනාගාර ක්‍රීඩාපිටියට රැගෙන ගොස් ඇත්තේ පවිත්‍ර කිරීම වෙනුවෙන්. ඒ බන්ධනාගාර නියාමක නිලධාරියෙකු භාරයේ. එහිදී ඉන් එක් රැඳවියෙකු නිලධාරියාගේ නීත්‍යානුකූල අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබුණා. එම රැඳවියා යලි බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබුණේ බොරැල්ල ප්‍රදේශයේදී. රැඳවියා වැලිකඩ බන්ධනාගාරයේ අදාළ වාට්ටුව වෙත යොමු කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයේ හේතුවෙන් ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළා. රැඳවියා මිය ගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාර රෝහලේදී. රැඳවියා බන්ධනාගාරගත කර ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟතබා ගැනීමේ චෝදනාව හේතුවෙන්. බොරැල්ල පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළා. විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා බන්ධනාගාර නියාමක නිලධාරීන් තුන්දෙනෙකු බොරැල්ල පොලිස් ස්ථානයේ වෙත කැඳවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
0: සියට ටොප් ස්ටෝරී.

හැමෝම වෙලාවට ධෝනි ඕන කියලා කියන නිසා ධෝනි ආවා. සුදු ධෝනි හරිද? ඔය නිකන් ඔය අනිත් ධෝනිලා වගේ නෙවෙයි, මේ සුදු ධෝනි. සුදු ධෝනි කියන්නත් පුළුවන්, සුදු කොච්චි කියන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. සුදුයි හැබැයි හොඳේ. ආයිති කොණ්ඩේවත් කළු නම් නැහැ. එහෙමයි කියලා කොණ්ඩේ නම් සුදු නෑ හොඳේ. එක සුදු කෙස් ගහක්වත් නෑ. මොකද කොණ්ඩේ කලර් කරලා නේද? අන්න ඒකයි. Hey, good afternoon. මොකද කියන්නේ? සතුටින් හිනා වෙලා සින්දුවක් අහගෙන උම්මා එකක් එහෙම ඉල්ලගෙන පැය තුනක් ගෙවන්න ආසද? ආසනම් ওই විදිහට දිගටම අහගෙන ඉන්න. හවස පහට ඔන්න මෙන්න කියලා ඉතින් මම ටටා බායි කියලා යනවා. එතකන් මට පුළුවන් වෙයි ඔබව සතුටින් තියන්න. ආස කරන සින්දු ටිකක් දීලා, උමයි එකක් දීලා, චුටි චුටි රස කතා කියලා වැඩ ගොඩයි ඉතින්. ඇවිල්ලා යන්න එන්න. වට්සප් මෙසේජ් එකක් දාන්න. දාන්න දාන්නනේ වට්සප් මෙසේජ් එකක්. මෙච්චර මං කියන එකේ 0711 982 2

0: Rockwimu Siedata. Lowa merasain mavi takala Asianu sebe rasaya. Niyama Long Price then Pizza Factory within rasa vindinna. Hari hariyata katata rasata hemadema hari gana tekpunu. Visheshama recipe ekata piliyala wenna Niyama Long Price adama rasa balanna. Union Place Pizza Factory wet enna. Natnam Kolombawata gederatama genwa ganna. Denma call karanna. 01159933 93.
1: Pizza Factory. Family, friends and pizza.
2: Netta divayana nikarata hada purawana rasa hengum mota. Colors and flavors. Sita sana sana. Varna saha. Rasa mihira.
3: Thailand kiyanne sancharaka gamanantayak.
4: Habai adaveti Thailand te pradhana pele vishwavidyalawala Europa vishwavidyalawala tiyena hama upadhi paathamalawakma patan aran tiyenawa.
5: Hello, hi. Mama Jason. Higher studies walata oya pitaradakata yanne innona nan ekata hariyanne Thailand te. Mokada ekata loku piyadamak yanne ne. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777.
6: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
8: Oh, hit this one more.
9: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන
10: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
11: After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? Digital innovations හා legal tech සමග confident legal professional කෙනෙක් වෙන්න LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන්ම ආයුධම් කරන්න පිවිසෙන්න www.slit.lk. slit evolve beyond.
12: ඉතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
13: කෝපිවල අඩංගු අපේ ශරීරයේ නිදිමත නැති කරන සංයෝගය මොකද්ද? 1. කැෆේන් 2. කැෆේස්ටෝල්.
14: නියමයි උදානී රුපියල් 5000ක් පොකට් මනි ඔයා දිනා ගන්නවා අද දවසේ.
15: CTFM පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට හරියට උත්තර දීලා රුපියල් 5000ක් දිනාගත්තේ පිළියන්දල උදානි විතානගේ. දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
16: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
17: Siyata Pocket Money.
18: Heta tudhe pahai kaalata siyata hanna.
19: Anugrahaya.
18: Rupiyal 1000ක මූලික තැන්පතුවකින් අරබන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සපල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරබන්න. අමතන්න 13.19.
20: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: తిలక వర్ధన టెక్స్టైల్స్.
1: అమ్మే మెన్న ఒయాంట మగే ట్యాగ్గాక్.
2: అనే రత్తరం పెండెంట్ ఎకక్. ఐ పుతే మెచ్చర వటిన ట్యాగ్గాక్.
1: అమ్మ వేపిమ్మట వటినోనే.
3: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතර.

විසි දෙකයි විනාඩි 26යි වෙලාව. හැමදාම මා වාහන යාළුවෙක් ඉන්නවා. එයා වාහන යන ගමන් තමයි ලොහන්නේ. හැබැයි දැන් චූට්ටකට යා වාහනෙන් බහලා නිසා එයා මට කියලා දෙනවා තව චුට්ටකින් එයා ගැන කියන්න කියලා. ඒ නිසා දැනට මම එයාගේ නම කියන්න යන්නේ නැහැ. හැබැයි තව ගොඩක් කට්ටිය ඉන්නවා, ඒගොල්ලොන්ගේ නම් ටික කියන්න පුළුවන්. මොකද ඒ කට්ටිය එහෙම වාහනයෙන් බහලා යන අය නෙවෙයි. එක්ක ගෙදරට වෙලා අහන අය, එහෙම නැත්නම් කොහේ හරි ඉන්න තැනකදී දිගටම අහගෙන ඉන්නවා නේද? රයිකම සරච්චන්ද්‍ර ඩයස්, හලෝ. ආදරෙන් එකතු කරගන්න ඔයාව ඊළඟට. නෙල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ ලස්සන සින්දුවක්. ඔව්, රදීෂ්ගේ හනින් තමයි අපි ඇහුවේ කලින්. හරි, ඒ කාලේ මේ ජොලියට වගේ කෙල්ලෙක්ටත් කිව්වලු. ඔබ ගාව මම ඉන්නේ මේ සුසුමන් වගේ ආවෙවි කියලා. හරි ෂෝක්. ඊට පස්සේ දැන් ගල්ලමයා කොහෙද කොහෙද කියලාවත් දන්නේ නැද්ද? මතු ජීවිතයේදී මෙලවින් තුරන්වී මොකද හොමුවක් තීරව නේද? අභ්‍යවකාශයේ ග්‍රහලෝක ගානේ ඉතුරන් සොයා යන්න වේවි. ඒ කාලෙදිත් මා පතන්නේ ඔයා වයිලඳේ කියලා කිව්වද ඔයා? අමෝ අමෝ යහන් ඉස්සකොල්ලා. ඔය ඉතින් නේද සාමාන්‍යයෙන් තරුණ කාලේ ඉතින් නේද ගෑනු ළමයෙක්ව සෙට් කරගන්න නඟලන කාලේ කියපුවා. දැන් නිකන් මතක්කද ලැජ්ජයි වගේද? හරි ෂෝක් අනේ. ඊළඟට උඩගම්පල චින්තක අවත ආදරෙන් එකතු කර ගන්නවා ඊළඟ සින්දුවට. වගේම මං හොඳින් නේද කියලා හලා දෙනවා තුෂාර, කොරියාවල තුෂාර. ඔව් ඔව් මං හොඳින්. අපේ ජෝඩු හම්බුණාද? හම්බුණාද? ආ දන්නවද සීන් එක? ඔව්ද? ඉස්තර කියන්න බලන්න උනා දන්නේ කියලා. මම හොඳින්, ඉතාම හොඳින් ඉන්නවා. ඊළඟට කවුද අපේ අනු? අනුවට ඉතින් මේ දවස්වල මාව අහන්නවත් වෙලාවක් නැහැ. මොකද යාළුවෝ හම්බ වෙන්න යනවා, අර එහෙ යනවා, වැඩ ඉවරයක් නැහැ, ලංකාවට ඇවිල්ලානේ වැකේෂන් වලට. ඉතින් ඒ නිසා මේ රොමේනියාවේ ඉන්නකන් ඉතින් මේ පැය තුන එක දිගට මහපු කෙල්ල දැන් ඉතින් පොඩක් ඉතින් පැයකට විතර සීමා කරනවා මාව අහන එක නේද? කමන්නේ කමන්නේ කමන්නේ කමන්නේ කමන්නේ කමන්නේ කමන්නේ. මේ ගෙදර කට්ටියත් එක්ක ආදරෙන් සතුටින් කාලය ගෙවන්න ඕනේ. පුළුවන් වෙලාවට හැබැයි මාව අහන්න ඕනේ. හොඳේ ඒවත් වෙන්න ඕනේ කොමාරි වෙලාව හොයාගෙන. ඔය සින්දුවක් කියලා තියෙනවා මම බලන්නම්. ඒක මට මතක විදිහට අද දෙවරුයි ප්ලේ වුණාදත් මන්ද ප්ලේ වෙලා නැත්තම් අනිවාර්යෙන් දෙන්නම්. හරිද? ඒ වෙනුවට මම දෙන්නම් ඊළඟට සුපිරි සින්දුවක්. මේක මම ඊයේත් ප්ලේ කළා, හැබැයි අදත් ප්ලේ කරනවා. මොකද මට එච්චරටම මේක වැදුනා.

පුළුවන් කියන්න. රනාචි. තයන්නත්තා පොඩක් රහසින් වගේ කියන්න ඕන්නේ. රාද කියල මට යාලිකුත් ඉන්නවා. මට යාවත් මතක් වෙනවා. හරිම ලස්සන සින්දුවක්. ඒ කාලෙ සින්දුවක් අලුත් විදිහට හමු.

කියලා කියන්න ඕන වාට. ඩෙන්ගුවේ කහන් ඉන්නවා මාව. ඇත්තටම මේ hina වෙන්න ඕනේ අසනීපයක් නෙවෙයි ඩෙන්ගු කියලා කියන්නේ. ඒ වුණාට එයාගේ විදිහ හැටියට මොන අසනීප හැදුනත් අපිට hina යනවා. දැන් කොහොම හරි හොඳයි නේද? ටිකක් හොඳයි. දෙයනේ කියලා මේ රණ්ඩු කරන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. මොකද රාදව විතරක් එකතු කරගෙන එයාව එකතු කරගත්තේ නැහැ කියලා මට බැනලා මෙසේජ් එකක් දාලා. හයි හෂානි. ඩෙන්ගු හැදලා ඉන්න නිසා කිස් එකකුත් ඕනි කිව්වා. මදුරුවටත් එකක් දෙමුද?

0: 아우 아우 스푼게 댄스 말와 내 마한시 아비 초리 브레이크 아가모 이리바세 아이 신도 하모 아이 나타모 아이 히나메모 ඔකටම වෙලාව තියෙනවා තව ගොඩාක් වෙලා තියෙනවා ඒ නිසා දැන් චූටි බ්‍රේක් එකක් ගන්නවා වෙලාව හවස 2 විනාඩි 46
1: වේලාව ඔබ වෙත ගෙනාවේ මේක නිකම්ම මැච් එකක් ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩ හරින්න.

0: වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද ඇන් ආශ්චර්යා. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: ලක්කෙක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කෙක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: Siri Road සමාජිකයන් සඳහා Cardinals Food City within Megawattam. Goldy Supreme Chicken Sausages ඉතිරිය රුපියල් 270යි. Kiss Takkali Sauce ඉතිරිය රුපියල් 125යි. Astra ඉතිරිය රුපියල් 280යි. Lux Radiant Glowing Skin Eco Pack ඉතිරිය රුපියල් 210යි. Cardinals Food City
4: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩු හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න මැයි 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න Prime Group 13:22.
0: මතකද ASTH?

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. finishing වහලක් නම් color of තමයි.
4: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
5: මේ පාරසියත ක්‍රෙස් වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
4: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න. මෙන්න මෙහෙම ලංසු තියන්නේ.
5: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Win Desi Sikurada Hawasa Pahata
6: Powered by Bid to Win
7: Tatte menno ayayay kiyala sindu viral wela
8: Duweka Facebook ekata dammada
7: Facebook itarak nevi man oy dennawa Sita TV Voice of Family ekata register karanna
9: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
10: Sita Voice of Family
9: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
11: lovetna meva lovika hai
9: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

විමිත්‍ර මියුසික් මේකට එකතු කර ගන්නවා. එක්කෝ මේකට කාවත් එකතු කර ගන්න ඕනේ නැහැ, මං විතරක් එකතු වෙන්නම්.

口的。妈妈妈妈，我那口的。මේ තව සින්දුවක් දෙයි කියලා හිතුවද? No no no no. චුටි බ්‍රේක් එකක් ගන්නවා ඊට පස්සේ ආයෙ සින්දුව අහමු.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් කොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: Available construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් slit BSc honors quantity surveying degree එකට enroll වෙන්න. BIM AI modern tech එක future ready QS professional කෙනෙක් වෙන්න. අදම අයදුම් කරන්න පිවිසෙන්න. www.slit.lk.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට යවන අපේ ඇලුමික්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
9: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මෝබේල් ගන්න කවුරුත් තැනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
11: සෙනසුරාද උදේ 8ට.
12: ඇයි?
13: අනේ සර්, අවුරුද්දට වෙඩි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
12: මොකක්?
13: අවුරුද්දට වෙඩි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
12: අවුරුදු ඉවරයිනේ මිනිස්සේ දැන්. ඈ?
13: මං කිව්වේ සර් ලබන අවුරුද්ද.
12: ඈ?
14: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ.
4: එක්සයිට් ගන්න, ලක්කක චාර්ජ් කරගන්න. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
15: Chris Venetian සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
16: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටින බෑග් එකක් හම්බුනේ ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම සියතෙස්සෙම අහනවා. සියතෙස්සෙම එකටයි ස්වර්ණ මාධ්‍ය දෙකට දෙකටම thank you කියනවා ඉතින්.
15: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG histana KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
17: Fiat Crazy Vendezi.
18: Sikrada hawasa pahata siyathanna.
19: Powered by Bid to Win.
15: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
9: අපොස උසස් පිළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණ ලබා ගන්න, හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 හොවාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000.
1: වෛර පෙද ගොහුදු විත්තා.
3: වෛර පෙද ගොහුදු විත්තා.
1: අන්න හරි. ඒ කියන්නේ බාටේල්ඩ් ගොඩ්වි. කුරුල්ලෙකුගේ නමක් මම මේ කිව්වේ. මම මකරි අnder දෙවලයක් කිව්වා වගේ සීලිම දිහායි කාපට් එක දිහායි බලබල ඉඳපා.
3: මම ඒත් කල්පනා කරා මගේ දැනුමෙන් තොර දෙයක්ද මේ කියලා.
1: එහෙමව නෑ නේද? මගේ දැනුම් පරාසයට අහුන වෙන දේවල් ඔයාගේ දැනුම් පරාසය නෑ.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
0: 98.4 ගම්පහට.
5: මගේ ස්ටෝරිය බාබා. මතකද මැස්සම කොඹි පිටිස්සමයි මුග හැරි ගිය අවසානේ. කලකට ඉස්සලා දෙවඟන වෙස් වල මල්කද බැස්ස මේ අස්සනේ.
11: කුණු ගොඩේ මැස්ස මඩේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සඳ මාලි සිදියන සංසතිසල්

0: දැමි උඹ වගේම මාත් බලනවා මංගල කිංගිලි පාත්තර. අන්තරායක දෙයක වීඩයි සඳවාලි.
1: හවස 3:00 වෙනාඩි 2:00.

0: क्या था टॉप स्टोरी।
1: வியட்நாம் சமக அவபோதத்தா கிவிசோம் வியட்நாம் ஜனாதிபதிவரையாக்கே மிரட்ட சஞ்சார யாத்திரத்துறு அவபோதத்தா கிவிசும் பகக்கட்ட அத்சன் தபிமட்டு கேபினட் அனுமதி ஹிமிவ திவினவா ஏ ஜனாதிபதி அனுரகுமார திசாநாயகே பிரதானத்வேன் கேபினட் மண்டலே ஈ ரசவஸ்தாவேதி வியட்நாம் ஜனாதிபதிவரையா லபன ஹத்வனதா மிரட்டட பெமினினு ஏதி එම සංචාරය අතරතුර දෙරට අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අනුමැතිය හිමි වුණා. සංස්කෘතික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකටද අත්සන් කරනු ඇති. විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රවල සහයෝගිතාව පිළිබඳවද අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතයි. පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පරීක්ෂණවල සහයෝගිතාව පිළිබඳවද අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ අතර රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස විමල් ලියනගමපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. හෙට සිට පත්කිරීම බලාත්මකයි.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

ඔයාගේ ඉල්ලීමයි මේ ඉෂ්ට කරන්න යන්නේ. යන් යන් යන් යා යා චූඩි පැටියවත් ආදරෙන් එකතු කරගන්න. චූඩිය සුදු බෝල පැටියා නේද? ඊට පස්සේ ඔයාගේ අම්මි පවුල කට්ටි ඔක්කොමයි, හබි ඔක්කොම ඉතින් මුළු පරම්පරාවම ආදරෙන් එකතු කරගන්න. හොඳ මේ සින්දුවට කවත් එන්නේ මේ ප්‍රතිමාව බලල යන්න. අයරමෙනියාවට යන්න කලින් එනවන්නේ නේද? නෑවිත් ගියොත් බලාගමුකු. ආ එන්න නෙවෙයි ඊට පස්සේ ලංකාවට. ඒ නැතත් සින්දුවක් නම් ඉල්ල ගන්න නෙවෙයි හොඳේ. හරිද? ලලිත් ප්‍රියංකර ආදරෙන් ආවත් එකතු කරගන්නවා. දුආයේ ශිතෙක්කම.

0: Siéntate. හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. එල්.බී. රන් අය ගත්ත කෙනෙක් ආය වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. එල්.බී. රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
1: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 011 5 93 93 93.
2: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
3: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස්.
4: අම්මේ, මෙන්න ඔයාට මගෙන් තෑග්ගක්.
5: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
4: අම්මා වෙතින් මට වටිනවනේ.
0: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලංසුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
6: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
7: සියතර ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට.
8: Powered by Bid to Win.
9: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0711327477. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
10: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
11: අම්මා, මට අද ක්ලාස්. ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
12: ආමේ, මටත් අද ප්‍රැක්ටිස්. ස්නැක් එකක් ගන්න ඕනේ.
13: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
14: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ සියත FM.
15: ප්‍රශ්න 4. පොකට් මනි රුපියල් 5000. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
15: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
9: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: 98.2 98.4

0: අපේ මෙසේජස් පේන්නේ නැද්ද ඕ කියලා අහලා තියෙනවා. ඉංගිරිය පිළිම කන්දේ නිසංක රෝහිත මුලින්ම ආදර මෙසේජ් එක දැම්මට මොකද පස්සේ චුට්ටක් කේන්ති ගියානේ. මෙසේජ් එක කියවෙන්නේ නැති වෙනකොට මන් දන්නවා, මට දැනුණා හොඳට ඕම අමනාපෙන් තමයි මේ මෙසේජ් එක දාලා තියෙන්නේ කියලා. ඒයි ඕම තරහ ගන්න හොඳ නෑ සුද්දා. අනිතක මේ වගේ චූටි චූටි දේවල් වලට හිනාවලා ඉන්න කෝ දක් පෙන්නන්න.
1: ඊ දක් මැද්දෙත් නෑ නේද?
0: ඊළඟට ලස්සන කවියක් කියවලා තියෙනවා, ඒක මම පස්සේ කියවනවා. රුසිරු ඉන්නවා ගානේ වත්තෙන්, එයාවත් එකතු කරගන්න ඕනේ. අම්බලංගඩ ගවේෂුත් අහගෙනලු ඉන්නේ. පස්සේ ඒ කාලේ හින්දි සින්දුවක් මතක් වුණා, රාජ් මූවී එකේ. සජ්ජනා කො බලමු ෆිල්ම් එක බලලා තියෙනයි රාජ්.

ඉස්සෙල්ල කියවන්න ගිහිල්ලා ආයේ කියවන්න නැතුව හිටපු කවිය ඒක කියන්න තමයි දැන් හදන්නේ. නැත්තම් ඒක උතින් සින්දුවක් උඩ කියන්න ගියාම පොඩක් අමාරුයි. ලස්සනට කියන්න එපයි. අනිත් එක මේ ළමයා මේ අශ්‍රීප වෙලා ඉන්නේ, ඌය වෙලා ඉන්නේ. දැන් කොහොමද කියලා අහුවහම තාම මේ ලොකු හොඳක් නෑ කියලා කියලා තිබ්බා. ඉතින් මං අදත් ප්‍රාර්ථනා කරනවා දමිත් අටික්මන් සෝය ලැබෙන්න කියලා. හරිද? එයා ඒවල තියෙන කවිය මෙහෙමයි. අසනීපේට ඔසුවකි නුඹගේ වචන, ඒකයි නුඹව තියාන ඉන්නේ මෙතන කියලා ඔන්න හාට් එකක් එවල තියෙනවා. ගැන හදවතේ තියාගෙන ඉන්න මාව නේද? අදරේ ඉතින් මම දන්නවා රත්තරනේ ඔයා ගැන, නෙළුවේ තමයි ඉන්නේ නුඹ මගේ පණ. අම්මා අම්මා අසනීප වෙලා ඉන්න නිසා නිකම් මේ උණ විකාරෙන්ද මන්ද මේ ළමයා මේ කවිය ලියලා තියෙන්නේ. හැබැයි ලස්සනයි. ඉක්මනටම ඇත්තටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාම ඉතින් නේද? ඔහොම ඉන්න ගියාම පා වෙනවනේ නිසා ඩොක්ටර්ස්ල මොනා හරි බෙහෙත් දීලා තියෙනවා නම් නැත්නම් මොන හරි කියලා තියෙනවා නම් ඒ විදිහට ඒ දේවල් කරගෙන නටන්නේ දඟලන්නේ නැතුව ඉක්මනට සනීප වෙන්න ඕනේ. හරිද? විනෝජ් කර්ටන්ස් එකේ දමිත් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරිම ලස්සනයි. අද මගේ යාළුවගේ බර්ත්ඩේ. එයාගේ නම අරුණි. අරුණි අක්කා ජනම්දින් මුබාරක්. එයා ඉන්නේ ඩුබායි වල. එයාට ඉතින් මේ ටයිම් එකට අහන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මම මගේ සුබ පැතුම් මේ විදිහට මුදාහරිනවා විශ්වයට. එයාට උදේම මං කෝල් කළා විශ් කළා. ඒ මගයි නේද? කොහොම හරි මම මේ FB එකේ මම යාගේ ෆොටෝ එක්කුයි මගේ ෆොටෝ එක්ක අපි දෙන්නා මේකට ගත්ත ෆොටෝ එකක් FB දැම්ම උදෙන්ම විශ් කරලා. ඒක දැකලා මේ රබඩා ඉටලි වල රබඩා එයා ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මට එවල තියෙනවා. උදේ 7:30ට නැගිට්ටා. ඒකක් හදාගෙන ෆෝන් එක අත්තට ගත්තා. මාළුපාන් ගෙඩියට කිඹුල බනිස්සක හේතු කරලා වගේ දැක්කේ. මටයි බර්ත්ඩේ ගර්ල්ටයි තමයි ඔය කියලා තියෙන්නේ. මොකද්ද මාළුපාන් ගෙඩියට කිඹුල බනිස්සක හේතු කරලා වගේ. මම මේක මේ මෙහෙම්මම ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන බර්ත්ඩේ ගර්ල්ට යවුවා. ඔයාට බැනලා එවලා. වන්නත් නැවනේ ඔගොල්ලෝ බේරගන්න. මන්නම් දන්නේ. දැන් මට තියෙන ප්‍රශ්නේ කවුද මාළුපාන් ගෙඩිය? එයාද? කිඹුල මිනිස් මම. හා හා හා හරි හරි හරි. Thank you. බලන්න ලැජ්ජ නිසා බැලුවෙත් නෑලු ෆොටෝ එක දිහා. ඔ නෝ පව් චූටි පැටියා. මුන්න මුන්න මුන්න මුන්න කූචි කූචි කූචියක්. පුතුම හුරතලයක් මේ කොල්ලොන්ගේ තියෙන්නේ. මමයි හරි නම් හුරතල් වෙන්න ඕනේ. මෙන්නම් මේ කොළු පැංචු ටික හුරතල් වෙන්න එන්නේ. මෙල්බර්න් වල අසේල මෙසේජ් එකක් දාලා තිනවා වයිෆ් ෂෙහාරා, ලොකු දුව කියාරා, පොඩි දුව මෙලිසා එකතු කරගන්න කියලා. මම ඊත් ඔගල ගැන කිව්වා මට මතක විදිහට. ලස්සන නම් දෙකක් බබාලට දාලා තියෙන්නේ කියලා මං කිව්වේ. මෙන්න ලලිත් කවදාවත් නැතුව දමිත් ඉක්මන්සෝයේ ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා. ඒ වුණාට මගේ මැණිකයිති මට විතරයි කියලා තියෙනවා. ඒවත් ඒ ඇස්සේ කියා ගන්න කොහොමහරි. කොහොමහරි දිග කවියක් එවලා තියෙනවා ලලිත්. කවිය දිග වැඩි නිසාම මම කියවන්නේ නෑ සුදු. ඔයාට මම කියනවනේ හැමදාම චූටි කවිය එවන්න කියලා දමිත් එවනවා වගේ. එතකොට මට ලේසි. එහෙම පොඩ්ඩක් හිතන්න ඉතින් මං ගැනත්. හරිද? මේ ඊළඟ සින්දුවට ඔගොල්ලෝ ඔක්කොම එකතු කරගන්නවා ආදරෙන්. වෙනස් සින්දුවක් දෙන්න. ඔබෝ සෑහෙන කාලෙකින් මේ සින්දුව. හැබැයි ඔරිජිනල් එක නෙවෙයි මේ. AI වලින් හදපු තව ලස්සන වර්ෂන් එකක්.

0: චෝඩි බ්‍රේකයක් ගන්නවාට පස්සාය සිින්දු හමු. හවස තුනයි වනඩී තිස් හතයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.

0: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රෙස් වෙන්නේ සීන් ඔබට ලංසු තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Van Desi Sekurada Hawasa Pahata
3: Powered by Bid to Win
4: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8 9 10 කොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011 544 5000
5: හිනාවෙන්න මෙන්න වෙලාව
6: ඔබ කව වැඩ කරන මිනිහෙකුටත් පැය 8කට පස්සේ ගෙදර යන්න කියලා නිවාඩුවක් දෙනව නේද අඩුමතරමේ ඔබ හෘදයේ වස්තුවට පෙනහැල්ලට අක්මාවට වකුගඩුවලට මහබඩ කුඩා බඩවැල් වලට ස්තුතිවන්තවත් වෙලා තියෙනනේ
7: මහා ප්‍රාචීරයට
6: මේ ඔක්කොම තියෙද්දී අපේ මහා ප්‍රාචීරයට තමයි දැන් කතා කරන්නේ.
7: ඒකේ නැගේ තියෙන කෑලි
6: මොලේ එහෙම තියෙන.
2: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
8: අනුග්‍රහය. පොළොවේ රන්ස්වනි නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
12: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
13: සුබ දවසක්
14: අලුත් වෙලා
13: පහසු වෙලා
14: තෑගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
15: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබ එක්තු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
16: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
18: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
20: කිරි ගොවි දිවි සරුවේමයි උපන් බිමෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි
21: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
22: ආ එහෙමත් පුළුවන්ද?
21: පුළුවන්නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් අතර ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කියනවා.
23: ඩිඩි හැටියට

0: வழங்கும் WD-40 டீமோ வித்தின் ஒரிஜினல் WD-40 நாம் டீமோ ஹோலோகிராம் ஸ்டிக்கரை அளவாயத்து மில்ல ரூபியா லெப்தாஸ் தூசிய பண ஹே சிட்டி ஹலட்டு கொந்தே சிசாய்தாய்
1: தாத்தே மின்னோய் ஐயாயாய் கிரு சிந்து வைரல் வேலா
2: தூயேக Facebook எக்கட தேன்மாட
1: Facebook ඉතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත Voice of Family.
3: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවක්. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාදි කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
1: ගිහන්. හැබැයි එකක්
5: ආයි. ඒ ගැන බය වෙන්න එපා. එකම ආටිස් ගේ. හැබැයි සින්දු දෙකක්.
6: ඔයනු බැසිනකන් කගේද
3: සතිය දවස් පහේම උදේ 10ට
5: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. සසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්ය. සසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

හතරෙන් පස්සේ වෙනදට තියෙන ඒ වයිබ් එක නිකන් අදපඩ වෙලා අස්සන ඇවිල්ලා වගේ නේ. හොස්වත්තේ මලේ ඔයා මගෙන් අහලා තියෙනවා ඊයේ මොනා හරි අමතක වුණාද කියලා. ඔව් ඔයාව. ඔයා ඊයේ සින්දුවා කියලා තිබ්බ මට අමතක වුණා. එනට අද එහෙම උන්නේ නැහැ හොඳේ. එහෙනම් අද ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට.

0: Siéntate. හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීඩී විරන් නැදෙන ස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
1: Chris Vinnesian සන්න මහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නා කියා දිනේ කනිෂ්ක සඳරුවන්.
5: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ගක් හම්බුනේ ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම සියතෙස්සෙම අහනවා. සියතෙස්සෙම එකටයි ස්වර්ණමාල ඩියෝටිගර දෙකටම තැන්කියු කියනවා ඊට.
3: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
1: සිකුරාදාවස පහට සියත අහන්න.
6: Powered by Bid to Win.
7: රැපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
9: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
4: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
10: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
11: වෛර පෙඳ ගොහුදු විත්තා.
7: වෛර පෙද ගොහුදු විත්තා.
11: අන්න හරි. ඒ කියන්නේ බාටේල්ඩ් ගොඩ්වි. කුරුල්ලෙකුගේ නමක් මම මේ කිව්වේ. මම අකරේ අnder දෙවලයක් කිව්වා වගේ සීලිමදියයි කාපට් එක දිහායි බලබල ඉඳපන්.
7: මම ඒත් කල්පනා කරා මගේ දැනුමින් තොර දෙයක්ද මේ කියලා. මම
11: හිමියෝ නෑ නේ නේද? මගේ දැනුම් පරාසයට අහු නොවන දේවල් ඔයාගේ දැනුම් පරාසෙ නෑ.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: Theatre Top Story.
1: එළවලු ගොවින්ට ඔස්ට්‍රේලියාවෙන් ආධාර. ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන දෙකක වටිනාකමකින් යුත් ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ආධාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය, ඔස්ට්‍රේලියානු රජය සහ එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය විසින්. දිත්වාසලකුණා ටවින් පීඨවට පත් නුවරලිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල එළවලු නිෂ්පාදන පද්ධති යළි ගොඩන කිරීම සහ දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන ලෙස පරිවර්තනය කිරීම සඳහා ආධාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති. මාස 12ක් ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කුඩා පරිමාණ ගොවීන් 2400කට ඉන් ප්‍රතිලාභ හිමිවනු ඇති. මේ අතර ඇමරිකා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 323.74ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 310ක්. ඔස්ට්‍රේලියා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 233.94ක් ලෙස දැක්වුණා. එහි ගැනුම් අනුපාතය රුපියල් 224.20ක්.
0: Theater Top Story.

ඉවරයි කියලා කිව්වට ඉවරද? පැයක්ම තියෙනවා අපිට. පහට ඉවර වෙන්න පහට.

ගල්ලෙ මදුවට හාදු ඕනි කියලා කිව්වා. මගේ හාදු වගේම ෂෙහාන් කෞෂල්ලගේ මේ සින්දුව ඔන්න දෙකම

කාටද ඕනි කිව්වේ? ආශිකී 2 එකේ සින්දුවක් කවුරු හරි මගෙන් ඉල්ලලා තිබ්බා. පියා එන තෝරගත්තා මම. හොඳයි නේක නේද? නැත්තං හැමදාම අපි අහන්නේ සුන්රහාන. කොරියාවේ ආසිරියම්බෝ කාලෙකට පස්සේ මෙසේජ් එකක් දාලා. ඔයාවත් එකතු කරගන්නවා සුදු.

අතුරුගිරිය නිමේෂ් තමයි සිින්දු ඉල්ලුවේ. එයා ෆස් ටයිම් තමයි මටගේ මෙසේච්ච එකක් දාල තිබ්බේ. හැමදාම හැබැයි අහනු අලු කාය කෙරේ යන ගම. මීට පස් සිතිං කායක යන ගමන් අහගෙන විතරක් යන්න එපා හොඳේ. බ්‍රේක එකක් හම්බුනාම වාහනය නැවත්වහම මෙසේජ් එකක් දාන්න. හාද හනේද?

නිමේෂ්ට හෙන ආදරෙන්මං කතා කළා. බැරි නම් ගෙදර කට්ටිය බින්න අලු වාහනේ. හරි හරි ඉතින්. නිමේෂ විතරක් නෙවෙයි ගෙදර කට්ටිය ඔක්කොමත් එකතු කරගන්නවා. ආයි මොකද?

මත් උදේ ඉඳලා අහනවා කියලා වත්තල මාබෝලේ සුලෝචනා මෙසේජ් එකක් දැම්මා. එයාගේ හස්බන්ඩ් නාලකත් ඉන්නවා, ලොකු පුතා පසන්. පොඩ්ඩක් අසහන්නේ. ඕකේ, ඒ ඔක්කොමත් එකතු කරගන්නවා. ආරාධිසේ අහන්න.

0: Theatre. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: නිලධාරියාගේ ආందోళනාත්මක මරණය සමග යන පරීක්ෂණ වලට මොකද වෙන්නේ?
2: බැරිව මේ පරීක්ෂණ වලට බාධා අවතාම බාල ක්‍රියා.
3: සියලු දෙනාම හෙලා දකින ප්‍රකාශය.
4: ඇති හැකි කෙනාටත් නැති බැරි කෙනාටත් නීතිය සමානයි කරදීම තමසු වීම දෙහෙම නැත්නම් හිතාමතා චේතනාන්විතව කරලද දූෂණ වංචා දෙක.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: පලාසභා ඡන්දෙවත් කිව්වොත් මේ රටේ ඉක්මනින්
6: ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනේටවත් පලාසභා තියෙන දිනයක් කියාවි.
7: ජනතාවට කෙලවෙන දේ නම් හරියට කරනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
9: පිට්සා ෆැක්ටරි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් ඇන් පිට්සා.
10: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
11: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
12: ඇප්ලිකෙන් ගත්තත් H15 රීලෝඩ් කරලා ගත්තත් H15. ඇප්ලිකෙන් ගත්තත් රීලෝඩ් කරගත්තත් iPhone 17 Pro දිනනනම් H15. H15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් H15 ඇක්ටිවේට් කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් රීලෝඩ් කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
13: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
14: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
15: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumix aluminium ona taram Alumix nam istaram
16: කෝපි වල අඩංගු අපේ ශරීරයේ නිදිමත නැති කරන සංයෝගය මොකද්ද? 1 කැෆේන්, 2 කැෆේස්ටෝල්.
17: කැෆේන් නියමයි උදානි. රුපියල් 5000ක් පොකට් මනි ඔයා දිනා ගන්නවා අද දවසේ.
18: CTFM පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට හරියටම උත්තර දීලා රුපියල් 5000ක් දිනාගත්තේ පිළියන්දල උදානි විතානගේ. දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
17: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
19: සියත පොකට් මනි.
17: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
19: අනුග්‍රහය.
17: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරබන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරබන්න. අවතන්න 13.99.
20: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
10: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
11: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
21: රත්තරනින් බැබලෙන්න, කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණ මහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණ මහල්, ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
22: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණිය ලබා ගන්න. හරිත සරසවියක අසිරිය විඳ ගන්න. NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8, 9, 10 කොමාගම NSBM හරිත සරසවියේදී. අමතන්න 0111 544 5000.
23: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආය වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
24: අම්මේ, මෙන්න ඔයාට මගෙන් තෑග්ගක්.
25: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්.
1: ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
2: අම්මා වෙපෙමට වටිනවනේ.
3: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
4: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
5: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
25: powered by bid to win.

ලස්සනයිද සිින්දු ටික? මේ සිින්දු ටාදරෙන් එකතු කරගන්නවා කිරිබත්ගොඩ නිවන්තකව. එයා කියලා තියෙනවා උදේ ඉඳම්ම ඒගොල්ලෝ තහනවලු. වෙන මොකක් අහන්න බැරි වුණොත් මේ ටයිම් එකට නම් කොහොම හරි අහනවා කියලා නිවන්තක මගේ හිත හැදෙන්නද කොහෙද කියලා තියෙනවා. තැන්කියූ ආදරේ. ඊළඟට තව යාළුවෙක් ඉන්නවා, එයා ගැනත් කියන්න ඕනේ. අංජුල. එයා මට කියලා තිනවා ළඟින් හිටිය නැති ටික කාලෙට ඔයා හුඟක් වෙනස් වෙලා කියලා. එහෙම වෙනස් වෙන කෙල්ලෙක් නෙවෙයි මම. හරිද? ළඟින් හිටියත් නැතත් ආදරේ නම් මත් ආදරේ.

ලස්සනුත් මැසේජ් කත්දාල තිබ්බා එයත් අහන් ඉන්නවා කියලා. නෑනෑ කල්හාර නෙවෙයි කලවානෙ කසුන්. ආදරෙන් එකතු කරගන්න ඔයාවත් ඊළඟට UK වලින් අපේ නිල්මි එයත් මැසේජ් කත්දාල කියලා තිබ්බ හරිම ලස්සනයි සිින්දු ටික සුදු කෙල්ලේ කියලා. අබුඩාබිවල සරත් අයත් අහගෙන ඉන්නවා. තව ගොඩක් අය ඉන්නවා.

0: හවස 4:00 විනාඩි 46.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
3: කාටත් හොරෙන්

0: රෝමියෝ ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඳින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව

ඩීමෝ හොලෝග්‍රෑම් ස්ටිකර් යාලුවා ඇත. මිල රුපියල් 1250 සිටිහලට කොන්දේසි සහිතයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 449 727.

0: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමිකරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද ඇන් ආශ්චර්යා. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
0: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
2: A-Levels AI Jeevan World එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන්න කැමතිද? එහෙනම් හරිම තැන Slit Business School industry එකට ready කරන practical learnings එක අදම ආයුධ කරන්න පිවිසෙන්න www.slit.lk. Slit evolve beyond.
3: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාරසියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
3: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියන්නේ.
1: KW හිස්තන අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Win Desi Sekurada Hawasa Pahata
4: Powered by Bid to Win
5: Finishing Vahala Kles Color of Flow Vajabena
6: Sit Pedagani Kal Pavati Avalakshana Novi Oyat Vahaleta Vashi Winna Finishing Vahala Knam Color of Samai
7: Abhi Hamadamat Vage Sarahatat Abiyogeta Abiyogyan Kwin
8: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
9: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගෙයක් ගන්න ඔයත් කැමතිද? ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි. ඉතින් මේ හැමදේම දැනගන්න මැයි 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න. කතා කරන්න ප්‍රයිම් ගෲප් 13:22
10: 98.4 ෙන් දෙනියායට.

හවස පහට විනාඩි 10යි. අන්තිම සංගීක විදිහට වෙන ඕනි දෙයක් වෙච්චාවේ දෙන්න කියලා කියලා තියෙනවා. ඒක උදේ ප්ලේ කළා සුදු. ඒක නිසා මේක අහමු.

අරගෙනනේ හිටියේ. ඊළඟට ඉජි අනුර පුසල්ලාවේ ඉඳන් අහගෙන හිටියා. තව ඉන්නවා. ඕමගම නිශානුත් ඉන්නවා.

USA වල නිපුලි. හයි සුදු, අද ආගේ බර්ත්ඩේද? ජනම්දින් මුබාරක් කෙල්ලේ. අන්තිම කිස් එක ඔයාට හරිද? කොමගම නිශාන් කියලා තියෙනවා, මං එයා ගැන කිව්වේ තරහින්ලු. නෑ අනේ. එහෙම හිතරනම් sorry thing.

ස්ටංග ඔයත් මෙසේජ් එකක් දාලා තිබ්බා අන්තිම මොහොතේ දැක්කේ. ඒ වගේම පිළියන්දල නදී එයාගේ ෆැමිලි එකේ අය ඔක්කොමත් එකතු කරගන්න. තව සින්දුවක් දෙන්න වෙන්නේ මට යන්න වෙනවා. අපි හෙට හම්බෙමු. මං ආගේ සුදු කොච්චිය. ගොඩක් ආදරේ.

0: ක්‍රිස් වෙන්නේසියෙන් සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
1: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනේ ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි ස්වර්ණමාල ඩියුටි කරලා දෙකටම තැන්කියු කියනවා ඉතින්.
2: එන සතිය ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලංසුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
3: සිකුරාදාවස පහට සියත අහන්න.
4: Powered by Bid to Win.
5: අපේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
6: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගය.
7: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්
11: ආෆ්ටර් ඒ ලෙවල් ස්ටෙක් වර්ල්ඩ් එකේ ගේම් චේන්ජර් කෙනෙක් වෙන්න ඔයත් කැමතිද? ස්ලිට් කම්පියුටින් ඩිග්‍රී සෙක්ක AI කෝඩින් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝෂර් රියල් ලයිෆ් ප්‍රොජෙක්ට්ස් වලින් ඔයාගේ ස්කිල්ස් ලෙවල් අප් කරගන්න දැන්ම ඇප්ලයි කරන්න පිවිසෙන්න www.slit.lk slit

0: ඇත්තේ. සෙනසුරාද උදේ අටට.
1: ඇයි
2: අනේ සර්, අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
1: මොකක්?
2: අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
1: අවුරුදු ඉවරයිද මනුස්සය දැන්? ඈ
2: මං කිව්වේ සර් ලබන අවුරුද්ද. ඈ
3: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
5: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: ඔබගේ උස අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න, හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 හොවාගම NSBM හරිත සරසවියේදී. අමතන්න 011-544-5000. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුංගට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
7: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
8: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
9: After A-levels, AI-driven world decays, retake level up when ready the cutting-edge degrees, smart learning, industry exposure, high-tech labs, hands-on experience. IT, business, engineering, architecture, QS, law, nursing, science, adulu, obata match in a future-ready degrees, RASAK. May intake sandaha danma ayudum karanna. Pivisenna www.sweet.lk. Amathanna bindu ayaka ekai 754 48 bindu ayaka. Sweet, evolve beyond.
10: කාලෙකින් මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ.
11: නිින්ද යන්නද?
10: නිින්ද යනවා. මේ දවස්වල හීන වැඩි පේන්නේ.
11: බලශක්තිය අර්බුදේනේ. එහෙනම් ඔය හීන පේන්නේ නැත්තේ බලශක්තිය හොතර තියන කාලේට හීන පේනවා අවුලක්.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
13: අනුග්‍රහය.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: සුබ සන්ධ්‍යාවක් හවස 5 දැන් වෙලාවා.

0: ටාටා ටොප් ස්ටෝරි. ගම්මන් පිළගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය සූදානමක්. භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණයට අදාළව උදය ගම්මන් පිළගෙන් අධිකරණයේ හමුවේ සාක්ෂි මෙහෙයවන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
1: එතුමා ප්‍රකාශයක් කළා තිබ්බා මෙම මරණකරුගේ බිරිඳ විසින් පොලිසියට විරුද්ධ මේ මරණය සැකයයි කියන පණිවිඩයක් සමාජයට දුන්නා. එය අසත්‍ය ප්‍රකාශයක්. මෙම පරස්පර ප්‍රකාශයන් සඳහා විමර්ශන නිලධාරීන් ඉදිරියේදී මෙම නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයක් ගැනීමට නියමිතයි. මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී නීතිඥ මහත්මයාව කුලියාපිටිය අධිකරණයේදී සාක්ෂි මෙහෙයවීමකට අපි අපේක්ෂා කරනවා.
2: විශේෂයෙන් සොකෝ එහෙම නැත්නම් සීන් ඔෆ් ක්‍රයිම් ඔෆිසර්ස් එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ නිරීක්ෂණයන්ට අනුව එලෙස එහෙම කිසිදු පොරබැදීමක් හෝ තත්වයක් වාර්තා වුණේ නැහැ. ඔවුන්ගේ සටහන් වලත් ඒ පිළිබඳව නිරීක්ෂණයන් අපිට වාර්තා වුණේ නැහැ.
0: විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් 4 දෙනෙකුගෙන් යුතු මණ්ඩලයක් මගින් පසුගිය පළමුවනදා කුලියාපිටිය රෝහලේදී දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවා. එහිදී එම වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කළේ මෙම මරණය සියදිවි හානි කර ගැනීමක් බවයි. කැපුම් තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් මරණය සිදු ඇති බවද එහිදී ප්‍රකාශ කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
3: Theater Top Story 98.2 FM 98.4

0: Padang.
1: Howdy, Sandy.
2: Howdy, Makalo. Howdy, Charlie.
1: Howdy.
2: මොකද?
1: කොහමද සැන්ඩි මගේ හැට් එක? ලක්ෂයයි.
2: හැට්
1: එක ලක්ෂයක්. මගේ සපත් දෙක තියා බලන්න.
2: කීයද ඒක?
1: අලුත් සපත් දෙක දැක්කද?
2: ඒ කීයද?
1: 1 million.
2: 1 million
1: සපත් දෙක. ඔයා මේ කරේ බඳන් ඉන්න ලේන්සුවේ ගාන ඇහුවොත් අහන්න එපා. ඔයාව කලන්තේ දාලා වැටෙනවා. ඒකයි මං අහන්න එපා කියලා කියන්නේ.
2: ඉතින් සපත් වලට වැඩිය ගණන්ද ලේන්සුව?
1: මේ මං ළඟ මේ වෙලාවේ තියෙන සියලු දේවල් වලට වැඩිය ගණන් මේ ලේන්සුව.
2: කීයද?
1: අහන්න එපා. කලන්තේ දාලා වැටෙනවා. මම මේ සුරුට්ටු පත්තු කරන ගිනි පෙට්ටිය ගන්නවද දන්නවද? මේ සුරුට්ටු පත්තු කරන ගිනි පෙට්ටිය ලෝකේ වටිනම මිනි පෙට්ටියටත් වැඩිය ගණන්.
2: මේ ඔයාට කොහෙන්ද ඇච්චර සල්ලි?
1: ඉදකින් පැලියාවේ.

0: ඒ කියන්නේ මිනිහෙක් ඇවිල්ලා තොප්පිය ලක්ෂයයි සපත්තු දෙක මිලියනයයි අරහෙමේ කිව්වම ඔයා මොකදන්නේ කොහොම සල්ලි නාස්ති කරන්නේ කියලා නෙවෙයි අහන්නේ. මී ඔයාට කොහෙද උච්චර සල්ලි?
1: අපි දන්නවනේ ති කලින් හිටියේ කොහොමද කියලා.
0: පැලියාව පැලියාව.
1: අස්සේ අපිට එන්නේ.
0: පැලියාව. පැලියාව. කවුරු හරි මිනිහෙක් අහම්බු ලෙස හරි කිසියම් දිනුවක් අත්පත් කරගත්තොත් පැලියාව.
1: ඉතින් හරිනේ මකලෝ කලින් හිටියේ ඔහොම නෙවෙයි. එතකොට
0: මම කලින් හිටියේ විදිහටම තමයි බබේ ඉන්නේ. මම මේ පත ටිකක් අතහැරලා බැලුවේ ඔයාගේ පැලියාවේ තරම. ඔයාගේ පැලියාව ගැන මෙෂා එකක් ගන්න මට ඕනකම තිබුණේ. බැරි වෙලාවත් මං ඇත්තට ඔය වගේ සල්ලිකාරයෙක් වුණොත් ඔයා ඔය දැන් මුහුණෙන් ප්‍රදර්ශනය කරපු පැලියාවේ තරම හැටියට මට ෂුවර් ඔයා කෙලින්ම දුවනවා අල්ලස් කොමිසමට. අල්ලස් කොමිසමට දුවලා ගිහිල්ලා පැන්නිල්ලක් දානවා මේ යකාගේ වත්කම් මට සැකයි. එහෙම නැත්තම් ඔයා යනවා සීනිගම.
1: සීනිගම
0: හැදිග ඇවිල්ලා පල කියලා මට මිනිස්සුම. මේ එහෙම සීනිගම යනවා නම් මිනිස් සම්බරන්න මට පොඩ්ඩක් කලින් කියන්න. කිලෝ එක ලක්ෂ ගාන ගත්ත මිනිස් වර්ගයක් තියෙනවා මල්ලා. අමරණ එකත් වෙලා හොඳ එකෙන් අමරන්න
1: බෑ.
0: සීනි
1: සීනි අඹරන්නේ
0: නෑනේ. අඹරන්නේ සීනි ගම ගිහිල්ලා මිරිස් අඹරන්නේ. මිරිස් ගම ගිහිල්ලා සීනි අඹරනවා කියලා එකක් නෑ. අනේ මිරිස් සීනි එකට යනවා නේද? අච්චාරුවක් අද ඔය සැන්ඩි අච්චාරු හදර හැටි කරගෙන සීනි ගම ගිහිල්ලා මිරිස් අඹරලා එහෙම ඒකට අඹරල්ල ටිකක් එහෙම දාලා ගත්තා. ඒක හොඳ
1: රයිට් ඕකේ. අපි අද මාළුවේ පුංචි කාර්නිවස ගැන කතා කරනවා. ක්‍රේසි වෙන්දිසි ගැන කතා කරන්න ඕනේ. ඉතින් හවස 6:00 වෙනකන් ඉන්න. අද මොකද්ද මේ ලක්ෂයට කොඩි දාන කතාවද දන්නේ කියන්නේ?
0: කියන්නම්කෝ විස්තරේ කියන්නම්කෝ. 6:00 වෙනකන් ඉන්නකෝ.
1: හොඳ හොඳ ලාඩක්.
0: හැන්දෑ ජාමෙටනේ.

0: sehr tata.
1: හවස පහයි විනාඩි 12යි. අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
2: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
1: අම්මා වෙතින් මට වටිනවනේ.
0: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට
4: powered by bid to win.
5: After A-level slit එකේ modern technology සහ practical expertise සමගින් civil, mechanical, mechatronics, materials, electrical and electronics engineering. ඔයාගේ next level future path එක මෙන්න. දැන්ම apply කරන්න පිවිසෙන්න. www

0: www.slit.lk. Slit, evolve beyond.
1: Oh, he's hit this one more.
2: මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරන්න.
3: පරපරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: හදට දැනෙන රසක මහිම.
7: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
1: රත්තරන්ින් බැබලෙන්න, කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණ මහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන් මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
2: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
3: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා.
2: ලව්ලි, ඊට පස්සේ සහිලි
3: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කැෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
4: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780.78 වට්ස්ඇප් කරන්න.
5: අතේ මිටේ තියන ගාලට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති. 98.2 98.4

0: 라당.
1: ඔයා දන්නවද සැන්ඩි වික්ටෝරියා බෙකම්?
2: වික්ටෝරියා රජිනනන් දන්න.
1: වික්ටෝරියා බෙකම් දන්න
2: නෑ.
1: ඔයා දන්නවද ඩේවිඩ් බෙකම්?
2: එයාගේ අම්මද වික්ටෝරියා බෙකම් කියන්නේ.
1: ඩේවිඩ් බෙකම් දන්නවද කියන්නේ? නෑ නෑ මාරවැඩි. එතකොට ඔයා ලයනල් මෙසිව දන්නවද?
2: ආ එයාව දන්නවා.
1: එයා මොකද එයා කවුද? ගෙවල් හෙට්ටිපොල වඩුබා. ලයනල් වඩුබා.
2: එයා ෆුට්බෝල්.
1: ෆුට්බෝල් කියලා අතින් මේවා මට විතර දෙයිනේ පේන්. මායි චාලි විතර මේවා දකින්න. මේ රසික ජනතාව පොඩ්ඩක් මේ මං කියන එක ඉමැජින් කරන්න. මේ ස්ටුඩියෝ එක ඇතුලේ මේ පුටුවක පුඩිම වගේ වාඩි වෙලා ඉන්න ගමන් මේව දකුණු අත මේව දිගහැරලා අරගෙන ආ එයා ෆුට්බෝල් ප්ලේයර්. මෙහෙම කරලා හැදි ගාලා පෙන්නුවා පෙන්නිල්ලක්. අනේ අම්මේ
2: මං කකුල අරන් කරන්නේ.
1: ලයනල් මෙසි දැක්කනගේම ලයනල් මෙසි ඉලපතක් අරගෙන යනවා හෙට්ටි පොර හැටිලක විදුලා තුගාල දෙන්න. ඒ හැඩයට පෙන්නේ එයා ෆුට්බෝල් කරන.
2: හරි
1: අපි කතාවට එමු. මේ ඩේවිඩ් බෙකම් කියන්නේ එංගලන්තේ හිටපු ෆුට්බෝල් ටීම් එකේ නායකයා. එංගලන්ත ෆුට්බෝල් ටීම් එකේ හිටපු නායකයෙක්. ඇත්තටම ෆැෂන් අයිකෝන් එකක්. එයා ගොඩාක් ෆැෂන් බ්‍රෑන්ඩ්ස් වල එහෙම ඇම්බැසඩර් හැටියට ඉඳලා තියෙනවා. සෑහෙන ඉහළින් හිටියේ මෙසිලට රොනාල්ඩෝ ඒගොල්ලෝ එක සමකාලීනව සෙල්ලම් කළා. හැබැයි ඊට වඩා ටිකක් සීනියර්. ඊට කලින් ක්‍රීඩාවෙන්
2: ඒකනේ මන් දන්නත්තේ.
1: ඒක තමයි ඒක තමයි
2: සීනියර්නේ.
1: ඒක ඒකයි අනික වා ෆුට්බෝල් කියලා හිතන් ඉන්නේ වැඩ මොකද්ද? අතින් කරන මොකද්ද? සෙල්ලමක්ද එක? යතු ගානවා වගේ මොකද්ද? ඒකට සම්බන්ධයක් නැහැ. අතරම ඩේවිඩ් බෙකම්ගේ ඒකට සම්බන්ධයක් නැහැ. මේ ඔය ඩේවිඩ් බෙකම්ගේ බිරිඳ තමයි වික්ටෝරියා බෙකම්. එයත් එංගලන්තේ ෆැෂන් මොඩල් කෙනෙක්. සංගීත ක්ෂේත්‍රයටත් සම්බන්ධයි. එයා අවුරුද්දකට වියදම් කරනවා සැන්ඩි ඩොලර් 33,000ක්. ඒ කියන්නේ රුපියල් වලින් කිව්වොත් කෝටියකට වැඩි. ඉටිපන්දම් වලට.
2: මං හිතේ සම්පූර්ණ වියදම කියලා.
1: ඒ කියන්නේ යාගේ ජීවිතේ සම්පූර්ණ
2: නෑ. ඒ කියන්නේ අවුරුද්දකට කෝටියක් විතර වියදම් කරනවා කියලා හිතුවේ. බැලින්නම් මේට පන්දම් වලට.
1: ඉටිපන්දම් වලට. අනිත් උදේ ඉටිපන්දම් ගෙනල්ලා අරන් තියාගන්න දේකුත් දෙන ඉටිපන්දම් කියන්නේ.
2: ඒකනේ.
1: පත්තු කරලා පුච්චලා ඉවර කරලා දානවා. එහෙම පත්තු කරලා පුච්චලා ඉවර කරන ඉටිපන්දම් වෙනුවෙන් අවුරුද්දකට කෝටියක් වියදම් කරනවා කරන්ට් තියෙද්දි.
2: එයා ඉටිපන්දම් වලට ආසයි.
1: වෙන්න කනවත් දැද.
2: ඉටිපන්දමක් කියා
1: ගණන් ඇති. මේ ලක්ෂරි අයිටම්ස් මේවා. මේවා මේ ෆැන්සි අයිටම්ස්. ඒ කියන්නේ නීඩ් එකට නෙවෙයි ඇඩ්‍රස් කරන්නේ, වොන්ට් එකට. අවශ්‍යතාවයට නෙවෙයි ආසාවට. ඒ එහෙම තමයි ඒ වියදම හැදිලා තියෙන්නේ. මොකද අවශ්‍යතාවයක් නැහැනේ. මොකද එහේ බාලගල් ලකුරු ගෙනල්ලා කරන් කපන්න සිද්ධ වෙලා නැහැනේ. එහේ අපූර්වට ඔක්කොම තියලා කරන්ට් එක හැරෙවි
2: තියෙනවා.
1: මේ සොමියට පත්තු කරන ඉටිපන්දම් වලට තමයි මේ නිස්කාරණේ රුපියල් කෝටි ගණන් වියදම්. දැන් මේක ඉටිපන්දම් කියන එකෙන් ගලවලා අරගෙන කල්පනා කරන්නකෝ. රුපියල් කෝටියක් වටින කාර් එකක්. රුපියල් කෝටියක් දීලා කාර් එකක් ගෙනල්ලා ඒක ගිනි තියලා වාව්. නියම කාර්. බලන්නකෝ ගිනි ගන්න ලස්සන කියලා බලන්න. රුපියල් කෝටියක් අපරාධනේ.
2: කජුවට කොස්සට.
1: කේදරේ දැල්. පැලියව කොහොමද කියලා. ඒ කියන්නේ දැන් හිතනවා මේ මේ මේ යකාගේ මේ ලක්ෂ 70ක මොකද්ද? වික්ටෝරියා බෙකම්ට සල්ලි තියෙනවා.
2: සල්ලි තියෙනවා.
1: නියම්බෝ කොහෙන්ද යාට ඉච්චන සල්ලි?
2: රොනාල්ඩෝ හැම කොච්චර දැන් වියදම් කරනවා ඇතිද නේ?
1: මේ වගේ වියදම් කරනක තව කට්ටි ඉන්නව. තව ටිකක් කතා කරමු. අදට දෙකට පැලෙයිවා.

0: හවස 5 විනාඩි 28යි දැන් වෙලාව. අපි මතක් කරන්න ඕනේ මේ පාර එන සිකුරාදා හවස 6 අමාරු වෙද්දී ඔබට අත්කර ගන්න පුළුවන් අඩුම ලංසයෙන් ලස්සනම ලස්සන පෙන්ඩන්ට් එකක්. ඉතින් මේ පෙන්ඩන්ට් එක ගහලා තියෙන්නේ ලව් මාම් කියලා. මවරුන්ගේ දිනය වෙනුවෙන් විශේෂයෙන්ම හදපු පෙන්ඩන්ට් එකක් තමයි මේ පාර ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ. ඉතින් ආදරණීය මව්වරු වෙනුවෙන්ම ඔන්න ඔබට ලංස තියන්න පුළුවන්. දවසට ලංස කිහිපයක් තියන්න තියලා සිකුරාදා වෙනකොට වැඩි වැඩියෙන් ලංස තියන්න පටන් ගන්න. ඊට පස්සේ තරඟෙත් එක්ක ඉන්න අපි සපෝට් එක දෙනවා සිකුරාදා දවස පුරාම ඔබට ලංස තියන්නේ කොහොමද, දැන් බිඩ් රේන්ජ් එක කොහොමද, හැම දෙයක්ම අපි සවිස්තරාත්මකව දෙනවා. ඉතින් සියත අහගෙන ඉන්න දැන් මේ අහන ඔයාට හිතනවා නම් ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන් හම්බෙන 150 දහක වටින සුපිරිසිදු රත්තරන්ින් හදපු කැරට 22 මේ ලව් මාම් පෙන්ඩන්ට් එක ඔයාගේ කරගන්න ඕනේ කියලා. අඩුම ලංසෙන් 150,000ක් නෙවෙයිනේ, ඉතමත් අඩු ගානකට ඔයාගේ කරගන්න ඕනේ කියලා හිතනවා නම් මෙන්න මේ විදිහට රෙජිස්ටර් වෙන්න. REG කියලා ටයිප් කරන්න, හිස්තනක් තියන්න KW කියලා ටයිප් කරන්න, මෙසේජ් එක 3947 SMS කරන්න. ඊට පස්සේ ඔයා දිගට හරහට ලංස තියාගෙන යන්න ඕනේ. එන සිකුරාදා හවස 6 හමාර වෙනකන් මෙන්න මෙහෙමයි ලංස තියන්නේ. KW කියලා ටයිප් කරා, හිස්තනක් තිබ්බා අඩුම ලංසුව ටයිප් කරා, මෙසේජ් එක 3947 SMS කරා. එහෙනම් මතකයිනේ සුකරාදා හවස 6 හමාර වෙනකන් ලංස තියලා ඔයාගේ ආදරණීය අම්මා වෙනුවෙන් මේ ලව් මාම් පෙන්ඩන්ට් එක ඔයාගේ කරගෙන හරන් ගිහලා gift එකක් විදිහට දෙන්න. හරිද? දැන් වෙලාව මතක් කරා නම් හවස 5 විනාඩි 36
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්. සිල්වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. එන්ජොයි පිරිසිදු පොල් තෙල් ඉතිරි රුපියල් 245යි. කොකා කෝලා ඉතිරි රුපියල් 100යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි. පෙයාස් නැචරල්ස් කොකුම් බේබි සබන් මල්ටිපැක් ඉතිරි රුපියල් 210යි. කාගිල්ස් වුඩ් සිටි.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
3: ෆිනිෂින් වාහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වාහලෙට වශී වෙන්න ෆිනිෂින් වාහලක් නම් කලර් අප් තමයි
4: මුලින් මිලියන 10ක් ගෙවලා කහතුඩුවෙන් වටිනා ගෙයක් ගන්න ඔයත් කැමතිද ඉතිරිය පදිංචි වෙලා ටික ටික ගෙවාගෙන යන්නත් පුළුවන් ඒ විතරක් නෙවෙයි කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10යි ඉතින් මේ හැමදේම දැනගන්න මැයි 10 වෙනකන් තියෙන 88 රෙසිඩන්ස් ඕපන් හවුස් එකට ඔයත් එන්න කතා කරන්න ප්‍රයිම් ගෲප් 13:22
5: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
6: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
2: මේ පාරසියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
6: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියමේ.
2: KW හිස්තන අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
5: සියතා ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස පහට
7: powered by bid to win.
8: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දු වෛරල් වෙලා
9: දුවේක Facebook එකට දැම්මද
8: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරන්න.
10: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
9: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
10: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
11: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. සරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
2: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යචාලය සම්මානිත වූවකයි.
11: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
12: 98.2 98.4

0: වික්ටෝරියයා බෙකම්ලා ඉටි පන්දන් ගෙනල්ල කෝටි ගණන්වල සල්ලි නාස්ති කරගන්නවා වගේ අපේ රටේ මිනිස්සුන්ට නෑනෙමේ කාර අරන් නාස්ති කරන්න සල්ලි.
1: එහෙම නෑ ඇති.
0: එහෙම තියෙන අයත් ඇති.
1: ඔව් එහෙම වැඩි පෙන්නන්නේ නෑ.
0: එහෙම තියෙන අයත් ඉන්නවා ඇත්තටම. ඉතින් ගඟේ මුහුදේ දාන්න තරම් සල්ලි තියෙන මිනිස්සුත් ලංකාවෙත් ඉන්නවා. හැබැයි දැන් අපි මේ කතා කරන්නේ යාළ කන් වහගන්න ගඟේ මුහුදේ දාන්න තරම් සල්ලි තියෙනවා නම් මේ රේඩියෝ අහ මොකද්ද කරන්නේ? පැත්තකට වෙන්න ඕන. ඔක ඔහල පැත්තකට වෙන්න ඕන.
1: දැන් අනිත් අය අහගන්න.
0: අනිත් අය අහගන්න. මේ ඇත්ත මිනිස්සුත් මේ කතා කරා. අපිට නෑනේ එහෙම මේ මොකක් හරි දරහැවක් කෝටි ගාණක් දීලා අරගෙන නාස්ති කරන්න සල්ලි
1: නැහැ.
0: අපි වාහනයක් ගන්න ටික කාලයක් පදින්න හිතාගෙන කාලයක් ඒ වාහනේ රහ විඳින්න හිතාගෙන එතකොට ඒ කරන වියදම ටිකක් හිතලා මතලා හොයලා බලලා කරන්න ඕනේ.
1: අනිවාර්යයෙන්.
0: හිතලා මතලා හොයලා බලලා කරන්න ඕනේ. ඒ කසා දෙලේද? ඒ වගේ තමයි වාහනේ. ඊට එහා මේ
1: බැඳගත්තොත් ඉවරයි වගේ තමයි. ගත්තොත් නිකන් කැඩිච්ච වාහනයක් ඉවරෙටම ඉවරයි.
0: අන්න ඒ හින්දා දැන් හුඟ දෙනෙක් ඔය දැන් කසා දෙත් හිතලා මතලා හොයලා බලලා නෙවෙයි කරගෙන තියෙන්නේ.
1: ඒක නම් පොඩ හිතලා මතලා කරත් පස්සේ.
0: ඒක ඇනිලානේ ඉන්නේ. දැන් කාර් එකත් එහෙම අනගන්න ඕනේ නැහැ. යන්න පුංචි කාර්යයක්. පුංචි කාර් නිවසට ගිහිල්ලා ඇත්තටම ඔය හිතලා මතලා හොයලා බලන කෑල්ල තියෙන්නේ. ඒක යාලා කරලා තියෙන්නේ. යාලා වාහනේ එතෙන්ට එනකොටම වාහනේ ගැන හොඳට හිතලා මතලා වාහනේ ගැන හොඳට හොයලා බලලා හොඳම වාහනයක් නම් විතරයි ඔයාට බලන්න එතන දාලා
1: තියෙන්නේ.
0: ඔයා ගිහිල්ලා බැලුවාම ඇත්තටම මනමාලිය තෝරනවට වඩා ලේසි පුංචි කාර් නිවසෙන් වාහනයක් තෝරන්න. මනමාලිය තෝරන්න ගියාම නිකන් ලස්සනට එහෙම රැවටෙනවනේ. වාටේ කොච්චර රැවටෙනවද නිකන් මූණේ පොඩි කෑල්ලක් පෙන්නුවාම. ඔගොල්ලෝ පින්තූර ගන්නෙත් එහෙම නේ ක්ලෝස් අප් අරගෙන අර එමේ ෆිල්ටර්ස් දාලා
1: මෙහෙම පැත්තයි
0: මෙහෙම මුනේ එක පැත්තයිනේ පෙන්වන්නේ සාමාන්‍ය පින්තූර අනිත් පැත්ත අපායට පෙන්වන්නේ මිනිස්සුන්ට පෙන්වන්නේ එක පැත්ත ඒව බලලා එහෙම මනමාලිය තෝරනවට වඩා
1: හරි
0: පුංචි කාර් නිවසට ගිහිල්ලා පෙනුම බලලා වාහනයක් තෝරන එක ෂුවර් මොකද පෙනුම ඔයාට සෙට් නම් වාහනේ අනිත් ඒවා බලන්න දෙයක් නැහැ ඒව පුංචි කාර් නිවසෙන් බලලානේ තියෙන්නේ බය නැතුව ගෙදර අරන් යන්න පුළුවන්
2: London!

0: 땅.
1: 샌디와 파리스 힐튼 모단노. 파리스 왜 모단노? 힐튼 왜 모단노래? 이게.
2: 파리스에 해 힐튼 왜?
1: 너희 다 파리스 힐튼 걔네 밀약.
2: 아하.
1: 여기 보면 나무 보다 아무 두이 담아이 큐하마 파리스.
2: 파리스
1: 힐튼 우리 달릴라티나 하네. 이게 여기 나무. 야 밀약 아메리칸 밀약. 왜 야가네 가다와? 케?
2: 하리.
1: 야 이거 봐라. 달러. 3 25000ක් වියදම් කළා. ඒ කියන්නේ මේක නිකන් අපි ලංකාවේ මුදලින් කිව්වොත් එහෙම රුපියල් කෝටි 1000කට 1000කට නෙවෙයි 10කට.
2: 10කට.
1: කෝටි 10කට එහා පැත්තේ.
2: හ්ම්.
1: ඩොලර් 3 25000ක් වියදම් කරලා තට්ටු දෙකේ ගෙදරක් හැදුවා AC කරලා.
2: ෂා.
1: පුදුමයි නේද? කෝටි 10ෙන් කොහමද අප තට්ටු දෙකේ ගයක් හදලා ඒක AC කරලා ෆර්නිචර් කරලා ඔක්කොම ඉවර කරගත්තා.
2: ඒකනේ.
1: ඒ ගේ හැදුවේ බල්ලා. මිනිස්සුන් දෙන්නත් බෙකන් නෙවෙයි බල්ලට ඩොලර් 3 25000ක් වියදම් කරලා තට්ටු දෙකේ ගයක් හදලා දීලා තියෙනවා.
2: පිස්සු හැදනා නේ මකලෝ.
1: අපෝ මූණ කළු වුණා. පළියක් පළියක් මම ඒක බලන්න තමයි මේ ටික අද කියන්නේ.
2: බල්ලෙක්ට අනේ උච්චර වියදම් කරන්න ඕනේද?
1: ඒකනේ. ඒකෙන් කියක් හරි මට දෙන්න තිබුණා නේද?
2: වාඩි
1: හිතෙන්න එහෙම නේද? මිනිස්සු බල්ලට එච්චර වියදම් කරන්න ඔය කියක් හරි මට දෙන්න. ඇයි වාඩි හිටවරුද පැරිසිල්?
2: මට ගයක් හදාගන්න තිබ්බා.
1: මං කියන්නේ පැරිස් හිල්ටන් ඔයාට සල්ලි දෙන එක පැරිස් හිල්ටන් ගේ පැත්තෙන් බැලුවාම බල්ලට ගයක් හදනවට වඩා සල්ලි දෙනවා. ඒ මනුස්සයා මොකටද ඔයාට සල්ලි දෙන්නේ?
2: අම්මෝ.
1: ඔන්න ඔකට තමයි කියන්නේ පැලියාව. අනුන්ගේ සල්ලි වලට පැලියාව තියාගන්න එපා.
2: නැහැ නැහැ අනුන්ගේ සල්ලි වලට.
1: මේ මිනිස්සු කොහෙන් හරි මේ සල්ලි හම්බ කරලානේ වියදම් කරන්නේ. එයා නිලියක්. එයා රංගපාලා හම්බ කරපු සල්ලි ඉතින් නැවත ආයෝජනය කරලා අරවා මේවා කරලා වඩවා ගත්ත සල්ලියනේ ඔය. එහෙම නැතුව මේ මොකක් හරි රටේ මොකක් හරි පාලමක් හදනකොට 10% කොමිස් එකකට අරලා නෙවෙයි.
2: අන්න එහෙම නෙවෙයිනේ.
1: එහෙම නෙවෙයිනේ.
2: වටිනවා වටිනවා.
1: එහෙනම් ඒ වට එහෙම පැලියාව පෙන්වන්න එපා මේ.
2: අනේ හොඳයි.
1: ඔව් දැන් මේ ඔහේ එහෙම මේ 10% කොමිස් වලින් කොට ගිහිල්ලා ඉන්නේ උන් බල බල අප්පුඩි ගහ ඉවරලා මේ පැරිස් හිල්ටන්ගේ බල්ලගේ කූඩුවට පැලියාව පෙන්වන්න. උදුම රටවල් මේවා.

0: תעלה או בגי. רוק ומו, סיידתה.
1: සුපහයි විනාඩි 52යි.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
2: උදේ 7:50ට අනුග්‍රහය.
3: සීලිබිරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery ekveladigena warranty ekak activate kara sama satyekama agal 55 LED TV ekak binaganna.
7: After levels modern legal world ekata prepare wenna kamathida? Digital innovation saha legal tech samaga confident legal professional kenek wenna. LLB honors upadhi paathamalawa then slit wethin. Danma ayidum karanna pivisenna www.slit.lk. Slit evolve beyond.
5: Excite ganna lakkeka charge karaganna. Excite battery ekveladigena warranty ekak activate kara සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනනවා.
8: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
10: ආ හෙලෝ සර්, මේ සර්ගේ රෝඩ් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
11: මොන ඩීටේල්ස්ද? කවුද මේ?
10: සර්, අපි වෙබ්සයිට් එකෙන් රෝඩ් එකක් දාලා තිබ්බනේ.
11: ඔව්, දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
10: සර්ගේ කාඩ් එක ඉස්සරහ තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සේ තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකේ තියෙන OTP එක දැනගත්ත නම් ඒත්.
11: අයි මගේ ඉන්සයිස් එක දැනගන්න ඕනේ.
10: මොකද්ද සර්?
11: මගේ ඉන්සයිස් එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන ස්කෑමරයා.
10: නෑ සර්.
11: නෑ මේ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝඩ ගන්න කපුරුකෙන් විතරයි.
10: එහෙමද?
11: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක.
10: ආ එහෙමත් පුළුවන්ද?
11: පුළුවන් නේ නැහැ. කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කියනවා.
10: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
11: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවෙ කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්ස ගෙන්න ගනි.
12: අයියා මට ඇපල් මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
12: අයියා මට මල් ගොඩක් දීලා.
13: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
12: H15 පිස්සුවක්ම තමයි.
14: ඉතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
15: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
16: අපොස උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න, හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මැයි 8-9-10 හොමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011-544-5000.
17: පුංචිකාරි නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාරි නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාරි නිවස.
18: ක්‍රේසි වෙන්දේසියෙන් සන්න මහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
19: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනෙක් ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනෙක් ගැන ගොඩක් සතුටුයි. හැමදාම සියතෙස්සෙම අහනවා. සියතෙස්සෙම එකටයි ස්වර්ණ මාධ්‍ය දෙකට දෙකටම තැන්කියු කියනවා ඉතින්.
20: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණ මහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG histana KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
21: Fiat Crazy Vendezi.
22: සිකුරාද හවස 5ට සියතහන්න.
23: Powered by Bid to Win.
24: Anwa.
0: 98.1 දශම 2 98.4

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු මහින්දගෙන් ප්‍රකාශයක් ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ගම්මන් පිල අධිකරණයට කැඳවීමේ තීරණයක්. මහා භාණ්ඩාගාර ලේකම්ගේ පුරවැසි භාවය පිළිබඳ ආණ්ඩුව පැහැදිලි කරයි. අමරිකාවේ යෝජනාව පිළිබඳ කොරියාවේ අවධානය.
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4 දිවයි.

0: 라당.
1: 샌디.
2: 오마크.
1: මේ වැඩසටහන මේ හෙට්ටිපොල නෑදෑය අහනවද?
2: ආ.
1: එහෙනම් මේකට උත්තර දෙන්න එපා.
2: නෑ කවන්නේ කවන්නේ.
1: ඔයාට එක්ස්ලා කීයක් ඉන්නවද? මේ ගමේ යන්න බැරුව යනවා නේද? අතින් පෙන්න අති අති කියන්න එපා. කටින් කියන්න එපා.
2: මදි.
1: ඒකද?
2: අතින් පෙන්න මදි.
1: අත්තල කකුල් වල ඇඟිලි බස්ස කරක් කරන කර කර ගන්න. අයියෝ අයි.
2: විහිළු විහිළු.
1: මං කියන්නේ එක්ස් කෙනෙක්.
2: එන හයක් වගේ හිටියා ඉතින්.
1: ආ හෙට්ටිපොල. හෙරවද හෙට්ටිපොල?
2: හෙට්ටිපොල නම් අහන් හිටියට කමන්නේ.
1: හා. ඒ හය දෙන අහන්නේ හය දෙන හත්තෙනිය
2: අහන්නේ
1: හත්තෙනියගේ හත්තෙනියට එක්ස් වෙන්න ඉන්න එක්කෙනා
2: නෑ නෑ හිම වෙන්න එපා
1: එක්ස්ලා හයයි එක්ස් වෙන්න ඉන්න එක්කෙනා
2: එක්ස් වෙන්න ඉන්න එක්කෙනා අහන් හිටියොත් එක්ස් වෙයි
1: එක්ස් වෙන්න ඉන්න කෙනා අහන් හිටියොත් එක්ස්ලා හතයි එකයි දෙකයි ත්‍රය හතරයි පහයි හයයි දැන් එක අහන් හිටියොත් උත් එක හතයි මං කියන්නේ සැන්නේ දැන් ඒ එක්ස්ලා ඔයාට කවදා හරි ඒ දැන් ඒ මක්කරි හුටපටේ කෙලවර වීමෙන් පස්සේ වෙරළු ගෙඩියක දෙයක් අරන් දීලා තියනවාද
2: එක්ස් උනාට පස්සේ පොල් පව ගහලා තියනවා ඒවත්
1: ඒකේ එක්ස් උනාට පස්සේ ඒ වෙනුවෙන් බියදක් කරලා තියෙන පොල් ගහනවා වගේ වැඩකට විතරයි නේද
2: මම වෙනුවෙන් කරන්නේ
1: පොල් ගහන්න
2: පොල් ගහන්න
1: කිසිම දෙයක් දීලා
2: නැහැ නෑ නෑ
1: ඇමරිකන් ඩොලර් මිලියන 2.2ක් වියදම් කරලා කැරට් 22 තනි රත්තරන් බාත් ටබ් එකක් හදලා දීලා තියෙනවා එක්ස් වයිෆ්ට. ඔයා හොඳට නාගන්න මේක
2: කියලා.
1: හොඳට නාගන්න කියලා.
2: ඒ කියන්නේ මං හිතන්නේ තවත් ඉතින් එක එකව අරන් දීලා ඇති.
1: ඔය කියන්නේ අනිත් තව තව අරන් දීලා ඇති දැන් මේ මේ
2: පාට්ටබ් එක තමයි විශේෂත්වය.
1: තමයි විශේෂ වෙලා මේ රිපෝට් වෙන්නේ මේ. පොඩි වියදමක්ද කියලා අනික නෑ වියදම පැත්තක තියන්නකෝ. රත්තරන් වලින් බාත්ටබ් එකක් හදලා දෙනවායි කියලා කියන්නේ. ඒ කියන්නේ ටයිසන් තමන් ගැන මොනවද හිතාගෙන ඉන්නේ ඇත්තේ. ඒ කියන්නේ මේ මේ ගෑනිට මේ වන්දිය ගෙවන්න රත්තරන් බාත්ටබ් එකකින්වත් බෑ කියලා හිතාගෙන ඉන්නේ.
2: ඒක නෑ නෑ හිම නැත්තු ඇති මං එයාට මගේ එක්ස් උනත් මං එයාට පණ වගේ ආදරේ ගන්න මේ රත්තරන් බාත්ටබ් එක
1: එහෙම හිරලද එතකොට අර ඒ එක්ස් එකේ බහැලා අනේ මගේ එක්ස් උනත් මම මයික් ටයිසන්ට පණ වගේ ආදරේ කියලා
2: එහෙම
1: කියනවා මම කල්පනා කර කර ඉන්නවා ඒක නේ ලස්සනයි ඒක
2: ලස්සන කතාව
1: ලස්සන කතාව සොඳුරු ආදර කතාවක් අදට එච්චරයි

0: මං කල්පනා කරේ මං කළෝ මයික් ටයිසන් එක්සලා ඉදියාට එහෙම සලකුවා නම් එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙලා ඉද්දි කොච්චර හොඳට සලකන්නේ නැතිද නේ.
1: සාමාන්‍ය මයික් ටයිසන් ගැන ප්‍රවෘත්ති ටික ෆලෝ කරලා තියෙනවා නම් අතින් පයි ගියම සලකලා තියෙන ප්‍රවෘත්ති ඇවිල්ලා තියෙනවා ටයිසන් ගැන.
2: එහෙම තියනනේ.
1: ඔව් හොඳට සලකනවා.
2: දැකලා එහෙම වීඩියෝ මම
1: බලලා. එයා ඉතින් සලකනවා නම් ඉතින් හොඳටම සලකනවා. එයා මේ සාමාන්‍ය බොක්සිං රින්ග් එකේ ප්‍රතිවාදීන්ටත් ආයේ ඉතින් සලකනවනේ හොම්බරිවට. ඒ කිට්ටුවටම සලකනවා මං
2: හිතන්නේ.
1: ඒ ගිල්ටියට තමයි අච්චර වියදම් කරන්නේ එක්ස් උනාට පස්සේ.
2: පස්සේ.
1: එහෙමයි ඉතින් ඒකෙන් දැන් ඔයා නිකන් මේ ඔයාගේ එක්ස් ලගින් මේ බාත්ටබ් බලාපොරොත්තු වෙනවනේ.
2: බාත්ටබ් නෙමේ.
1: ටයිසන්
2: කියන ටොපි.
1: එහෙම බලාපොරොත්තු වෙනම අර ටිකක් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒකයි වැඩි. එක පැකේජ් එකෙන්.
2: අම්මෝ එපා.
1: එපානේ.
2: ඒව එපා. මට එපා.
1: ඒක තමයි කියන්නේ අනුන්ගේ දේවල් වලට පැලෙන්න එපා. ඒක ඩවුන් සයිඩ් එකකුත් තියෙනවා. ඩවුන් සයිඩ් එකකුත් තියෙනවා හැම එකකම.
2: මගෙන් ගුටි කාපුවාට මෙන්න වඩ බාත්ටබ් එකක්.
1: අන්න එහෙම එන්නේ. එහෙම අසයිද කවන්නේ ඉතින් අපිට මොකද
2: මේ දැන් ඔය කවුරු හරි දැන් මේ කතාව අහගෙන ඉඳලා එක්ස්ට්‍රා මොනා හරි දෙන්න ඕනි කියලා හිතනොත් ටික වටින කින දෑග්ගක් දෙන්න
1: මාළවේ පුං ආ එක්ස්ට්‍රා පොලු පාරක් දෙන්න තුන්තර ගිගන්න බැරි වුණානේ ඔක ඉන්නකොට එහෙම හිතන අයත්
2: ඉන්න එහෙම හිතන අය ඒක වෙනම කරගන්න
1: අපි පොලු විකුණන්නේ නැහැ හැබැයි කාර් එකක් දෙන්න ඉතුරු
2: යන්න මාළවේ පුංචි කාර් නිවසට ආයි එක්ස් උනත් ආයි ආයයට කාර් එකක් ගන්න හිතනොත් යන්නේ මාළවේ පුංචි කාර් නිවසට මොකද එතන හොඳ වාහන තියෙන්නේ මක්කලෝ ඉතින් එක්ස්ට්‍රා උනත් හොඳ වාහන තියෙන්නේ වෙනකොටනේ කැඩිච්ච අබලංගය දෙන්නතු
1: ඒවට මං කියන්නේ
2: අබලංගය දිලා දැන්
1: එක්ස් එක්ස් හැටියටම තියාගන්න ඕන නම් පුංචි කාර් නිවසෙන් කාර් එකක් අරන් දෙන්න එපා
2: එහෙම
1: පුංචි කාර් නිවසෙන් කාර් එකක් අරන් දුනොත් එක්ස් වයි වෙනවා ඒක හොඳ වැඩි. අනේ මට මෙච්චර දෙයක් දුන්න කෙනානි කියලා මේ ගෙදරවොත්.
2: එතකොට
1: අනවස් ප්‍රශ්නයක්.
2: රයිට් කොමුණත් මාළිබි පුංචි කාර් නිවස කියන්නේ ඔබට හොඳ වාහන පමණක්ම ලබා දෙන ආයතනයක්. ඉතින් එතන වාහන 400ක් විතර තියෙනවා. ඔබට කැමති වාහනයක් එදින ගිහලා තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් රෙජිස්ටර් කරපු වාහන නොකරපු වාහන දෙකම තියෙනවානේ. ඔය රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න යනකොට අපිට බලන්න දෙයක් නැහැ වාහනේ ඇක්සිඩන්ට් වෙලාද එකලස් කරලාද ලියකිය විලවල් ප්‍රශ්න තියෙනවද. ඒව අපිට බලන්න දෙයක් නැහැ. ඒක මාළිබි පුංචි කාර් නිවස කට්ටිය බලලා තිනේ. ඒගොල්ලන්ගේ තියෙන අර ඔටෝඩොක් වාහන තත් පරීක්ෂණ ඒකකෙකුත් ඒකෙන් වාහනේ හොයිස්ටර්ස් වලින් උස්සලා හොඳට චෙක් කරනවා. ඊට පස්සේ තමයි කස්ටමර් කෙනෙක්ට වාහනේ විකුණන්න දන්නේ. ඉතින් ඔය වගේ වගකීමක් සහිතව තමයි ඒගොල්ලෝ වාහනයක් විකුණන්නේ. ඉතින් අපි තව කියන්න ඕනේ ඔබ දන්න හොඳ වාහන එතන තියෙනවා කියලා. ඉතින් යන්න මෙන්න ඇඩ්‍රස් එක.
1: පුංචි කාර් නිවස වාහන උද්‍යානය පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළබේ.
3: අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 377 Global University Partners නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
4: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න දැන්ම කෝල් කරන්න 0115 93 93 93
5: Pizza Factory Family Friends and Pizza මේ මාර හුට්ටප්පර යන්නේ බං වෙලා තියෙන්නේ.
6: ඇයි?
5: ඇයි නෙවෙයි හවසට නටවන්න වෙන්නේ නයි.
6: ආ නටුම් නටුම්.
5: මේ විහිළු නෙවෙයි බං අද සුරම්මියාගේ බර්ත්ඩේ එක මට තෑයක්ක් ගන්න අමතකුණා.
6: අයියෝ ප්‍රශ්නද බං ටක් ගාලා කප්පුරකින් ඕඩර් කරපන්කෝ.
5: අනේ මේ ඔන්ලයින් ලව් කර ඉන්න බෑ බං අනිත් එක මගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනවා දන්නවනේ.
6: ඉතින් බං උඹේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 13:37 ගහපන්කෝ.
5: ඇයි සුරම්මිය එන්න කලින් මාව ඇම්බියුලන්ස් එකකට පටවලා උඹට හොස්පිටල් යවන්න දෝනේ.
6: මොන ඇම්බියුලන්ස් එකක්ද බං ඒ වෙන නම්බර් එක. මේ 13:37 කියන්නේ කප්පුරකින් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක.
5: ඈ එහෙමත් පුළුවන්ද?
6: ඔව් බං ෆෝම්ස් පුරවන්න ඇඩ්‍රස් දෙන්න කාඩ් ඩීටේල්ස් දෙන්න ඔය මොන මගුලක්වත් ඕනේ නෑ බං කතා කරා ටක් ගාලා ඕඩර් කරා.
5: ඕකේ ගන්න බෑ ගන්න බෑ කලබල කරන්න එපා. හෙලෝ කප්පුරක?
6: ඈ
7: සිහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෂෙනාලි ලී වගේද ස්විස් ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමෙන්ඩ් කරා. ලව්ලි ඊට පස්සේ සහිලි ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
4: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7 වට්ස්ඇප් කරන්න.
8: එතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
9: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
10: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
11: රත්තරනින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවෙලර්ස් නුගේගොඩ සහ ගම්පහ ශාඛාවන් වෙතින් මැයි මාස 8, 9, 10 යන දිනයන්හිදී නැවතත් රන්මිලට පමණක් චේන්. මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
12: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door saha window series එක Swiss Tech slim line.
2: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
7: අනේ රත්තරම් pendant එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
2: අම්මා වෙතින් මට වටිනවනේ.
13: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලංසුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
14: ආරීචි හිස්තන KW කියලා ටයිප් කරලා 39:47 SMS කරන්න.
15: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
16: powered by bid to win.

0: ัง
1: හවස් වුණානේ හයාමාටත් ළඟයි චාලි මයි ඔයාවත් එක්කගෙන මෙතනින් චුත වෙලා යන්නත් ඕන. යන්න කලින් තියෙනවා එල්විස් ප්‍රෙස්ලි ගැන කතාවක් කියන්න.
2: එල්විස් ප්‍රෙස්ලි
1: අපි අද කතා කරගෙන ආවේ නිකන් ලෝක ජනප්‍රිය පුද්ගලයෝ. අපි සාමාන්‍යයෙන් 750 රුපියල්ට කරගන්න රෙගියුලර් වැඩවලට ලක්ෂ ගණන් මිලියන ගණන් වියදම් කරලා තියෙන හැටි ගැන. ඒක ඉතින් එක පැත්තකින් ඒගොල්ලන්ගේ අර මොකක්ද ඒකට කියන්නේ ස්ටේටස් එක
2: මේන්ටේන් කරන විදිය ඉතින් නේ.
1: ඒගොල්ලන්ගේ සීන් එක දාන විදියනේ. ඒ කියන්නේ මගේ සපත්තු දෙක රුපියල් 5000යි. අපෝ 5000ද කියලා බ්‍රැඩ් පිට්ගේ සපත්තු දෙක රුපියල් 105යි. අතට අරගෙන බැලුවාම නේද
2: දෙකම එකයි.
1: ටිකක් එකක් වගේ. ඒ වුණාට අරක 105ක් නේ. එතන තියෙනවා වෙන වෙන එජ් එකක්, වෙන තැනක්, වෙන ඉහළ තලයක්. ඒක තමයි ඉතින් වැඩි.
2: හරි හරි.
1: මේ එල්විස් ප්‍රෙස්ලිගේ කතාව ඊට ටිකක් වෙනස්.
2: හා හා.
1: ප්‍රෙස්ලි ඉපදුනේ 1935. 1977 තමයි එල්විස් ප්‍රෙස්ලි මැරුණේ. අවුරුදු 42ක් වගේ බොහොම පොඩි කාලයක් එයා ජීවත් වුනේ. එයා ෆෝන් එක, ටෙලිෆෝන් එක ඔච්චර පාවිච්චි කරලා තියෙනවද කියනවනම් අවුරුද්දක ටෙලිෆෝන් බිල ඩොලර් $3,00,000.
2: කාටද කතා කරන්නේ?
1: කාටද කතා කළේ නෙවෙයි. ඔයා නිකන් හිතන්නේ එල්විස් ප්‍රෙස්ලිගේ හොඳම යාළුවෙක් වෙලා ඉන්නක මොන විදිය කරදරයක් වෙන්නේ නැද්ද
2: කියලා.
1: ඒ කියන්නේ අවුරුද්දට ඩොලර් $3,00,000 බිලක් එන්න කොච්චර කන කන්න ඕනේ දැනින් මිනිස්සු. කොච්චර වෙලා කතා කර කර ඉන්න ඕනේ. කෝල් එකක් ගත්තම තියන්නේ නැතුව ඇති.
2: අමාරුනේ මකලෝ ඒක නම්.
1: ඔය කියන වාතයක්. ඔයාට නැද්ද එහෙම යාළු?
2: ඉන්නවා. සමහර අය ඉතින් ඔය පොඩ්ඩක් පාටි වලට එහෙම ගිහින් සමහර අය කෝල්
1: කරනවා. තියන්නේ
2: කියන්නත්
1: බැහැ. උට කෝල් එන්නේ නැහැ. බට කියන්න චාලි මට ඉන්නවා එහෙම යාළුවෙක්.
2: කවුද?
1: මේක කන කාටත්තකම එකම දේ. මේ $3,00,000 විතර බිලක් આવත් ඒක ගෙවන්න ඕනේ මම. යමම්ම ගියත්
2: හරි මම හවුස්ට කෝල් එකක් ගන්නම්කෝ.
1: නැද්ද මතකද උදත් උනේ මම මකලු
2: මම සැන්ඩි.
3: රන්ඩන්

0: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි විනාඩි 30යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල. මහින්දගෙන් ප්‍රකාශයක් ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. මහා භාණ්ඩාගාරයේ ලේකම්ගේ පුරවැසි භාවය පිළිබඳ ආණ්ඩුව පැහැදිලි කරයි. ගම්මන් පිල අධිකරණයට කැදවීමේ තීරණයක්. වැලිකඩ රැඳවියා මියයාම ගැන අභ්‍යන්තර විමර්ශන. ඇමරිකාවේ යෝජනා පිළිබඳ කොරියාවේ අවධානය.
1: දේශීය සියත. Local news on theater.
0: මහා භාණ්ඩාගාරයෙන් මුදල් පළමුවරට හැකවරයෙකුගේ ගිණුමකට බැරවැත්තේ පසුගිය නොවැම්බර් 14 වනදා බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්තු පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
2: නොවැම්බර් මාසයේ 14 වෙනිදා ඩොලර් 713,757ක් වන වවුචර් 3යි. නොවැම්බර් 28 වෙනිදා 377,660යි. ඊට පස්සේ 2026 ජනවාරි 5 වෙනිදා ඉන්වොයිස් 5කින් 420,210යි. ජනවාරි 20 වෙනිදා 997,799යි. අර මුදල් නිදහස් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනවා. මෙම ගෙවීම සඳහා වගකීම් දරන්නේ කවුරුන්ද යන්න නිවැරදිව හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ මේ වෙනකොට සිදු වෙමින් පවතිනවා. දිනේ අනාවරණය මෙම දින 2026 මාර්තු 23 වෙනි දින ඊළඟට ඕස්ට්‍රේලියාවේ එක්ස්පෝර්ට් ෆයිනෑන්ස් ආයතනයේ ඒ තමයි ණය හිමියා මුදල් නොලැබූ බව වාර්තා වෙනවා 2026 මාර්තු 23 වෙනිදා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිඛිත පැමිණිල්ලක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් 2026 මාර්තු 24 සිදු කරනවා. මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීම සිදු කරන 2026 අප්‍රේල් 1 වෙනිදා. මේ සම්බන්ධයෙන් ණය ප්‍රතිවගතකරණයට සම්බන්ධ වූ උපදේශකයන් මූල්‍ය හා නීති උපදේශකයන් දැනුවත් කර මේ තාක්ෂණික ණය පැහැර හැරීමක්ද කියන කාරණේ ටෙක්නිකල් ඩිෆෝල්ට් එකක් වෙලාද කියන කාරණේ පිළිබඳව අදහස් ලබාගෙන තියෙනවා. අත වශයෙන්ම ශ්‍රී ලංකාව විසින් ගෙවන ලද මුදල ඕස්ට්‍රේලියානු ණය හිමියා වෙත නොලැබී ඇතත් ණය ගෙවීමේ නොහැකියාවක් හෝ ණය ගෙවීම පිළිබඳ කිසිදු අකමැත්තක් ශ්‍රී ලංකා රජයට නොමැති බැවින් ඒ වගේම ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකා රජය සමග ඉතා සමීපව කටයුතු කරන බැවින් හා මේ සයිබර් අපරාධකරුවන් විසින් කරන ලද්දක් බැවින් මේ ණය පැහැරැරීමක් ලෙස ඕස්ට්‍රේලියාව හා පැරිස් ක්ලබ් සමාජිකයන් විසින් නොසලකනු ලබන ඇති බව ඒ ණය ප්‍රතිවගතකරණයට සම්බන්ධ වෙච්ච උපදේශකයන් විසින් අපිට දැනුවත් කරලා තියෙනවා. මේ වගේම 8 වෙනි ප්‍රශ්නය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන්නේ හෝ ක්‍රියාකාරකම් වලට භාජනය වෙන ආයතන දෙක වන්නේ මුදල් අමාත්‍යාංශ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවත් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයත්. ඒ නිසා සාධාරණ පරීක්ෂණ සිදු කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා තනතුරේ සිටීම බාධාවක් නොවේ. නිලධාරීන් විසින් රාජකාරී පැහැරැරීම පිළිබඳ පරීක්ෂණ වලින් ලැබෙන තොරතුරු මත අදාළ නිගමනයන් සහ ක්‍රියාමාර්ග ගනු ඇත.
0: අමරිකා ඩොලර් ලක්ෂ 9ක් ගිනුම්ගත කිරීමට අනුමැතිය දුන් පාර්ශවය අනාවරණ කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සඳහන් කළේ.
3: ඩොලර් ලක්ෂ 9ක පේමන්ට් එකක් කරයි කියලා අනිල් ඇමතිතුමා කිව්වා. ඒ කියන්නේ ඩොලර් ලක්ෂ 9ක පේමන්ට් එක මේ අප්‍රූව් කරේ කවුද? ඩිරෙක්ටර් කෙනෙක්ට පුළුවන් දෙයක් අප්‍රූව් කරන්න. ඩෙලිගේෂන් ඔෆ් ඔතොරිටි කරේ නැද්ද? ඕනම ආයතනයක ලේකම්තුමා දැනගන්න ඕනේ පළවෙනි කාර්ය මම ඩෙලිගේට් කරනවා. ලක්ෂයක් මෙයා, ලක්ෂ 5ක් මෙයා, ඩීජීත ලක්ෂ 10ක්, ඇමරිකන් ඩොලර් ලක්ෂ 9ක පේමන්ට් එකක් කරා. කොහොමද කරේ? ඉතින් ඒ නිසා මෙතන හොරකමක් වෙලා තියෙනවා. ඒකෙන් කාටවත් ගැලවෙන්න බෑ. හොරකමක් වෙලා තියෙනවා. හොරා
0: සිද්ධිය පිළිබඳ පොලිසියට පැමිණිලි කළ පාර්ශ්වය අනාවරණ කළ යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ.
4: මේ රංගන නිශාන්ත රාජපක්ෂ මැතිතුමා භාවයට පත් වුණු පුද්ගලයා අපිට ආරංචි එතුමාලු මේ පැමිණිල්ල ඉදිරිපත් කරේ මේ අඩුපාඩු සොයාගෙන. මොකද විවිධ සැකසංකා ඇති වෙලා තිබෙන බැවින් මේ පාර්ලිමේන්තුවට විධිමත් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම වැදගත් කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. මගේ ප්‍රශ්න වලට පැහැදිලි කිරීම ලබා දෙන්න කියලා ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
0: ඊට පිළිතුරු ලබා දුන්නේ අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින්.
2: අවාසනාවන්ත සිද්ධියක් සිදු වෙලා තියෙනවා. සිවිධි හානි කර ගැනීමක් කියන දැන් වාර්තා වලින් ඔප්පු වෙලා තියෙනවා. හැබැයි එතුමාලු මේක පරීක්ෂණේ මේ වාර්තාව ගිහින් දුන්නේ කිව්වා මොකද්ද වෙන්නේ? එතකොට පරීක්ෂණේ ගෙනිච්ච කෙනා මැරුවාද කියන සැකේ මතු කරනවා. මං හිතන්නේ මේ ලූ ප්‍රකාශ වගකීමකින් තොර නැති තොරතුරු මත කරුණු ඉදිරිපත් කිරීම ඉතාම ගැටළු සහගතයි. මගේ මේ පිළිතුරේ ඉතාම පැහැදිලිව කිව්වා මේ පරීක්ෂණය සඳහා ලිඛිතව ඉල්ලීම සිද්ධ කරන්නේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විදියට. අපි දන්නේ නැහැ මොන විදියට කොහෙන් මේ තොරතුරු ගන්නවද මොනවද කියලා. මනම් කියන්නට ඕනේ අදාළ සෝස් එක මොකක්ද කාටද පැමිණිල්ල කරේ කියලා. ඉදෙනි කිසිදු දෙයක් නැහැ.
0: සංවිධානාත්මකව මූල්‍ය ගැටලු සිදුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.
5: ඔබතුමාලා මහලොකෝට විනිවිද භාවය ගැන කතා කරනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ ඩොලර් ලක්ෂ 6ක් වැරදි කිරුමකට ගෙවනවා. මේ එක දිගට එන්නේ. කොහොමද මේක සංවිධානාත්මක නොවේ කියලා කියන්නේ? එකක් හරි අපි ඔබතුමාලා කියන බොරු ඇහුම් කන් දුන්න කියන්නකෝ. දෙවැනි එක, තුන්වැනි එක RDA එකේ කොන්ත්‍රාත් කරුවන්ට ගෙවනවා ඩබල් පේමන්ට් එකක් යනවා. ඒක තේරුම් ගන්න බැරිද? දෙයකට තාම මිලියන 51ක් ගෙන්න ගන්න විදියක් නැති වෙන්නේ. දැන් මේ වැරදි ගිණුම් වලට ඔබතුමාලා ගෙව්වම ඒ සඳහා ඔබතුමාලා ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද?
0: විපක්ෂයට ජනතාව සංවිධාන කර ගැනීමට නොහැකිව සිටින බවයි නියෝජ්‍ය මාත්‍ය චතුරංග අබේසිංහ පැවසුවේ.
6: රුපියල් 2500 දිදී එක එක දේශපාලන කටයුතු වලට ජනතාව ගෙනාවේ. දැන් අවසානයේ ඒ කිසි දෙයක් කරගන්න බෑ කියලා මේ දිනේ ඔප්පු වුණා. ඒ කියන්නේ සදා විපක්ෂය තමයි ඉතින්. ඒ කියන්නේ ජනතාව සංවිධානය කරගන්න අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි කරගන්නත් බෑ, අලුත් ව්‍යාපාරයක් හදාගන්නත් බෑ. ඒක ඇස්පනා පිට පෙවුණා. දැන් අර ඒගොල්ලෝ හදපු රට අපි කෙමින් ඉස්සරහට අරන් යනකොට ඒකේ තැන් තැන් වල වෙන අඩුපාඩු උවා දක්වනවා දේශපාලන වැරදි විදියට. අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මහත්තයෝ.
0: වැඩබදු සංශෝධනය පිළිබඳ විවිධ පාර්ශව අසත්‍ය මත පළ කරන බවයි නියෝජ්‍ය මාත්‍ය නිශාන්ත ජයවීර පැවසුවේ.
4: මීට වාර දෙකකට කලින් සම්මත කළා සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතේට සංශෝධනයක් ගෙනවා. අන්නේ ගෙනපු සංශෝධනයේදී අපි කරනවා ජූලි 1 වෙනිදා ඉඳන් මේ යම් බැංකුවක් හරි මුල්‍ය ආයතනයක් හරි සපයන මුල්‍ය සේවාවට අදාළව සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් ගෙවිය යුතු නැහැ තවදුරටත්. එතකොට දැන් බැංකුවක් හරි මුල්‍ය ආයතනයක් හරි ජූලි 1 වෙනිදා ඉඳන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් වෙනවා. එතකොට ඒ නිදහස් වීම ඇතුළේදී දැන්ටමත් ඒගොල්ලෝ 26.5ක් ගෙව්වා. ඒගොල්ලෝ මුල්‍ය සේවා මත ගෙවිය යුතු වැට් බද්ද අර 2.5 සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 2.5 අතෙන්ට එක්කහු කරලා මුල්‍ය සේවා මත වැට් බද්ද 22.5ක් කරනවා. මේ කරන සංශෝධනයේ ඇතුළේදී ඒ ආයතනයට හරි ජනතාවට හරි කිසිම අමතර වැය බරක් දරන්න වෙන්නේ නැහැ. මොකද දැන්ට පවතින නීතිය ඇතුළෙත් ඒ ආයතනයේ 22.5ක් ගෙවනවා. මේ සංශෝධනය කරන නීතිය ඇතුළෙත් 22.5යි ගෙවන්නේ. එතකොට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ.
0: ඊට ප්‍රතිචාර දැක්වුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වායි.
3: මම ඉතාමත්ම වගකීමෙන් කියනවා ඔබතුමා 18% කියලා බද්ද ගහන එක කිව්වට ඇත්ත වශයෙන්ම SSCL එක ඇඩ් කරාම අවම වශයෙන් 22%ක්වත් වෙනවා. ඔබතුමා එහෙම නැහැ කියනවනේ ඔබතුමා කියන්නේ. නෑ මේ ඒක ෆයිනෑන්ෂල් වැට් එක ගැන එක හරි. ඒක අද මෙතන නෑනේ. ෆයිනෑන්ෂල් වැට් එක 22.5යි. හැබැයි එතනින් එහාට ගියාම සාමාන්‍ය මිනිස්සුන්ට

0: ලෑසිකල තියනවා හරි මම මේ මල්ල තියන ඩොකියුමන්ට් එක හරි එතකොට මම අහන්නේ ඔබතුමාලා කිව්වා මෙතන අපේ නෑ හඳුන්නේ නැති මහත්මයා එතුමා කිව්වා ජනතාවට නැති කිසි දෙයක් අපිට වමනා නැහැ කිය. දැන් කථානායකතුමාගේ පැත්තකින් තියන්නකෝ කථානායකතුමාගේ පුද්ගලික ලේකම්ට මොකටද අමාත්‍ය නිලවාසයක් දෙන්නේ මම ඇහුවේ ඒකයි ප්‍රශ්නේ.
1: ගරෝ
2: මේක පාර්ලිමේන්තු සම්ප්‍රදාය නෙමෙයි කථානායකතුමාගේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට අමාත්‍ය නිලවාස ලබා දීලා නැත. සමහර දේවල් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට සිල්ලර වගේ පේන්න පුළුවන්. එතුමාට එක ලොකු දෙයක් නොවේන පුළුවන්. නමුත් අපි සිල්ලර වැඩවලට වදින්නේ නෑ. රටේ ආර්ථික කටයුතු වලට වැදගත් වෙන දේවල් පමණයි ලබා දෙන්නේ.
3: භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණයට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගෙන් අධිකරණයේ හමුවේ සාක්ෂි මෙහෙවන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
4: එතුමා ප්‍රකාශයක් කළා තිබ්බා මෙම මරණකරුගේ බිරිඳ විසින් පොලිසියට විරුද්ධව මේ මරණය සැකයි කියන පණිවිඩයක් සමාජයට දුන්නා. එය අසත්‍ය ප්‍රකාශයක්. මෙම පරස්පර ප්‍රකාශයන් සඳහා විමර්ශන නිලධාරීන් ඉදිරියේදී මෙම නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයක් ගැනීමට නියමිතයි. මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී නීතිඥ මහත්මයාව කුලියාපිටිය අධිකරණයේදී සාක්ෂි මෙහෙවීමකට අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන් සොකෝ එහෙම නැත්නම් සීන් ඔෆ් ක්‍රයිම් ඔෆිසර්ස් එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ නිරීක්ෂණයන්ට අනුව එලෙස එහෙම කිසිදු පොරබැදීමක් හෝ තත්වයක් වාර්තා වුණේ නැහැ. ඔවුන්ගේ සටහන් වලත් ඒ පිළිබඳව නිරීක්ෂණයන් අපිට වාර්තා වුණේ නැහැ.
3: විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් 4 දෙනෙකුගෙන් යුතු මණ්ඩලයක් මගින් පසුගිය පළමු වනදා කුලියාපිටිය රෝහලේදී දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවා. එහිදී එම වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කළේ මෙම මරණය සිය දිවි හානි කර ගැනීමක් බවයි. කැපුම් තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය වහරය වීම හේතුවෙන් මරණය සිදුව ඇති බවද එහිදී ප්‍රකාශ කළා. අදාළ නිලධාරියාගේ මළසිරුර පසුගිය 30 වනදා සොයාගනු ලැබුවේ ඔහුගේ ගෙවත්තේ තිබියදී. එම නිලධාරියා මුදල් අමාත්‍යාංශය සතු ඇමරිකා ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටියායික්. ඔහුගේ දුරකථනය සිම් කාඩ් පත, පෙන් ඩ්‍රයිව් උපකරණය, බැංකු කාඩ් පත් සහ ලිපිගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දී ඇත්තේ ඉදිරි විමර්ශන සඳහායි. අධිකරණ වෛද්‍ය නිලධාරී මතය සම්බන්ධයෙන්ද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.
5: ඒ මතය පිළිබඳ මොන හරි ගැටලුවක් තියෙනවා නම් මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතකොට මහේස්ත්‍රාත්තුමා විසින් ඒ පිළිබඳව අපිට නියෝගයක් ලබා දෙන්න පුළුවන්. ඒ විශ්වඥ මතයේ අනුව තමයි ඔවුන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ ඔවුන්ගේ මතය තමයි ඔවුන් ප්‍රකාශ කළා තියෙන්නේ. මහේස්ත්‍රාත්තුමාගේ නියෝගය මත තමයි මම සිව්පුද්ගල කමිටුවක් විශ්වඥ වෛද්‍යවරුන්ගේ 4 දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් පත් කරේ.
3: මේ අතර ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරීමේදී හා නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරීමේදී දිත්ව පුරවැසියෙකු නොවූ බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
6: ඔහු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරන අවධියේදී හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අවධියේදී ඔහු දිත්ව පුරවැසියෙක් නම් ඇත්තටම ඔබට ඔහුට එරෙහිව අධිකරණයක් පුළුවන්. එනිසා ඔහු දුත්ත පරිසෙක් නොවේ. ඔව් මම ඉතාම වක්කීමෙන් කියන්නේ ඔහු මේ තනතුරු දරන කිසිම අවස්ථාවකදී ත්‍රිත්ව පරිසෙක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඒවත් වෙන කිසිු බණාවක් නැහැ. ඉතින් අපි දැන් හොයාගෙන යන්නේ එවෙන් ලදාරින් නැතින් කොහොමද මේ අඩුපාඩු සිදුනේ කියන එක.
7: ලදාරින් සම්බන්ධයෙන් නෙවෙයි. එතුමත් මේකේ අන්තිමට අස්සම් කරන්න ඕනේ නේ. එතුමගේ තවසරේ තියෙන්න එපැයි.
6: මෙහෙමයි පරීක්ෂණ කටු දියත් වෙමින් පවතිනවානේ. අවශ්‍ය වුණොත් ආයකාගෙත් මූල්‍ය විශේෂඥ උපදෙස් ලබා ගන්න රජයේ සූදානම්.
3: ශ්‍රී ලංකන් එයාලයින් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අපමත උදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝදරගම විසින්. සැකකරු ₹1,05,000 මුදල් ඇප සහ ₹100,00,000 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරියා. ඔහුගේ විදේශ ගමන් තහනම්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකා ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න සහ විලී ගමගේ අනාය කැදවා ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු යොදා ඇති බවයි අල්ලස් කොමිසමේ නිලධාරියා සඳහන් කළේ. ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් අල්ලස් කොමිසමේ නිලධාරියා දැනුම් දුන්නා. වියට්නාම ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය

0: මෙවති වෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර් දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ රැස්වූ අවස්ථාවේදී. මේ අතර ඊ වීසා ලබාදීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය අනිද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. ඊට අදාළ ලංසු ප්‍රතික්ෂේප කිරීමක් සම්බන්ධයෙන් යුරෝපා සංගමයට පැමිණිලි කරන බවට පෝලන්තය කර ඇති ප්‍රකාශය පිළිබඳවද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.
1: රජයේ කිසි සමාගමක් නියෝජනය කරන්නේ නැහැ. තවමත් මේ ටෙන්ඩරේ ලබා දීලා නැහැ. මේක ප්‍රශ්නයක් තියෙනවා. ඒ ජාතික ප්‍රසම්පාදන කමිටුවට බාර දීලා තියෙනවා. ප්‍රසම්පාදන කමිටුව තමයි තීන්දුව කරන්න ඕන කවර සමාගමකට දෙන්න කියලා. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුලේ මිල ගණන් ඉදිරිපත් කරපු සමාගම් දෙකක් තිබුණා. ඒ අනුව ඒ පිළිබඳ තීන්දුව ගැනීම ප්‍රසම්පාදන කමිටුවේ සිදු කරනවා. තවමත් කිසි තීන්දුවක් අරගෙන නැහැ. ලවුන්ස් ඉදිරිපත් කළ තියෙන සමාගම් වලට තමන්ගේ ලවුන්ස්ව ජයග්‍රහණය කිරීම සඳහා කැම්පේන් කරන්න පුළුවන්.
2: නමුත් ඔවුන් කියන්නේ විවිධභාවයකින් තොරව තමයි මේ ක්‍රියාපටිපාටිය සිද්ධ වෙන්නේ
1: කියලා. ඔය එක තමයි මම කියන්නේ. සමාගම් දෙක තරඟයට විවිධ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අවසන් තීන්දුවක් අරගෙන නැහැ. තීන්දුව ගැනීම ප්‍රසම්පාදන කමිටුව විසින් සිදු කරයි.
0: ජනාධිපති අනුර කුමාර් දිසානායක නඩු විභාග සම්බන්ධයෙන් මේ දින රැළියේදී කළ ප්‍රකාශය පිළිබඳවද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.
1: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අභියාචනා අධිකරණයේ ගුණකරන ලද නඩුවක තීන්දුව මේ මාසේ 8 වෙනිදා එනවා. ඔබ දන්නේ නැහැ, මම දන්නවා. මම නඩු දින කියන්නේ නැහැ. මම පොජ්ජලට විතරක් කියන්නම්. ඉදිරියෙන් එන්න නියමිත විමල් ඊරවංශ, ප්‍රියංකර ජයරත්න, රාජසේනාත්න, රවි කරුණායක, ජොන්ස්ටන් ප්‍රාන්තු, අජින් වාස්කුණවර්ධන, චාම්ර සම්පත්, සරණ ගුණවර්ධන, ලක්ෂ්මණාප අබේවර්ධන, මර්වින් සිල්වා, නාමා රාජපක්ෂ, ශෂින් රාජපක්ෂ, සම්පිකරණෝක, යෝෂි රාජපක්ෂ, හේරණබුක්කල්ල මෙයාගේ නඩු දින මේවා තියෙනවා.
3: ජනාධිපතිතුමා පැහැදිලිවම කියනවා අප්පුඩි ගහන ලෑස්තිලා ඉන්න කියලා. පාක්ෂිකයින්ට කියන්නේ ලබා දෙන තීන්දුව සම්බන්ධයෙන් යම් කිසි අවබෝධයක් තියෙනවා කියන එක තමයි පෙන්නන්නේ.
1: පබ්ලික් නොලෙජ් එකක් තියෙනවානේ මේ නඩු යන විදිය. මම හිතන්නේ ජනාධිපතිතුමාත් එහෙම සමහර කියන්නේ නැති. ඒ 25 ක නඩු එයිද කියලා මම දන්නේ නැහැ. ඔය එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොටෝ ඡන්ද දීපු සාමාන්‍ය සමාජිකයරක් තියෙනවා. ඒක ඇතුළට යනවා සන්තෝෂයක්.
0: මෙරට සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මොයිසු අද කොළඹ ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වුණා. විශේෂ ව්‍යාපාරික හමුවකටද මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එක්ුණේ අද පස්වරුවේ. 3 දින නිල සංචාරයක් සඳහා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මොයිසු දිවයිනට පැමිණියේ පසුගිය 3 වනදා පස්වරුවේ. ගුවන්තොටුපලේදී අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඔහු පිළිගැනීමෙන් අනතුරුව මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා එහිදී පැවැත්වුණා. දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් 7ක් හෝමාරු කර ගැනීම සිදු වූයේ ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුරයි. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු මිය යාමේ සිද්ධියට අදාළව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පළමු පෙළ ජේලවරයෙකු යොදවා මූලික විමර්ශනයක් සිදු කරන බවයි බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක සඳහන් කළේ. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවූවන් 3 දෙනෙකු පසුගිය 3 වනදා උදෑසන බන්ධනාගාර ක්‍රීඩා පිටියට රැගෙන ගොස් ඇත්තේ පවිත්‍ර කිරීම වෙනුවෙන්. ඒ බන්ධනාගාර නියාමක නිලධාරියෙකු භාරයේ. එහිදී ඉන් එක් රැඳවියෙකු නිලධාරියාගේ නීත්‍යානුකූල අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබුණා. එම රැඳවියා යළි බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබුණේ බොරැල්ල ප්‍රදේශයේදී. රැඳවියා වැලිකඩ බන්ධනාගාරයේ අදාළ වාට්ටුව වෙත යොමු කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයේ හේතුවෙන් ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළා. රැඳවියා මියගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාර රෝහලේදී. රැඳවියා බන්ධනාගාරගත කර ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි. බොරැල්ල පොලිස් ස්ථානය විසින් සිද්ධිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි. වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චමින්ද රවි ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද නෙමෙත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අධිකරණයේ අවසර ලබා දී තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ටාශය කළ ඉල්ලීමකට අනුවයි. නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝදරගම විසින්. ගණේ මුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව සැකකරුගෙන් ප්‍රකාශය ලබා ගැනීමට නියමිතයි. රංගන ශිල්පී තලපති විජේට තමිල්නාඩු ප්‍රාන්තයේ සුළුතර ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව පවතින බව දේශපාලක විචාරකයන් පවසනවා. පසුව සෙසු පක්ෂවල සහය ආණ්ඩුවට ලබාගත හැකිය වනු ඇති බවයි දේශපාලන විචාරකයන් සඳහන් කළේ. රංගන ශිල්පී තලපති විජේට තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වීම අවිනිශ්චිත වී ඇත්තේ අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව දිනා ගැනීමට නොහැකි වීම හේතුවේ. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වීම සඳහා කිසියම් පක්ෂයක් ආසන 118ක බහුතරයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වනු ඇති. ඊයේ අවසන් වූ ප්‍රාන්ත මැතිවරණයේදී තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 234න් 108ක බලය හිමි වූයේ තලපති විජේගේ TVK පක්ෂයටයි. මෙතෙක් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය හිම වූ ස්ටාලින්ගේ DMK පක්ෂයට මෙවර මැතිවරණයේදී හිමි වූයේ දෙවන ස්ථානයයි. තමිල්නාඩු ප්‍රාන්තය වෙනුවෙන් අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමග සඳහනගත වූ ADMK පක්ෂයට මෙවර ප්‍රාන්ත මැතිවරණයේදී තුන්වන ස්ථානය හිමි වුණා. හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව ඇමරිකාව කළ යෝජනාව සමාලෝචනය කරන බව දකුණු කොරියාව පවසනවා. එරට විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ට්‍රම්ප්ගේ ප්‍රකාශය සමීපව නිරීක්ෂණය කරන බවයි. ඇමරිකා විසින් ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවි ඇති නෞකා ආරක්ෂිතව ඉන් පිටතට ගැනීම සඳහායි. එම මෙහෙයුමට දකුණු කොරියාවටද එක්වීමට කාලය එළඹ ඇති බවයි ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. භාණ්ඩ ප්‍රවාහනය කරන සමුද්‍රීය මාර්ගය අවහිර කිරීමට ඉරානයට අවස්ථාව දිය නොහැකි බව ඇමරිකා ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙත් සඳහන් කළා. ඔහු මේ බව සඳහන් කළේ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඇමරිකාව සටනක් සොයා යාමක් සිදු නොකරන බවද ආරක්ෂක ලේකම්වරයා පැවසුවා. ඔහු කියා සිටියේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුමේ අරමුණ වාණිජ නැවගත කිරීම ඉරානයෙන් ආරක්ෂා කිරීම බවයි. දෙපාර්ශ්වය අතර දේශපාලන අර්බුදයට හමුදා විසඳුමක් සුදුසු නොවන බව ඉරානය සඳහන් කළා. යලි සිරස්තල. මහින්දගෙන් ප්‍රකාශයක් ගන්නා බවට අධිකරණයට දැනුම් දෙයි. මහා භාණ්ඩාගාර ලේකම්ගේ පුරවැසි භාවය පිළිබඳ ආණ්ඩුව පැහැදිලි කරයි. ගම්මන් පිළ අධිකරණයට කැඳවීමේ තීරණය. වැලිකඩ රැඳවියා මියාම ගැන අභ්‍යන්තර විමර්ශන. ඇමරිකාවේ යෝජනා පිළිබඳ කොරියාවේ අවධානය. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමා. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුරාජ්.
4: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Countdown. කැරක්ටර් එකකට කරන්න පුළුවන් උපරිම සාධාරණීකරණ. ලංකාවේ අපිට ඉන්න ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පියෙක් තමයි රොජර් සෙනෙවිරත්න.
1: අද ඉතින් එයාගේ බර්ත්ඩේ එක. Happy birthday.
2: ඊටත් ගොඩක් ස්තුතියි.
3: Happy birthday. Happy birthday. Happy birthday to you.
0: අද පාටියක් එහෙම නැද්ද?
2: නෑ නෑ මම ඉතින් එහෙම විශේෂයෙන් ওই පාටි එහෙම දාන එකක් නෙමෙයි. ඒ සල්ලි වලින් කාට හරි කැම ටිකක් ආරම්භ දෙන එක මේ වඩා හොඳයි කියලා තමයි මම හිතන්නේ.
1: එදා ඉඳන් ඔයාගේ රඟපෑම් ගැන ආයෙම හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?
2: මම සෑහීමකට පත් වෙන්නේ නෑ. මම රඟපෑවා මදි කියලාම තමයි මට හිතෙන්නේ. නමුත් මම රඟපාලා තියෙන ප්‍රමාණය ගත්තාම මම සතුටුයි.
0: New generation එකට ඇඩ්වයිස් එකක් දෙන්න කිව්වොත්
2: රඟපාන්න රඟ නොපා.
1: මේ ටිකේ වැඩත් එක්ක සෑහෙන බිසි නේද?
2: ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගේ චිත්‍රපටියේ වැඩ කරා, සමහරුසා සමාගම, ඊළඟට වී සිවදාසන් මහත්තයාගේ චිත්‍රපටියේ පෞගි දවසර වැඩ කරා, දූවිලි දරුවෝ, හේමසිරි සෙල්ලප්පෙරුම මහත්තයාගේ පුතන්දියා චිත්‍රපටියක් කරනවා, ලබන 13 වෙනිදා ඉඳලා එක පටන් ගන්නවා. ඊට අමතරව සුපුන් රත්නායක මහත්තයා විලම්බීත කියලා දෙවිනාට්‍යයක් කරලා උතුරු ටික රූපගත කරන්න බලාගෙන ඉන්නවා.
0: Talk of the town. සත්තයකින් හොරකම් කරලා දුප්පුතුන් අතරේ බෙදලා දුන්න පොඩි කාලේ ඉඳන් අපි ගොඩක් දෙනෙක්ගේ හීරෝ රොබින් හුඩ්.
1: එයාගේ චැප්ටර් එක ක්ලෝස් වෙන්නයි යන්නේ. The Death of Robin Hood. ඒ තමයි ළඟදිම රිලීස් වෙන සුපර් මූවි එක.
0: මේන් රෝල් එක කරන්නේ Hugh Jackman. එයා වුල්වරින් වගේ කැරක්ටර් එකකින් පස්සේ මේ වගේ ඩාර්ක් ඉමෝෂනල් රෝල් එකක් කරන්නේ සෑහෙන කාලෙකින්.
1: රොබින් හුඩ්ගේ කැරක්ටර් එක සාමාන්‍යයෙන් කාටවත් පරද්දන්න බැරි එකක්නේ. හැබැයි මේ ෆිල්ම් එකේදී ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා.
0: ඒ නිසා තමයි ගොඩක් ෆෑන්ස්ලා කියන්නේ This is the ending we never expected කියලා. Talk of the town. රොක්වෙමු සියතට.
4: සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඔබගේ උදරයේ ප්‍රමාණය බලපාන්නේ කොහොමද?
5: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණුකමගේ සමග
4: ඔබ ඔබගේ සිරුරේ බර ගැන ඒ වගේම හැඩය ගැන සැලකිලිමත් වෙන පුද්ගලයෙකු නම් අනිවාර්යයෙන්ම ඔබගේ උදරය ගැන සැලකිලිමත් වෙන නොඅනුමානයි. ඒ වගේම බොහෝ දෙනෙක් අපෙන් අහන දෙයක් තමයි උදරය විතරක් අඩු කරගන්න වෙනම ව්‍යායාම තියෙනවද කියන කාරණාව. කෙටි උත්තරය තමයි ඒ සඳහා වෙනම ව්‍යායාම නැහැ. ඔබ එදිනෙදා ව්‍යායාම් කිරීම ඉතාම වැදගත් වගේම ඔබ ඒ කරන ව්‍යායාම අතර උදරය සඳහා වූ ව්‍යායාම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම උදරය අඩු කරගන්න ව්‍යායාම කරනවට අමතරව හොඳ ආහාර පාලනයක් තිබිය යුතුමයි. නිරෝගී කාන්තාවකගේ උදරේ වට ප්‍රමාණය සෙන්ටිමීටර් 80ට වඩා අඩුවෙන් තිබීමත් ඒ වගේම නිරෝගී පිරිමි පුද්ගලයෙකුගේ එම ප්‍රමාණය සෙන්ටිමීටර් 90ට වඩා අඩුවෙන් තිබීමත් ඉතාම වැදගත්. ඔබගේ උසට සරලන බර එහෙම නැත්නම් BMI අගේ වගේම ඔබගේ ඉනේ වට ප්‍රමාණයත් ඉතාම වැදගත්. ඔබව බෝනවන රෝගවලින් ආරක්ෂා කිරීමට විශේෂයෙන්ම දියවැඩියාව අධිරුධිර පීඩන සහ හදවත් රෝගවලින් ඔබව ඈත් කරලා තියාගන්න ඔබගේ උදරේ වට ප්‍රමාණය අඩුවෙන් තබා ගැනීම ඉතාම වැදගත්. අපි හෙටත් උදෑසන හමුවෙමු මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු සමගින්.
5: ඔබ නොදන්න මෙඩිසින්.
6: ඔබ නොදන්න මෙඩිසින්.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට. ක්‍රිස්වෙන්නේසින් සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියාදිනේ කනිෂ්ක සඳරුවන්.
7: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ගක් හම්බුනේ ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි ස්වර්ණමාන ඩියුටි එකට දෙකටම තැන්කියු කියනවා ඊටයි.
8: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
1: සිකුරාදා හවස 5ට සියතහන.
9: Powered by Bid to Win. after A levels construction field එක smart career එකක් හොයනවද එහෙනම් slit BSc honors quantity surveying degree එකට enroll වෙන්න BIM AI modern tech එක future ready QS professional කෙනෙක් වෙන්න අදම අයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk
10: hello sir මේ sir ගේ road එක confirm කරන්න මට පොඩ්ඩක් sir ගේ card details දෙන්න පුළුවන්ද
11: මොන details ද කවුද මේ
10: sir අපි website එකෙන් order එකක් දාලා තිබ්බනේ
11: ඔව් දැම්ම තමයි මොකක්ද දැන් වෙන්න ඕනේ
10: sir ගේ card එක ඉස්සරහ තියෙන අංක ටිකයි card එක පිටිපස්සේ තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ phone එකට එන OTP එක දැනගත්ත නම්
11: ඒයි මගේ insights එක දැනගන්න ඕනේ
10: මොකද්ද sir
11: මගේ insights එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ එනවා මෙතන scam කරන scammer
10: නෑ sir
11: නෑ මේ මම ගන්න එපා අපි order කරලා තෝඩ ගන්න කපුරුකෙන් විතරයි
10: එහෙමද
11: එහෙම තමයි විශ්වාසවන්තව Amazon eBay Walmart වගේ sites වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම site එකනේ කපුරුක
10: එහෙමත් පුළුවන්ද
11: පුළුවන් නේ නැත්නම් කපුරුක site එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු ගෙනවා
10: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්නම්
11: ඔය scam කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් order කරලා පාපිස්සක් ගෙන්න ගනි
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව ශ්‍රීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමික්ස් නම් ඉස්තරම්
14: මතකද ඒ ස්තිහා බලක

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: තාත්තේ මෙන්න ඔයයි අයියයි කියන සින්දු වෛරල් වෙලා.
3: දුවේක Facebook එකට දැම්මද?
2: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
5: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
4: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
6: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
7: 2026 ප්ලැටිනම් එක්සලෙන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යචාලය සම්මානිත වූ වගයි.
6: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: හතයි විනාඩි හතයි දැන් වෙලාව. එක්කෙනෙක් මට පෙන්නන්න ගියා රෑ හතයි විනාඩි හතයි තප්පර හතයි හතේව තුනයි.
1: එතකොට මැයි පහයි පහයි පහ
0: පහයි පහ
1: ඒකත් පෙන්නවා.
0: ඔක්කොම මේක පෙන්වට බලාගන්න විදිහක් තිබුණේ
1: නැහැ.
0: පේනවා
1: දුර ඇටි.
0: එච්චර zoom කරන්න අමාරුයි.
1: ඇහේ ලෙන්ස් එක චුට්ටක් zoom කරන්න අමාරුයි.
0: zoom කරන්න අමාරුයි නේ.
1: ඇත්ත. අද පහයි පහ.
0: අද පහයි පහ.
1: හොඳයි නේද?
0: හොඳයි නේද? ආදරණීය රාත්‍රියක් ඔබට. ඉතින් නිදහසේ කතා කරන්න. හිතේ තියෙන දේවල් කියන්න. දවසේ හැමදේම හරි කූල් කරලා ගන්න.
1: ඒ
0: රිලැක්ස් කරන්න.
1: අනිවාර්යයෙන්ම ඒ හැම දෙයකටම බලපාන්නේ ඔයා හිතන පතන විදිය.
0: ඒක තමයි. ගොඩක් හිතන්න නරකයි.
1: අනිවාර්යයෙන්ම.
0: ඇත්ත. ගොඩක් හිතන අය දන්නවා ඒක.
1: ඔබටත් එහෙම හිතනවා ඇති.
0: ජීවිතේ සමහර වෙලාවට අපි දේවල් කරන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අපි බලාගෙන ඉන්නවා සමහර දේවල් කරන්න. අපි ආසාවන් විදියට තියාගෙන. දැන් නිවේදකෙක් විදිහට සමහර අවස්ථා තියෙනවා අපි හරි ආසයි ඒ ස්ථානයට ගිහිල්ලා ඒකට සහයෝගයක් දෙන්න. දවසක මට මේ ඉවෙන්ට් එක කරන්න හම්බ වුණොත් කියලා හිතන අවස්ථා ඕන තරම් තියෙනවා. වැඩි ඕනේ. දැන් අපි පුංචි කාලේ අපිට හරි ආසයිනේ රේඩියෝ එකක කතා කරන්න. ඉතින් ඒ ආසාව සම්පූර්ණ වුණාට පස්සේ ඒත් ආසයි ඊට වඩා ලොකු තැනක ගිහිල්ලා ඒ කටයුතු කරන්න. ජීවිතේ මිනිසුන්ට ඉලක්ක තියෙන්න ඕනේ. බලාපොරොත්තු තියෙන්න ඕනේ. ඒ ඉලක්ක වෙත එක්කන් යන්නේ, පාර කියන්නේ. ඔයාගේ හිතේ තියෙන ආදරණීය බලාපොරොත්තු. අපි හැමෝම ආදරයට හරි ලෝභයි. ඉතින් හැමෝගෙම හිතවල තියෙන ආදරණීය බලාපොරොත්තුත් මක් වෙන්න ඕනේද?
1: ඒ විදිහටම ඉෂ්ට වෙන්න ඕනේ.
0: එන්න අපි යන් රවුමක් ආදරෙත් අරගෙන. පෑ දෙකක් තියෙනවා.
1: පෑ දෙකක රවුමක්.
0: පෑ දෙකක රවුමක්. මම නිශාන්.
1: මං විශ්මී.

0: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුන් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානටෙක් වුණු. විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුන් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 011-5-93-93-93.
1: Pizza Factory. Family, friends, and pizza.
2: After A-levels future ka change karanna science use karanna ready da high tech labs research and innovation samaga next gen scientist kenek wenna slit bsc honors biotechnology degree ekata enroll wenna pivisena www.slit.lk slit evolve beyond
3: aluminium mane
4: mahatmaya dansale fried rice wenai hotel fried rice wenai dekama fried rice unata quality wenas
5: hondama pramithiye sahathaka karana iso saha sls sahathakalat alumex aluminium ona taram alumex නම් ඉස්තරම්
6: app එකෙන් ගත්තත් H15 reload කරලා ගත්තත් H15 app එකෙන් ගත්තත් reload කරගත්තත් iPhone 17 Pro දිනන නම් H15 පිස්සු හැදෙන අවුරුදු වාසියක් වැඩි වැඩියෙන් H15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න
7: එමේ මාර හුට්ටප් කරන්නේ මම වෙලා තියෙන්නේ.
8: ඇයි? ඇයි නෙවෙයි හවසට නටවන්නෙ වෙන්නේ නයි.
9: ආ නටු.
8: මේ විහිළු නෙවෙයි බං අද සුරම්මියාගේ බර්ත්ඩේ එක මට තෑයක් ගන්න අමතකුණා.
9: අයියෝ ප්‍රශ්නද බං ටක් ගාලා කපුරුකින් ඕඩර් කරපන්කෝ.
8: අනේ මේ ඔන්ලයින් ලව් කර ඉන්න බෑ බං අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනු ඔබ දන්නවනේ.
9: ඉතින් බං මේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 13:37 ගහපන්කෝ.
8: ඇයි සුරම්මියන්න කලින් මාව ඇම්බියුලන්ස් එකකට පටවලා උඹට හොස්පිටල් යවන්න දෝනේ.
9: මොන ඇම්බියුලන්ස් එකක්ද බං ඒ වෙන නම්බර් එක? මේ 13:37 කියන්නේ කපුරුකින් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක.
8: ඈ එහෙමත් පුළුවන්ද?
9: ඔව් බං ෆෝම්ස් පුරවන්න ඇඩ්‍රස් දෙන්න කාඩ් ඩීටේල්ස් දෙන්න ඔය මොන මගුලක්වත් ඕනේ නෑ බං කතා කරා ටක් ගාලා ඕඩර්
8: කරා. ගානම කලබල කරන්න එපා. හෙලෝ කපුරුක.
9: ඈ
10: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
11: හයි මම ෂේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
12: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 4 2 0.7 1 2 4 2 7 7
13: ලක්ලස කලරම් ෆ්ලෝ වැජබෙනා
14: සිත් බඳගනි කල් පවති අව ලක්ෂණ නොවි ඔයත් වහලෙට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
15: සරයි ඉතයි යවකි

0: ಸಿಚ್ಚಿ
1: ಅನುಗ್ರಹಾಯ
2: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලංසුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
3: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
5: Powered by Bid to Win.
6: අම්මා මට අද ක්ලාස් ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
7: ආමේ මටත් අද ප්‍රැක්ටිස් ස්නැක් එකක් ගන්න ඕනේ.
8: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
9: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා.
10: ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ සියත FM.
11: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
4: සියත පොකට් මනි
1: අනුග්‍රහය.
11: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
12: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අපි තීරණයක් ගන්න කලින් ඕනම දෙයකට සෑහෙන්න හිතනවා. සමහරු ටිකක් හිතනවා, සමහරු හිතන්නෙම නැහැ, සමහරු ප්‍රමාණයට වඩා හිතනවා.
1: නිදි මරාගෙන, නිදි නැතිව, තමන්වත් අමතක කරගෙන හිතනවා.
0: ඔයාගේ හිත පාලනය කරන්න සමහර තැන්වලදී අපි වෙන කෙනෙක්ට දෙනවා. ඒ කියන්නේ මෙහෙමයි, අපිට දෙයක් හිතලා තීරණයක් ගන්න ඕන වුණත් තනියම හිතලා අපි හරයකින් මෙයාගෙන් අහනවා, මේ හලෝ මේක මෙහෙම කළොත් කමක් නැද්ද? ඊට පස්සේ ඒක උත්තරයක් දෙනවා. තව කෙනෙක්ගෙන් අහනවා, ඊයා ඊටත් වඩා වෙනස් උත්තරයක් දෙනවා. ඊළඟ කෙනා ඒ උත්තර දෙකම නැතුව වෙන උත්තරයක් දෙනවා. අපි නිකන් හරියට අර පඹගාලක පැටලෙනවා වගේ දෙයක් වෙනවා. සමහර වෙලාවට ඔයාගේ ජීවිතයේ අතිශය වැදගත් තීරණ ගන්න ඔයා වෙන කෙනෙක්ට පවරනවා. ආදරෙදි තමයි ඔක වෙන්නේ. මට නරකක් කරන එකක් නැහැ කියලා හිතලා ඔයා ආදරය කරන කෙනාගෙන් අහනවා, මේක කළාට කමක් නැද්ද? ඔයා ඒක කරන්න ආසයි. බෑ කියනවා, නෑ නෑ ඒක කරන්න යන්න එපා. සමහරලාට යන්නස ගමනක් වෙන්න පුළුවන්. කැමති යාළුවෙක්ව මොන ගැහෙනවා වෙන්න පුළුවන්. මොකක් හරි පාටි එකක් වෙන්න පුළුවන්. අඳින්නා සැඳුමක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා කීයටවත් ආස නැති, නමුත් එයා ඔයත් එක්ක තරහ වෙයි කියලා හිතලා එයා කැමති දේවල් ඔයා කොච්චර කරලා තියෙනවද? හැබැයි කරන්නේ සතුටින්ද? අනේ නැහැ, වෙන කරන්න දෙයක්
1: නැතිකමට.
0: මං අහන්නේ ඇයි? කොච්චර ආදරේ කිව්වත් තමන් අකමැති දෙයක් කරන්න හිත හදාගන්නේ.
1: තමන්ට ඕන දේ කරන්න, තමන්ගේ නිදහස තමන් විඳින්න. ඒ නිදහසෙන් තමයි ඔයාගේ ආදරෙත් ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ.
0: ඇයි ආදරේ කියලා තව කෙනෙකු පාලනය කරන්නේ? යව කූඩුවකට දාන්නේ. එයා කැමති විදිහට එයාට ජීවත් වෙන්න දෙන්න. ඒක එයාගේ අයිතිය, ඒක එයාගේ ජීවිතේ. ඔයාට ආදරේ තමයි, ඒක හරි. ඒත් කොහොමද එහෙම තව කෙනෙක්ගේ ජීවිතයක් පාලනය කරන්නේ?
1: ඒ හින්දම තමයි අද අපිට මෙන්න මෙහෙම කියන්න හිතුනේ. කොච්චර ආදරේ කිව්වත් කවදාවත් ඔයාගේ හිත වෙන කෙනෙක්ට පාලනය කරන්න දෙන්න එපා කියලා.
0: අදකේ මැති ඕනතර ෂෙයා කරගමු. 0611 98 2 98 4ට.
1: එහෙමත් නැත්නම් ආදරේ 107 FM අපේ Facebook page එකට ඇවිත් අත පෝස්ට් එක යටින් කමෙන්ට් එකක් තියන්න.

0: රැහතයි විනාඩි 37යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරන්න.

0: සිල්වෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සුත්සිටිවෙතින් මෙගාවට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 270යි. කිස් තක්කාලි සෝස් ඉතිරිය රුපියල් 125යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 280යි. ලක්ස් රේඩියන්ට් ග්ලෝවින්ග් ස්කින් ඉකෝ පැක් ඉතිරිය රුපියල් 210යි. කාගිල් සුත්සිටි
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: ඔබ ගාව වැඩ කරන මිනිහෙකුටත් පැය 8කට පස්සේ ගෙදර යන්න කියලා නිවාඩුවක් දෙනව නේද? අඩුමතරමේ ඔබ හෘදයේ වස්තුවට, පෙනහැල්ලට, අක්මාවට, වකුගඩුවලට, මහ බඩවැල්, කුඩා බඩවැල්වලට ස්තුතිවන්තවත් වෙලා තියෙනවද නැහැ?
3: මහා ප්‍රාචීරයට
2: මේ ඔක්කොම තියෙද්දි අපේ මහා ප්‍රාචීරයට තමයි දැන් කතා කරන්නේ.

0: හැමදේකටම ඔප්ෂන් නැත් තියෙනවා.
1: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
6: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
7: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
10: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
11: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
12: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
13: කිරි ගොවි දිවි සරුවේමයි
14: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
15: ආ එහෙමත් පුළුවන්ද?
14: පුළුවන් නේ නැහ. කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා.
16: දෙඩි හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 2350 සිට ඉහළට කොන්දේසි සයිතයි.
17: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවල් උත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
18: ගිහන්. හැබැයි එකක්
17: ආයි. ඒ ගැන බය වෙන්න එපා. එකම ආටිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
19: වෙනු බැසින ගම් කගේද
20: සතියේ දවස් පහේම උදේ 10ට
17: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රෙසි වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියන්නේ.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Crazy when desi Sikurada Hawas Pahata
3: powered by bid to win
4: Tatte menno ayayay kiyala sindu viral wela
5: duweka facebook ekata dannada
4: facebook itarak nevi man oy dennawa sita tv voice of family ekata register karanna
6: pauli aadareth ekka oyage talent ekak lankawatama pennanna pauli dennekta ekata sindu kiyanna sita tv tulin obata labena lokuma chance ekak
7: sita voice of family
8: register wenna nama gama vistara 0712800800ට whatsapp karanna
9: අසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. අසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. අසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
9: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජ

ඒ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: සියත ආදරරේකා ජීවිතේ තව කෙනෙක් වෙනුවෙන් වටිනාකමක් දෙන්න අපි හැමෝම හොඳට කල්පනා කරනවා. මොකද කෙනෙක් වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න කාලයක් යනවා. ඒ වගේම විශ්වාසයත් ඕනේ. මොකද මේක අපේ ජීවිතේ ගන්න වැදගත්ම තීරණය.
1: දැන් ඔයා මොකද කියන්නේ? උත්තරයක් නැහැ කියන්නේ ඔයාට තව කල් ඕනද? ඒකටත් උත්තරයක් නැහැ කියන්නේ ඔයා මේකට කැමති නැහැ. හරි කමක් නැහැ. මේ අන්තිම පාර.
0: මේක එහෙම අහන්න අහන්න කල්පනාට උත්තරයක් දී ගන්න තරම් හයියක් තිබ්බේ නැහැ. කල්පනායේ සිද්ධියෙන් පස්සේ හොඳටම අවුල් වෙලා කෙලින්ම ගියේ යාගේ හොඳම යාළුවා කේෂිව හොයාගෙන.
2: අවුරුදු ගානක් මේක මගේ පස්සෙන් ඇවිල්ලා මට කරදර කරනවා. දැන් හැමදෙවට මට තර්ජනය කරනවා. ඇයි ඔයා ඒක කෙලින් කියන්නේ නැත්තේ? අනේ මට ඒකගේ මූණ දිහා බලාගෙන කෙලින් කියන්න බෑ කේෂි.
3: ඕක තමයි හුඟක් අයට තියෙන ප්‍රශ්නේ. තමන්ගේ අකමැත්ත කියාගන්න බෑනේ ඇත්තට. ඊට පස්සේ තින් බෑ කියන්න බැරිකමට බැඳගෙන විඳවනවා. බැරිම තැන ජීවිතේ දාලා යනවා. කල්පනා, ඔයාගේ ජීවිතේ තීරණ ගන්නේ ඔයා, වෙන කවුරුත් නෙවෙයි.
0: කල්පනා ඔහේ බලාගෙන ඉන්නවා.
3: ළමයෝ බය වෙන්න එපා. කාටවත් ඔයාට මුකුත් කරන්න බෑ. ඔය ෆෝන් එක දෙන්නකෝ මට.
2: ඇයි කේෂි ඔයා යාව?
3: ඔව්, එයාව බ්ලොක් කරමු. ඔයා ගෙදරට කියලා සතියක් දෙකක් මෙහෙ ඉන්න. එච්චරයි.
2: එයාගේ හැටිවා හොඳටම දන්නවනේ කේෂි.
3: හරි, අපි පොලිසියන්. ආයක වචනයක් හරි කියන්නවොත් බලා ගන්න බලවන්නේ.
2: එපා, ඔය මුකුත් කරන්න එපා.
3: එතකොට
2: දෙන්නකෝ මෙහාට ඔය ෆෝන් එක.
0: කල්පනා ෆෝන් එක අතට අරගෙන මේකට කෝල් එකක් ගත්තා.
4: මට
2: බෑ ඔයාට කැමති වෙන්න. මං ඒක මෙච්චරකල් අචනෙන් නොකිය ඔයාට හුඟක් විදි වලින් ඒක කිව්වා. ඔයාට ඒක තේරෙයි කියලා.
4: ඒ කල්පනා මම කොහොමරි ඔයාව මගේ කරගන්නවා.
2: නෑ මේක එක වෙන්නේ නෑ. ප්ලීස් ආයෙ මාව බලන්න එපා. මං ඔයාට පොඩ්ඩක්වත් කැමති නෑ.
4: එහෙමද කල්පනා? හරි කමක් නෑ. ඔයා එක කිලිම්ම කියන්නේ ඊට පෙක හොඳයි. ඒත් මම ඔයාට හැමදාම කැමති. ඒක කවදාවත් නතර වෙන්නේ නෑ.
2: ඒක ඔයාගේ කැමැත්ත. මේක මගේ කැමැත්ත. මගේ කැමැත්ත කවදාවත් වෙනස් වෙන්නේ නෑ.
0: කල්පනා ඊට පස්සේ ආව බ්ලොක් කළා. මේ සේරම දිහා කේෂි පුදුමෙන් වගේ බලන් හිටියා. මේ මොනවද වෙන්නේ කියලා හිත හිතා ගන්න බෑ. කවදාවත් ඔයාගේ ජීවිතේ තීරණ ගන්න වෙන කාටවත් ඉඩ දෙන්න එපා.

0: ροκουέμο σιάτατα. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනිවිරන් නැදෙන ඉස්තරම් තැනක් රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: ආ හෙලෝ සර් මේ සර්ගේ ඕඩර් එක confirm කරන්න මට පොඩ්ඩක් සර්ගේ card details දෙන්න පුළුවන්ද?
6: මොන details ද? කවුද මේ?
5: සර් අපි website එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
6: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
5: සර්ගේ card එක ඉස්සරහා තියෙන අංක ටිකයි card එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ phone එකට එන OTP එක දැනගත්තා නම් ඒත්.
6: අයි මගේ insights එක දැනගන්න ඕනේ.
5: මොකද්ද සර්?
6: මගේ insights එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන scam කරන්න scammer යා.
5: නෑ සර්.
6: නෑ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝර ගන්න කපුරුකෙන් විතරයි.
5: එහෙමද?
6: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ sites වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න එකම සයිට් එකනේ කප්රුක.
5: ආ එහෙමත් පුළුවන්ද?
6: පුළුවන් නේ නැහ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙක ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක ෂිපින් ඇන්ඩ් ඩියුටි චාර්ජස් එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්සක් ආවට මට්ටු කෙනවා.
5: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
6: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කප්රුකෙන් ඕඩර් කළ පාපිස්සක් ගෙන්න ගනි.
7: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
8: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: අයියා මට ඇපල් මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
9: අයියා මට මල් ගොඩක් දීලා
10: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
9: හච් 15 පිස්සුවක්ම තමයි
11: ඔෆ්ටේලිවර්ස් AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන්න කැමතිද එහෙනම් හරිම තැන ස්ලිට් business school industry එකට ready කරන practical learning එක අදම ආයුධම් කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
12: Chris Venetian සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නා කියා දිනේ කනිෂ්ක සඳරුවන්
13: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා බෑග් එකක් හම්බුනේ ගැන ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි හැමදාම 100% වහනවා 100% එකටයි ස්වර්ණ මාධ්‍ය දෙකට දෙකටම thank you කියනවා ඊට
11: එන සති ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න REG histana KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
0: Fiat Crazy Vendezi.
1: සිකුරාදාවස පහට සියතහන්න.
14: Powered by Bid to Win.
15: කාලෙක මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ.
16: නින්ද යන්නද?
15: නින්ද යනවා මේ දවස්වල හීන වැඩි පේන්නේ.
16: ආ මේ බල බලශක්තිය අ르බුදේන්නේ. බලශක්තිය අ르බුදේදී එහෙනම් ඔය හීන පේන්නේ නැත්තේ. බලශක්තිය හොතර තියන කාලේ හීන පේනවා අවුල.
0: ඩාඩං. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
3: අනුග්‍රහය.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: වෙලාව ඔය විදිහට අද්දී අපේ ජීවිතේ එක එක හීන එකින් එක කොහොමද අපි හැබෑ කරගන්නේ? අපේ ආදරේ හීන මොන විදිහටද අපි ළඟට ගන්නෙ? ඔය වගේ දේවල් හිතන්න පුළුවන්.
1: ගොඩක් දේවල් හිතන්න පුළුවන්. ඉතින් මේ අපේ ආදරණීය දෙවෙනි පැය කොච්චර ආදරේ කියලා කිව්වත් කවදාවත් ඔයාගේ හිත වෙන කෙනෙක්ට පාලනය කරන්න දෙන්න එපා.
0: එහෙම පාලනයක් කරන්න දුන්නොත් ඔයාට ඔයා වෙන්නත් පරි වෙනවා. ඔයාගේ නිදහසත් නැත්තටම නැති වෙනවා.
1: ඉතින් ඔබේ ජීවිතෙත් එහෙම අවස්ථාවක් නැති. සමහර විට වැඩිපුර විශ්වාස කරලා අමාරුවේ වැටිච්ච තැන්. අපි කතා කරමු හොඳ සහ නරක දෙපැත්තම තියෙනවනේ. පින්වේ 7111 98 2 98 4ට WhatsApp message එකක් එවන්න.
0: එහෙමත් නැත්නම් ආදරේ කවුන්සියත් FM අපේ Facebook page එකට ඇවිත් අත පෝස්ට් එක යටින් comment එකක් තියන්න රෑනවයට කලින්.

0: දැන් වෙලාව රෑ 8යි විනාඩි 16යි. රොක් වෙමෝ සියතට. තායිලන්තය යන සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718492492 0718132277.
3: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක් වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
4: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
5: අම්මේ, මෙන්න ඔයාට මගෙන් තෑග්ගක්.
6: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
5: අම්මා වෙතින් මට වටිනවනේ.
0: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
7: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
8: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට.
9: Powered by Bid to Win.
10: කෝපි වල අඩංගු අපේ ශරීරයේ නිදිමත නැති කරන සංයෝගය මොකද්ද? 1. කැෆෙයින්. 2. කැෆෙස්ටෝල්.
11: නියමයි උදානී, රුපියල් 5000ක් පොකට් මනි ඔයා දිනා ගන්නවා අද දවසේ.
12: සියත FM පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට හරියටම උත්තර දීලා රුපියල් 5000ක් දිනාගත්තේ පිළියන්දල උදානි විතානගේ.
13: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
14: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0711යි 982යි 984ට දැන්ම WhatsApp කරන්න.
8: සියත පොකට් මනි.
14: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
8: අනුග්‍රහය.
14: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරබන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරබන්න. අමතන්න 13.99.
15: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: රෑට බහුවෙලා විනාඩි 27යි දැන් වෙලාව.
1: ඔයත් මමත් අපි දෙන්නම කැමති අපි ආස දේවල් කරන්න, අපි ආස දේවල් කන්න බොන්න, නිදහසේ ඉන්න, සැනසීමෙන් ඉන්න.
0: ඒක හරි. හැබැයි සමහර තැන්වලදී අපි හුඟක් විශ්වාස කරන, ආදරය නිසා විශ්වාස කරන අය වෙනුවෙන් අපි අපේ කැමැත්ත පාවිච්චි කරන්න දෙනවා. එහෙන කොච්චර ආදරය කිව්වත් කවදාවත් ඔයාගේ හිත වෙන කෙනෙක්ට පාලනය කරන්න දෙන්න එපා.
1: එයා මේ විදිහට අඳින්න කිව්වත්, මේ දේ කරන්න කිව්වත්, අකමැති වුණත් එයා කිව්ව හින්දා ඒ විදිහටම කරනවා කිසිම සතුටකින් නෙවෙයි.
0: ඔබේ ජීවිතයේ අයිතිය තියෙන්නේ ඔබ ළඟ. ඒ නිසා ඒ අයිතිය ඔබ ළඟම තියාගෙන ආදරය කරන්න. ඔබත් එක්ක ආදරේ බෙදා ගන්න පුළුවන් අයිති නැති අය යන්නේ.
1: එයාට යන්න දෙන්න. කොච්චර ආදරේ කිව්වත් කවදාවත් ඔයාගේ හිත වෙන කෙනෙක්ට පාලනය කරන්න දෙන්න එපා. අද අපි ඒ විදිහට තමයි කිව්වේ. එහෙම කියatti ඉස්සරු මෙන්න මෙහෙම ලියලා තියෙනවා නිශාන්. ආදරයකට හීලා නොවුණු හිතක් හීලා වෙලා එක තැනක නැවතුණු දාට කවුරු මොනව කොහොම කීවත් Taman නොතැනීම අතරමං වෙනවා. අයිතියක් හොයන හීනක හිමි නොවුනත් දවසක ලේසි නෑ ආපහු පාර හොයන් එන්න. ඉතින් පොරොන්දු වෙන්න අතරමං නොකර ආදරය කරනවා කියලා.
0: එතකොට ටිකක් උඩට ගියාම සුරට අමතර තවත් කට්ටිය ඉන්නවා නේද?
1: එතකොට වෙනදා වගේම ජකතුත් අපිට මැසේජ් එකක් එවලා තියෙනවා. එයා කියන්නේ මෙන්න මේ විදිහට, මට ගැළපෙන දුප්පත් කෙල්ලෙක් මට අහම්බෙන් හම්බුණා. එයා මගේ හිත පාලනය කරන්න උත්සාහ කළේ නැහැ. මං කියන විදිහට අහිංසක විදිහට ජීවත් වෙන්න කැමති වුණා. අපි සතුටින් ඉන්නවා. ආදරේ කියන්නේ සල්ලි නෙවෙයි. කවදාවත් ආදරේ සල්ලි වලට ගන්න බෑ. ඒක තමයි ඇත්ත.
0: ජීවිතේ ඔබටත් මේ වගේ අත්දැකීමක් ඇති. ඉගෙන ලියන්න. 0711982948 WhatsApp message එකක්. එක. එහෙම නැත්නම් ආදර රේඛා ඔන්සියති FM අපේ Facebook fan page එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් ඒ ගැන comment එකක් post කරන්න.

0: अधूरी सांस थी, धड़कन अधूरी थी, अधूरे हम, मगर अब चांद पूरा है फलक पे और अब पूरे हैं हम।
1: වෙලාව රාත්‍රී 8යි විනාඩි 34යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට play කරමු.

0: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරිවුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රේසි වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියන්නේ.
1: KW හිස්තන අඩුම ලංසෝ ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Win Desi Sikurada Hawasa Pahata
3: Powered by Bid to Win
4: Tatte menno ayayay kire sindu viral vela
5: duweka facebook ekata dammada
4: facebook itarak nevi man oy dennawa seeta tv voice of family ekata register karanna
6: pauli aadareth ekka oyage talent ekak lankawatama pennanna pauli dennekta ekata sindu kiyanna seeta tv tulin obata labena lokuma chance ekak
7: seeta voice of family
8: register wenna nama gama vistara 0712800 whatsapp karanna
9: අසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. අසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්ය. අසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූවකයි.
9: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: අවසරයි විනාඩි 47යි දැන් වෙලාව.
1: උදේ ඉඳන් රෑ වෙනකන් ඔයාට කොච්චර ආදරේ කිව්වත් ඔයා ජීවත් වෙන්නේ එයාට ඕනි විදිහට නම් එතන ඇත්තටම ආදරයක්ද තියෙන්නේ?
0: එතන ආදරයක්ද තියෙන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක් තමයි. ඒක ටිකක් හිතන්න ඕනේ නේද? එහෙම ආදරයක් තියෙන්න පුළුවන්ද?
1: හිරවලා ආදරය කරන්න පුළුවන්ද? කවදාවත් ඔයාගේ හිත වෙන කෙනෙක්ට පාලනය කරන්න දෙන්න එපා. අපි කතා කරේ අද අන්න ඒ විදිහට.
0: ඒකනේ. ඔයාගේ හිත කාට හරි පාලනය කරන්න දුන්නොත් එයාට ඕන විදිහට ඔයාගේ ජීවිතේ වෙනස් කරාවි. ඔබ කැමති ඔබ පතන ජීවිතය ලබා ගන්න. එතකොට බැරි වේවි.
1: අපිට යන්න වෙලාවක් වෙත් තියෙන නිසා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. හැමදාමත් අපි අහන්නේ සියත කියලා රාගම ඉඳන් දිනේෂ තමයි ෆොටෝ එකක් එක මැසේජ් එක වෙලා තියෙන්නේ.
0: බොහොම ස්තුතියි ආදරේ. එමනම් හෙටත් රෑ හතට අපි ආදරේ ගැන කතා කරමු. ගිහින් එන්න මං නිශාන්.
1: මං විශ්මී. ඔබට සුබ රාත්‍රියක්.

0: දැන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 54යි.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
2: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
3: හතර වටේම පත්තර තප්පරේට 100ට.
4: 100ට පත්තරේ.
3: උදේ 7:50ට අනුග්‍රහය.
5: සීඩි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
7: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
8: මොකද්ද මහත්තයා?
7: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
9: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
10: ක්‍රිස්වෙන්නේසියෙන් සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියාදිනේ කනිෂ්ක සඳරුවන්.
11: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටින බෑග් එකක් හම්බුනෙක් ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනෙක් ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි ස්වර්ණමාල ඩියෝටි එකට දෙකටම තැන්කියු කියනවා ඉතින්.
12: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මෝම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
13: Theater Crazy Wednesday.
14: සිකුරාදා හවස 5ට සියතහන්න.
15: Powered by Bid to Win.
16: කාලෙක මං හීනයක්වත් දැක්කේ නෑ මකලෝ.
17: නිින්ද යන්නද?
16: නිින්ද යනවා. මේ දවස්වල හීන වැඩි පේන්නේ.
17: මේ බලශක්තිය අර්බුද එන්නේ. බලශක්තිය අර්බුද එන්නේ. හීනද හීන පේන්නේ නැත්තේ. බලශක්තිය හොදට තියෙන කාලේ හීන පේනවා අවුල.
18: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
19: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: නවයයි විනාඩි 16යි දැන්. රොක් වෙමෝ සියතට.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0711 327 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
3: පිට්සා ෆැක්ටරි. Family, friends and pizza.
4: සරයි. ඉතින් යවන්නේ.

0: දැන් වෙලාව රෑ 9:00 විනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: ඔබ කව වැඩ කරන මිනිහෙකුටත් පැය 8කට පස්සේ ගෙදර යන්න කියලා නිවාඩුවක් දෙනව නේද? අඩුමතරමේ ඔබ හෘදයේ වස්තුවට, පෙනහැල්ලට, අක්මාවට, වකුගඩුවලට, මහ බඩවැල්, කුඩා බඩවැල්ලට ස්තුතිවන්තවත් වෙලා තියෙන්නේ.
2: මහා ප්‍රාචීරයට
1: මේ ඔක්කොම තියෙද්දී අපි මහා ප්‍රාචීරයට තමයි දැන් කතා කරන්නේ.
2: ඒකේ තියෙන කැලේ
1: මොලේ එහෙම තියෙනවා.
3: ලොටබ දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM breakfast drive අනුග්‍රහය.
4: පොළොවේ රන්ගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගන්නේ. හච්
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්,
10: අලුත් වෙලා,
9: පහසු වෙලා,
10: තෑගි වැඩි වෙලා,
9: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
11: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
15: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න
16: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
18: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කම්ප්‍රුක.
19: ආ එහෙමත් පුළුවන්ද?
18: පුළුවන් නේ නැත්නම් කම්ප්‍රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවටම බට්ටු කෙනවා.
20: දෙඩි හැටියට quality විසඳුම WD-40 demo within. Original WD-40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1250 සිට ඉහළට කොන්දේසි සයිතයි.
21: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
22: මේ පාර සියත ක්‍රේසි වෙන්නේ සීන් ඔබට ලංසු තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
23: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
22: KW Histana අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
3: Siyata Crazy Win Desi Sikurada Havasa Pahata
24: Powered by Bid to Win
25: Tatte menno ayayay kiyala sindu viral vela
26: duwe ek facebook ekata dammada
25: facebook itarak nevey man oy dennawa Siyata TV voice of family ekata register karanna
26: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
27: සියත Voice of Family.
26: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
28: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
22: 2026 Platinum Excellency සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
28: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි අද සුඳුරු මුණගැසීම ජනප්‍රිය ගීපද රචිකා ඕමා අසේනි.
1: ඊළඟ ගීතය ගායනා කරන්නේ සමනලි ෆොන්සේකා. සංගීතවත් කරන්නේ අරුණ ගුණවර්ධන, පදරචනය සුජීව හෙට්ටි තන්ත්‍රිකෙන්. මේ ගීතේ මං අර කලින් කිව්වට වඩා පොඩ්ඩක් ආදරේ වෙන පැතිකඩක්. කෝලෙක් මොටද මට මිහිරිම ගී ගයනා, උලලේනෙක් වයන් ඉඳ හිට දුකාහන, රුවලක් මොටද සුළඟක් එනතුරු සිටිනා, හබලක් වයන් ඔරුවක් වෙරළට ගේන. මේ ගීතය අහගෙන යනකොට මට දැනෙන්නේ අර අපි ප්‍රේමය ගැන කතා කරනකොට අපි ගේන හරි මිහිරිතම දේවල් ටික තියෙන්නේ. කෝල් හඬ, ඊට පස්සේ මලක්, එහෙමත් නැත්නම් ගීතයක්. මේ දේවල් ප්‍රේමයත් එක්ක ගැට ගැහිච්ච දේවල්නේ. හැබැයි මේ කියවෙන්නේ මේ එකක්වත් එපා. මේකට හාත්පස වෙනස් දේවල් ටිකක් මේ බලාපොරොත්තු වෙන්නේ. මට ගී ගයන කෝල් එක්ක ඕනේ නැහැ. හැබැයි මගේ දුක අහන්න පුළුවන් උලලේනෙක්ව මට ඕනේ. රුවල කියන්නේ අපිව ගෙනියන ඔරුවක, රුවල නැවක ගමන තීරණය කරන සාධකය තමයි රුවල කියන්නේ. හැබැයි රුවලටත් ඔරුවේ ගමන තීරණය කරන්න සුළඟ එනකන් ඉන්න වෙනවා. හදිස්සි හරි සුළඟ නැති වුණොත් රුවලට මොකද වෙන්නේ? රුවල හැම වුණොත් ඔරුවට මොකද වෙන්නේ? ඒ නිසා රුවලක් එපා, ඔරුවක් වෙරළට අරන් ඉන්න පුළුවන් හබලක් වෙන්න. මේක ඇතුලේ මට දැනෙන්නේ ප්‍රේමයත් එක්ක අපිට ජීවිතේ මුණ ගැහෙනවා බිඳුණු චරිත. ඒක විවිධ හේතු නිසා බිඳිලා තියෙන්න පුළුවන්. ප්‍රේමවන්තයෙක්ගේ හෝ ප්‍රේමවන්තියකගේ ආදරයක් නිසා බිඳිලා තියෙන්න පුළුවන්, දෙමව්පියන්ගේ ගැටලු නිසා බිඳිලා තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ පුංචි කාලේදී තමන්ට ඇතිවෙච්ච මොනාහරි දෙයකින් තමන් බිඳිලා වෙන්න පුළුවන්. අපිට මුණ ගැහෙනවා හැම බිඳුණු චරිත. ඒ බිඳුණු චරිතවලට හැම මොහොතකම සවියක් අවශ්‍යයි. තමන්ගේ ගමන ඉදිරියට යන්න, තමන්ගේ අඩිය තියන්න හයියක් ඕනි කරනවා. මං හිතන්නේ ආදරය කියලා කියන්නේ මෙන්න මේ අපි ඒ බලාපොරොත්තු වෙන ඒ හයිය, එහෙමත් නැත්නම් හොඳ බෙහෙතක් ආදරය කියලා කියන්නේ. මේවා හරි සාපේක්ෂයි. මම මේ කතා කරන්නේ මට ආදරය දැනෙන විදිය. මම ආදරේ විශ්වාස කරන්නේ කොන්දේසි විරහිතව දක්වන ආදරය තමයි ආදරය මට අනුව කියලා. හැබැයි තව කෙනෙකුට පේන්න පුළුවන් තමන්ව තමන්ගේ ජීවිතේ තියෙන මට්ටමින් උඩට ඔසවන එක තමයි ආදරය කියලා කියන්නේ කියලා. මේ ආදරය එහෙම ආදරයක් ගැන කතා කරන්නේ. ඉතින් මේ වගේ අපි හැම කෙනෙක්ම විවිධයි. එතකොට ආදරයත් අනිවාර්යෙන් මේ විවිධත්වයට හසු වෙනවා. ඉතින් ආදරයේ විවිධ පැතිකඩයන් ගැන මම කතා කරනවායි කියලා කිව්වේ ඒ හින්දා. ඉතින් මේ කතා කරේ අර වෙන හැමදාම දැන් මම මේ තෝරගත්ත ගීතවලට හාත්පස වෙනස් ආදරයක් ගැන. ඉතින් ඔයා විශ්වාස කරන්නේ සමහර විට එහෙම ආදරයක් නම් අනිවාර්යෙන් තමන් ආදරය කරන කෙනාට හයියක් වෙන ගමන් තමන්ගේ ආදරේ තමන්ට කොයිතරම් හයියක් වෙනවද කියන එක ගැන හිතන්න. මොකද තමන් බිඳුණු තැනකින් තමන් නැගිටිනවා හා සමානවම තව බිඳුණු කෙනෙක්ව නැගිටවන්න පුළුවන් ආදරයක් වෙන්න මං හිතන්නේ. එහෙම වෙන්න පුළුවන් නම් මේ ලෝකීට වඩා හරි ලස්සන වෙනවා.

0: ගීතයයි. අද සුඳුරු මුණගැසීම ජනප්‍රිය ගීපද රචිකා උමා අසේනි.
1: මේ ගීතය ඒත් නව පරපුරේම හරි ආදරණීය ගායකෙක් රවීන් කනිෂ්ක, සංගීතය දර්ශන වික්‍රමතුංග, පදරචනයේ රසික ඩී දුමින්දගේ නින්දනේන් රෑපාමුල සිතුවිලි අතරේ හීන පුරණ මාත්‍රාව නුඹයි ප්‍රේමේ. සාමාන්‍යයෙන් ආදරය කරනගේ දෙන්නේගේ ජීවිතයේ තියෙන ලොකුම හීනයනේ තමන් කවදද එක සෙවනකට එන්නේ කියන එක. ඒක මගේ පෞද්ගලික අදහස වෙනස්. නමුත් බහුතරයකගේ තියෙන බලාපොරොත්තුව තමයි අපි කවදද එක සෙවනක නවතින්නේ කියන එක. මෙන්න මේ මොහොත එනකන් දෙන්නෙක් ජීවිතේ දරාගන්න රිදුම් ටික, ඒ කියන්නේ සමහර වෙලාවට ළඟ ඉන්න ඕනෙමයි කියලා දැනෙන වෙලාවට අපිට කෝල් එකක් අරගෙන සැනසෙන්න වෙන වෙලාවල් තියෙනවා. එතකොට සමහර වෙලාවල් වලදී ගොඩක් වෙලාවට අපේ සාමාන්‍යයෙන් අපේ කල්චර් එක ඇතුලේ අපේ ෆෑ එකක් කියන්නත් පොඩ්ඩක් අපි හිතනවානේ. ගෙදරට කියන්න කලින් කිව්වොත් කැමති වෙයිද, මොලා මොනවා කියයිද, කේන්දර ගැලපෙයිද, ඔවා හිතනවානේ. ඔන්න ඔය හිතන කාල සීමාව ඇතුලේ නිකන් කල්පනා කරලා බලන්න, තමන් දැන් මේ වෙනකොට විවාහක නම් තමන් යාළු වෙලා ඉන්න කාලේ මූණ දීපු ඒ සංකීර්ණතා අසීරුතා ටික. මට මේ ගීතේ එහෙම ගීතයක්. මේ ගීතය ඉතාම සරලයි. හැබැයි මේ ගීතේ අහනකොට කොහෙදෝ තැනක හිත අතරමං යනවා ගිහිල්ලා අපේ පරණ ආදර කතත් එක්ක. ඒ කියන්නේ අපිට කොයිතරම් රිදුම් පුරුදුද. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම විශ්වාස කරනවා අපිට මේ එන බැඳීම් කොහේ හරි සංසාරේ අපිට මුණ ගැහිලා තියන අය කියලා. එහෙනම් ඉතින් මේ රිදුමත් සංසාරේ කොහේ හරි තැනක මේ විදිහටම අපිට රිදිලා ඇති. ඒ නිසා ඒ දරාගත්තහ සමානවම අපි මේ රිදුමත් දරාගමු. අපි කවදා හරි එක සෙවනකට එනකන්, අපි කවදා හරි අපේ ජීවිතේ බලාපොරොත්තු මල් පල ගන්ව ගන්නකන් අපි මේ දේවල් ටික දරාගමු කියලා ඉන්න ප්‍රේමවන්තයෝ තමයි බහුතරය ඉන්නේ. ඉතින් මං හිතන්නේ මේක අහගෙන ඉන්න ඔයාලටත් මතක් වෙනවා ඇති සමහර වෙලාවට ඔයාලා විවාහකයි නම් බඳින්න කලින් කියපු දේවල්, බඳින්න කලින් මූණ දෙන්න සිද්ධ වෙච්ච දේවල් කොයිතරම් ගිහිල්ලා දකින්න බලන් ඉඳලා හැරිලා එන්න වෙලා තියෙනවද. සමහර වෙලාවට අපේ පරම්පරාවට ඉහළ පරම්පරාව නම් ලියුමක් යවලා ඒකට පිළිතුරු වෙනකන් කොච්චර කල් බලන් ඉඳලා තියෙනවද. සමහර වෙලාවට ඒ දෙන ලියුමක් ගෙදරට අහුවෙලාද, එතනින් එහාට මොකද්ද වෙන්නේ, ඒ ගැන දන්නේ නැතුව කොච්චර කුතුහලයෙන් තිගැස්මකින් බලන් හිටියද. මං හිතන්නේ මේ හැම එකක්ම මේ ගීතය අහනකොට නිකන් ඡායාවල් වගේ ඇඳිලා මැකිලා යනවා ඇති.

0: ගීතයයි. අත සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගීපද රචිකා උමා අසේනි.
1: මේ ගීත ගායනා කරන්නේ වික්ටර් රත්නායකයන්. මම ආදරයම කරන ගීපද රචකයෙක් තමයි ප්‍රේමකීර්ති දල්විස් කියලා කියන්නේ. තුමන් තමයි මේ වචන ටික ලියන්නේ. ඔබ බොහොම හොඳින් අහලා තියෙන ගීතයක් සඳ කැන්වසිලා. මේ ගීතය ආදරය ගැන සහ මනුෂ්‍යත්වය ගැන, මනුෂ්‍යට ආදරය සම්බන්ධයෙන් දිය යුතු නිදහස සහ අයිතිය ගැන ඉතාම සාහිත්‍යාත්මකව කියවෙන ගීතයක් විදිහටයි මම දකින්නේ. මේ ගීතයට පාදක වෙන කතා අපි ගමුකු මෙහෙමයි. කියන්නේ තමන්ගේ බිරිඳ තමන් ගෙදර එනකොට තව කෙනෙක් එක්ක තමන්ගේ යහනේ වැතිරිලා ඉන්නවා මේ ස්වාමි පුරුෂයා දකිනවා, යම් කිසි පුද්ගලයෙක් දකිනවා. ඒ දකින මොහොතේ ඔහු මොකද්ද කරන්නේ? ඒ හිටියේ ඔබ නම් ඔබ මොකක් කරයිද? මෙන්න මේ නිසයි මේ ගීතය වැදගත් වෙන්නේ. ඇත්තටම තමන් හිතට තට්ටු කරලා අහන්න ඒ මොහොතේ මේ සිද්ධිය, මේ වචනස්සේ කියන සිද්ධියට මූණ දෙන්න වෙන්නේ තමන්ට නම්. තමන් කොයි විදිහට හැසිරෙයිද? හැබැයි මට මේ ගීතය වැදගත් වෙන්නේ මේ කතානායකයා හැසිරෙන විදිහත් එක්ක. මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා. ඔව්, ඒක දකිනවා. හැබැයි ඒකේ ඇතුලේ කලබලයක් කරන්නේවත්, අර ගැහැණියව සමාජයේ ඉස්සරහ අපහාසයට නින්දාවට පත් කරන්නේවත්, අර මිනිස්සයව මරන්න යන්නේවත්, ඒවා මොකුත් නැහැ. එයා බලාගෙන ඉන්නවා. මොකද්ද එතනින් එහාට වෙන්නේ? ඇය මාත් එක්ක ඉන්නවද? නැත්තම් ඇය ඔහුව තෝරගනීද? ඇයට ඇයගේ නිදහස දෙනවා කැමති කෙනෙක් තෝරගන්න. ඒ හැර ඒක වචන පේලියක් අස්සේ හරි ලස්සනට කියලා තියෙනවා. ජීවිතයම සතු එකම සුවේ, හීසර පහරක වෙලෙනු පෙනේ. මේ ලොව මා සතු, ඈ සතු ඒනිතු, අසල් වාසියෙකු සොයනු දැනි. එයාට ජීවිතයේ තියෙන එකම සුවය, එකම සතුට තමන්ගේ බිරිඳ විතරයි. හැබැයි එයා නොකිය කියන්නේ මට එහෙම වුණා කියලා. ඒක යාටත් එහෙම වෙන්න ඕනිද? මම හැම මොහොතකම හිතන්නේ ඕනිම කෙනෙක් ලියන වචනවල කියවෙන අර්ථයට වඩා ප්‍රබලයි නොකියවෙන අර්ථය. ආදරය කරපු කෙනෙක්ගේ ගරුත්වයට හානි කිරීම නෙමෙයි වීරත්වය කියලා කියන්නේ. මට මේ කතානායකයා වීරයෙක් වෙන්න එතනින්. මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු, රහස් අහස් තලයට පවරා. මේ රහස දන්නේ අහස විතරයි. අය වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන්. ඒ සමහර විට තමන්ගේ ළඟම ඉන්න යාළුවෙක් එක්ක වෙන්න පුළුවන්. හැබැයි ඒක කිසි කෙනෙකුට කියන්නේවත් එහෙම නැහැ. ඒක ඒ තුන් දෙනාගේ පෞද්ගලික ප්‍රශ්නයක්. ඒ තුන් දෙනා කතා බහ කරලා විසඳගෙන හරි මේක මෙතනින් ඉවරයි, අපි සාමකාමීව වෙමු. මේක නෙමෙයිද මනුෂ්‍යත්වය? මේක නෙමෙයිද ආදරය? මං හිතනවා ඒ තමයි ආදරයේ ප්‍රබලම තැන කියලා. වෙන්වීමකදී තමන්ව හැරයාමකදී ඒ හැර යන කෙනාගේ ගරුත්වය රකින්න පුළුවන් වෙන තැනදී තමයි මං හිතන්නේ ඒ ප්‍රේමය වීරත්වයට පත් වෙන්නේ. මට මේ ප්‍රේමවන්තයා එහෙම වීරයෙක්.

0: ගීතයයි. අද සුඳුරු මන ගැසීම ජනප්‍රිය ගීපද රචිකා උමා අසේනි.
1: ඇත්තටම මේ මම හරි කැමති මේ වැඩේට. මොකද අපි සින්දු අහනවා හැම මොහොතකම. හැබැයි අපි කොයිතරම් සින්දු ඇහුවත් අපි සින්දුවක් ඇතුළට කිමිදිලා බලන්න උත්සාහ කරන ප්‍රමාණය හරි අඩුයි. අපිට ඇහෙන නිසා අපි ඔහෙ අහනවා. අපිට මොනාහරි ගීතයක වචන ටිකක් අපේ හිතට අපේ අත්දැකීමකට ළඟනම් අපේ ඇස්වලට කඳුළු පිරෙනවා. අපිට සතුටක් දැනෙනවා. හැබැයි ඒ අත්දැකීමෙන් එහාට ඒ රචකයා හෝ වේවා, සංගීත නිර්මාණ ශිල්පියා හෝ වේවා, ඒ කියන්න හදලා තියෙන දේ අපි තේරුම් ගන්න උත්සාහ කරනවද කියන එක මං හිතන්නේ අපි එහෙම කවුරුත් මං හිතන්නේ උත්සාහ කරන්නේ නැහැ බහුතරය. ඒ නිසා මේ විදිහේ වැඩසටහනකින් ශ්‍රාවකයින්ට ඒ ලබා දෙන ඒ අත්දැකීම, ඒ ලබා දෙන ගීතය සමීප කරවන්න, තමන්ගේ පෞද්ගලික ජීවිතයත් එක්ක සමීප කරනවා හා සමානවම සාහිත්‍යමය වශයෙන් ඒක සමීප කරවන්න දරන උත්සාහයක් හැටියට මං ඇත්තටම මේ වැඩසටහනට හරි ආදරෙයි. ඒ මේ කන්සෙප්ට් එකට මං හරි ආදරෙයි. මේ ගීතය ගායනා කරන්නේ WD අමරදේවයන්, පණ්ඩිත අමරදේව ශූරින්, ලියන්නේ අජන්ත රණසිංහයන්, සංගීතය ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ. තරු අරුන්ද තිනතු පහන්නිවා දුර නිසොල්මනේ හිඳිනා මහ වනස්පති ලිය ලදැල්ලකින් පිණි පොදක් සෙමින් සලනා. මේ ගීතය මට හැඟීම් විදිහට ගත්තත්, සාහිත්‍යමය විදිහට ගත්තත් ඉතාම ඉහළ තැනක තියෙන ගීතය. ඒ කියන්නේ මේ වචන ටික සාහිත්‍යමය විදිහට ගත්තොත් අපිට වචනෙන් වචනේ කිඳා බහින්න පුළුවන්. හැඟීම් වලින් ගත්තත් සමහර විට මේ ගීතේ ගොඩ දෙනෙක් අහලා තියෙන, නමුත් මේක ඇත්තටම මේ කියවෙන්නේ මොකද්ද කියන එක නොදැන. මේ කතාවේ වෙන්නේ ඇත්තම කියනවා නම් තමන් ආදරය කරන ගැහැණු ළමයට සිද්ධ වෙනවා තව කෙනෙක් එක්ක විවාහ වෙන්න. අන්නේ විවාහ උත්සවයට කලින් දවසේ මේ ප්‍රේමවන්තයා කියන කතාව තමයි මේ කියවෙන්නේ. ඔබ සැම රුම් රැඳි කවුළුව මානේ කඳුලක පැල්නම් ඉරි ඇඳුනා, අලුත් මලින්පිරි වනෝද්‍යානයේ සැඳෑ බොල් හුළඟේ මට තනිහක් දැනුණා. මේ අලුත් මලින්පිරි වනෝද්‍යානයේ ඒකේ අදහස් කරන්නේ අර කෙනාගේ අලුත් වෙන ජීවිතේ. ඒ වනෝද්‍යානය තුළින් හමාගෙනෙන හුළඟ ඔහුට හරි බොල් හුළඟක්. ඒක ඇතුළේ සීතලක් දැනෙන්නේවත්, රසණයක් දැනෙන්නවත්, හැඟීමක් දැනෙන්නවත් නැහැ. ඒක හරි බොල් හුළඟක්. ඒ බොල් හුළඟ අස්සේ මට තනියක් දැනුණා. මේ ගීතය මමත් කතාව දැනගන්න කලින් ඔහේ ඇහුවා. ඒ කියන්නේ ඒ ගීතයේ තියෙන මෙලඩි එකේ සුන්දරත්වයට, ඒ අමරදේවයන්ගේ හඬේ තියෙන ගැඹුරට, රහට මං ඇහුවා. හැබැයි තේරුම දැනගෙන අහන්න ගියාට පස්සේ මට මේ ගීතය අහන සැරයක් ගානේ මගේ ඇඟේ හිරිගනු පිපෙනවා. ඒකේ අවසාන වචන ටික ගත්තොත්, පිපි මලින් මලේ රොන් සුණු විසිරි, හද දිගේ සුසුම් නගනා, ඔබ කවුළු පියන් හැර පාන්දරින් කොහි ගියේද මට සිතුණා. අපි මල් පිපුණාට පස්සේ ඒ රොන් විසිරෙනවත් එක්ක අපිට එන්නේ මල් සුවඳ. ඒකත් එක්ක අපිට දැනෙන්නේ හරි ප්‍රබෝධමත් වෙන සුවඳක්. හැබැයි මල් පිපෙනවා කියන්නේ එළි වෙනවා කියන එක. එළි වෙන හැම මොහොතකම, එළි වෙනවයි කියලා දැනෙන හැම මොහොතකම ඔහුට තියෙන ප්‍රබෝධමත් සිතුවිල්ලකට වඩා හිත ඇතුලේ නැගෙන සුසුම් ගොඩක් විතරයි. ආදරය කියලා කිව්වහම ආදරය ඇතුලේ ආදරය අපි අර කියන ලංකර ගැනීමෙන් දැනෙන ප්‍රහර්ෂය වගේම වෙන්වීමේදී දැනෙන මරණීය වේදනාවත් මං හිතන්නේ අපි හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් ඉඳලා තියෙනවා. ඉතින් අන්නේ මරණීය වේදනාව තමන්ටත් හානියක් නොකර අනුන්ටත් හානියක් නොකර දරාගන්නේ කොහොමද කියන එක ගැන තමයි මං හිතන්නේ අපි ආදරය ඇතුලේ පුරුදු පුහුණු කළ යුතුයි.

රාත්‍රි 11යි විනාඩි 18යි දැන්. රොක් වෙමු සියතට.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 2 0.7 1 1 2 3 7
3: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්ස ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්ස ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 0.115 93 93 93.
4: පිට්ස ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
5: සරයි. ඉතින් යවන්නේ.

0: ಅತ್ಯಂತ ಹಾಟ್ ಅಂಡ್ ಸ್ಪೈಸಿ ವಿತ್ ಸೂದು ಕೊಚ್ಚಿ ಅನುಗ್ರಹ
1: අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
2: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
0: Theater Crazy Vendesi Sekurada House Pahata
3: Powered by Bid to Win
0: Anuatai Dashama Hatarin Hamban Totata Theater

0: රාත්‍රී 11 විනාඩි 28යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවක්. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාදි කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් කරන්. රස්සා දෙකක් කළා, වහන දෙකක් ගත්තා.
1: ගිහන්. හැබැයි එකක්.
0: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
2: සතියේ දවස් පහේම උදේ 10ට.
0: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.
3: ඉකිකාඩි

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රෙස් වෙමසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව්මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Van Desi Sekurada House Pahata
3: Powered by Bid to Win
4: Tatte menno ayayay kire sindu viral vela
5: duweka Facebook ekata dannada
4: Facebook itarak nevey man oy dennawa Sita TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
7: Sita Voice of Family
8: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
9: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සිත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සිත FM.
1: 2026 Platinum Excellency සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූ වගයි.
9: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
10: 98.2 98.4

0: රාත්‍රී 11:00 විනාඩි 50යි. රොක් වෙමු සියතට. හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීලිවිරන්න ඇදෙන ස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: Chris Wellnessin. සන්න මහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000 ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනා ගත්තේ නා කියා දිනේ කනිෂ්ක සඳරුවන්.
7: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ගක් හම්බුනේ ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම සියතෙස්සෙම අහනවා. සියතෙස්සෙම එකටයි ස්වර්ණමාන ඩියුටි කරලා දෙකටම thank you කියනවා ඊට.
3: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG histana KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
0: Fiat Crazy Vendezi.
1: සිකුරාදා හවස 5ට සියතහන.
8: Powered by Bid to Win.
9: සෙනසුරාදා උදේ 8ට.
10: හෙයි
11: අනේ සර්, අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
10: මොකක්?
11: අවුරුද්දට වෙදි කෑල්ලක් ගන්න කීයක් හරි දෙන්න සර්.
10: අවුරුදු ඉවරයිනේ මොනසේ දැන්? ඈ
11: මං කිව්වේ සර් ලබන අවුරුද්ද. ඈ

0: ain't no joke. You can't play with us, man. Stop playing.
1: සියත හගෙන ඉන්න වෙලාව අලුයම තුනයි.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්ති

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු දැහැ ගැන්වීමක්

சதகம் சீர்த்த බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආර

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැල කළසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

බුදුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රෝමනු රජතුමාණන් විසින් රන්පත්ති කළිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Sadıham Siyata. සියලු අකුසල් වලින් දුර වේ. නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Good money. දෙපහයි විනාඩි 23යි වෙලාව. Good morning Mashi.
1: Good morning Ravishka. අලුත් දවසක් පටන් ගන්න නේද?
0: අලුත් දවසක් පටන් ගන්න තියෙන්නේ. දැන් සමහර වෙලාවට අලුත් දවසක් පටන් ගත්තම අපි හිතනවා අවශ්‍ය වැඩ ටික හොඳට කරනවා. මම අද කලින් මෙන්න මේ වැඩ ටික ඉවර කරලි වෙලා මට මේ තව ගෙදර වැඩ ටිකුත් තියෙනවා. මම ඒ ටික කරගන්නත් ඕන කියලා පොඩ්ඩ කලින් වැඩ ටික ඉවර කරනවා කියලා හිතුවට හැබැයි ප්‍රායෝගිකව බලනකොට මේ වැඩ ටික කරගන්න හම්බෙන්නේ නැහැ නේ. සමහර වෙලාවට හිත විතරයි තියෙන්නේ. හැබැයි වැඩේ කරගන්න වෙන්නේ නැහැ.
1: හැබැයි ඉතින් දවස පටන් ගද්දිම හිතුවොත් මං අද කොහොම හරි මේ වැඩ ටික කරලා ඉවර කරනවා කියලා මම නම් හිතන්නේ අපිට කරගන්න පුළුවන් වෙයි රවිෂ්.
0: අනිවාර්යෙන් කරගන්න පුළුවන් වෙන මට්ටමට තමන්ගේ හිත පොඩ්ඩක් හදා ගන්න ඕනනේ. හිත තමයි හැම දෙයකටම හේතුව. රයිට්. හිතෙන් හැම දෙයකටම හේතුව ඔන්න අද දවසේ එකතු වෙලා ඉන්න අපිත් එක්ක පොඩ්ඩු හතර දෙනෙක් හරියටම උත්තර දෙන්න ලැස්තිලා ඉන්නෝ. අම්මා කෙනෙකුත් ඉන්න අපිත් එක්ක එකතු වෙලා මමිස් පොකට් මනි සෙග්මන්ට් එකත් එක්ක හරියටම උත්තර දීලා රුපියල් 5000ම පින් කරන්න. එහෙනම් මේ සින්දුව අහලා ඉවර වෙලා අද දවසේ පළවෙනි තරග කරුවත් එක කතා කරන අපි ලැස්සලා ඉන්නේ මම රවිෂ්ක
1: මම ආශී